බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යටිහිතේ භාෂාවක් තියෙනවා.
2: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
1: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
2: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
1: ඉතු වෙනවාමයි.
2: ඉතු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: සතිය දවස්වල උදේ 6ට.
1: උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
5: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
5: අතික්‍රමණ අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
5: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
7: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0676668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
5: විමසීම් 0760 980 980
7: අතික්‍රමණ
5: සාංසාරික සීමා ඉක්මවා යාමට.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
5: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල. කිතු දහමින් ඔබේ දිවියට
8: ප්‍රේමවන්ත දරුවනේ. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සමිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සමිධානන් වහන්සේගේ ප්‍රේමය අපිරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත්නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සමිධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සමිධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සමිධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජේසු පිහිටයි.
5: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
9: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියනක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන් තමන්ගේ මව තාත්තා සහෝදර සහෝදරයන් එවගේම ළමයින්ත් එක්ක ඒ මදසිනහත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මදසිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මදසිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මදසිනහ පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මදසිනහ පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මදසිනහ මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
10: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: Hello, very good morning. Oyala hamotoma. Good morning, Cosini Aki.
2: Good morning, good morning. Udai hayai vinadi hayai velawa. Lehansa athula hamoma api godak aadarin piliganno. Atha hondata balanna poddak dine diha. හොඳට බලන්න 2026 අගෝස්තු 18 අටේ ඉලක්කම් දෙකක් තියෙනව නේද
1: තියෙනව නේද
2: ඒකනේ ඒකනේ ඉතින් අර මේ මං හිතනවාද එහෙම කියුවේ දැන් මොකද මේ එහෙම කියන්නේ කියලා හිතනවා ඇතිනේ සමහර අපි මේ ටග් ගාලා විශේෂත්ව පේන දේවල් තියෙනවනේ දැක්කකම නේ ඒවා අපි ටග් ගාලා ගන්නවා නේද අපි කියන්නේ කැච් කරගන්නවා අපි ඒවා ටග් ගාලා අල්ල ගන්නවා හැබැයි චූටි චූටි දේවල් පේනකොට අපි ඒක එච්චර ගණන් ගන්නෑ වගේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා නේද
1: ඕනේ
2: ඒකනේ දැන් මේ අටේ ඉලක්කම් දෙක ගැන කිසිම අදාළත්වයක් නැති වෙන්න පුළුවන් හැබැයි මම කියන්න උත්සාහ කරන්නේ සමහර තැන්වලදී පේන ලොකුම දෙයට වඩා පේන චූටි දේ ඇතුලේ ලොකු කතාවක් තියෙනවා පේන චූටි දේ ඇතුලේ ලස්සන දෙයක් තියෙනවා පේන චූටි දේ තුලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් අද දවසේ සමහර තැන්වලදී ඔයාට ලොකු ලොකු දේවල් පේන්න නැති වෙයි පේන්න බැරි වෙයි දකින්න නැති වෙයි දකින්න බැරි වෙයි සමහර ලොකු කතා ඔයාට අහන්න බැරි වෙයි නේද ඒ වුණාට චූටි ගොඩාක් දේවල් ඔයාට පෙනේ ඔයා තකි ඒ චූටි දේවල් තුල මොනා හරි ලොකු කතාවක් තියෙනව නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න විශේෂත්වයක් තියෙනව නේද කියලා හිතලා බලන්න ඒක හරියට මේ වගේ දැන් වැස්ස දැන් මේ දවස්වල සමහර පැතිවල වැස්ස තියෙනවා හැබැයි ගොඩාක් ප්‍රදේශවල ලෙහන්සාර එල්ලීනෝ තත්ත්වය අපි දන්නවනේ මේ වෙනකොට ඉතින් ඒ තත්ත්වේ නිසා වතුර නැහැ ලිං හිඳිලා හරිම අමාරුවෙන් දුෂ්කරතා මැද තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මම හිතලා බැලුවා දැන් වැස්ස වැටුණට අර සින්දුය වගේ මලේ පාට හේදෙන්නේ නැහනේ. වැස්ස කොච්චර වැස්සත් මලේ පාට හේදිලා යන්න වහින්නේ නැහැ. ඒ කියන්නේ වහිනවා. හැබැයි මලේ පාට හේදිලා යන්නේ නැහැ. ඉතින් අවු කොච්චර මේ පැවුවත් මල පරවෙනවා තමයි. මලේ පාට වෙනස් වෙනවා තමයි. හැබැයි ආයලොත් මලක් පිපෙනවා.
1: ඒකම ඇතිනේ නේද?
2: ඉතින් ඒ නිසා චූටි චූටි දේවල් වල ලස්සන කතා ඔයා හදා ගන්න. චූටි චූටි දේවල් වල ලස්සන දේවල් ඔයාගේ ජීවිතයට ගන්න. එතකොට ඔයාට අද දවස සුබ වෙනවාමයි, ජය වෙනවාමයි. අද හරිම ලස්සන අඟහරු ආදාවක්. එනං අපි මේ විදිහට වැඩේ පටන් ගමු නේද? ඊයේ මතකයි නේ ලෙහන්සා? ගොඩක් හැකියා තියෙන දක්ෂේකාව ඇල්ෆා ස්ටුඩියෝ එකට.
1: මතකයි මතකයි.
2: ඉතින් එයා මොනවද කිව්වේ?
1: එයා නම් කසුනියා කී වැඩෙක් තමයි. අපිට එයාගේ ජීවිතයෙන් පොඩි ළමෙක් වුණත්, පොඩි මල්ලි බබෙක් වුණත් ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
2: නමේ ශ්‍රේණියේ ඉන්නේ. හැබැයි ඉතින් එයා කතිකත්වයට විවාද කරන්න එහෙම හරි දක්ෂයි. ලස්සනට ජීවිතේ කියවන්න උත්සාහ කරන දක්ෂයෙක්. ඉතින් මම දන්නවා ඒ වගේ පොඩ්ඩු ඕන තරම් ඉන්නෝ මේ නිවාඩු කාලේ දැන් ඔන්න ගෙවල් වලට වෙලා. ඒ වගේම උසස් පෙළ අපේ අක්කලා අයියලා ටික ලෙහස්සගේ ඒගොල්ලොත් අපි ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාගේ හැකියාව ලෝකෙටම ඇහෙන්න කියමුද? පෙන්නමුද?
1: ඒකට ඔයා එන්න ඕනේ අපේ NetFM Alpha Studio එකට.
2: Alpha Studio අරගෙන එන්නේ විෂන් කැප් එක.

0: සිින්දුවේ කෑලිටි කරිල් ලස්සනයි නේද. අවන් හලේ සුසුම් හෙලා තැවෙන් නෑ ඉතින්නේද.
1: ඒකනයානේ
0: සුසුම් තියෙනවා තමයි ඉතිං අප අර කියල හුස්මක්ගන්න ඕනේ සමහර වෙලාවට වැඩේවරුණාම සමහර අවස්ථාවලට අපේ හිතරේදුනාම දුක හිතුනාම අපි එහෙම පොඩි කල හුස්මක් අතෑරිනවා. ඉතිං ඒක අතෑරලා ආයිගන්න යන්න ඕන නැහැ. අතෑරුපේ එක අතෑරලා දාන්න නේද. අපි හැමෝට මෙහෙම තමයි සමහර කාරණාවලදී චූටි චූටි හිත් ඇවුල් වෙනවා. ඒව තරාගෙන අපි කියන්නේ කාගෙන ඉදිරියට අනේක තමයි ඉතිං ජීවිතයේ පිටු ටික ටික පෙරලනවා කියලා කියන්නේ. දැන් මෙහෙමයි ලෙහන්සා, අද මම කියවන ලස්සන අගහරු ආදාවක් කියලා. දැන් අපි කොහොමද හැම දවසක්ම දැන් සඳුදත් අපි කියනවා ලස්සන සඳුදාවක් ලස්සන අගහරු ආදාවක් එහෙම කියලා කියනවා. දැන් කොහොමද මේ අපි දවස ලස්සන කරගන්නේ? ලෙහන්සට තියෙනවද අදහසක් ඒ ගැන?
1: දැන් අපි අර කසුනියක් කිව්වා වගේ හැමදාම එහෙම කියද්දි කට්ටිය අපෙන් ඕන තරම් අහලක් තියෙනවනේ. ඔය දින මුකදානේ මෙච්චර සතුටින් ඉන්නේ කියලා අපි ඒකට උත්තරෙත් දීලා තියෙනවා. ඉතින් කසුනියක් මට හිතෙන්නේ දැන් අපි ඔය ලස්සන සඳුද කියලා පටන් ගන්න, අද ලස්සන අඟහරුවාද කියලා පටන් ගන්න. ඉතින් ඒ හැම දවසක් ඇතුළෙම සතුට වගේම අපි දෙන්නගේ ජීවිතවලත් ඔයාගේ ජීවිතෙත් පොඩ්ඩක් දුක හිතෙන තැන් තියෙන්න පුළුවන්.
0: ප්‍රශ්නවලට මුහුණ දෙනවා, අභියෝගවලට මුහුණ දෙනවා, බාධක තියෙනවා, මේ හැම දෙම දරාගෙන අපි ඉස්සරහට යනවා. මෙන්න මේකයි කාරණාව. හොඳට හිතන්න, ඔයා ඔයාටම කියාගන්න මේ වෙලාවෙ කුස්සියේ ඉන්නවා ඇති. ඔයා ලුණු සුද්ධ කරන ගමන් වෙන්න පුළුවන්, පොල් බෑය අතේ තියාගෙන අහනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාහනේ යන ගමන් වෙන්න පුළුවන්, විභාග කටයුතු වලට සූදානම් වෙන ගමන් වෙන්න පුළුවන්, සරුංගල් මාසේ ඉතින් ඒ නිසා පරිස්සම් වෙන ගමන්. ඉතින් ඒ දේවල් වලට අපේ පැටව සූදානම් වෙනවා. මේ හැම දෙයක් එක්කම ජීවිතේ හැම දෙයක්ම අපිට පර්ෆෙක්ට් නෑ ලෙහන්සා. හැමදේම සර්ව සම්පූර්ණ නෑ ලෙහන්සා. ඔයාට ඒ ගැන අත්දැකීම් තියෙනව නේද?
1: තියෙනවා කසුනියකි. ඇත්තටම මම ඔයාලට චූටි දෙයක් කියන්නද, සමහර විට ඔයාලා මාත් එකඟ නැති වෙන්නත් පුළුවන්. හැබැයි කසුනියකි, හැමදේම සර්ව සම්පූර්ණ වුණහම අපිට ඒකේ අගයක් නෑ කියලා මට ඕන තරම් හිතිලා තියෙනවා.
0: හරියටම හරි, මටත් එහෙමයි.
1: ඉතින් දැන් හිතන්නකෝ, මට මොකක් හරි විශේෂයකට ලකුණු තියෙනවා කියලා සාමාන්‍ය විදිහට මට සතුටුයි, ඒක ඇත්ත. හැබැයි දැන් මොකක් හරි විශේෂයකට ලකුණු අඩු වුණාම මට ඒ තියෙන දුකත් එක්ක මට වැඩ කරන්න පුදුම මොටිවේෂන් එකක් එනවා. දැන් ඒ මොටිවේෂන් එක මම නිකන් හොඳට ඉද්දි කිසිම ගාණක් නැතුව ඉද්දි මට ලැබෙන්නේ නැහැ. ඉතින් අර සමහර වෙලාවට හැමදේම පර්ෆෙක්ට් නොවුනත් ඒකිනුත් අපේ ජීවිතවලට ඕන තරම් වාසි වෙනවා. මම නම් කියන්නේ අත්දැකීමෙන්මයි. කසුනියකිත් එහෙම තමයි.
0: මගේ ජීවිතේ හැමදේම සම්පූර්ණ නැති වුණාට කමක් නැහැ. හරිද? ඒ වගේම මම ඒ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. මගේ අතින් වැරදි වෙනවා. මම ඒවා ආයෙත් හදාගන්නවා. මගේ ජීවිතේත් ප්‍රශ්න ඕන තරම් තියෙනවා කියලා මම පිළිගන්නවා. ඒවා මම අර කියන්නේ ඇක්සෙප්ට් කරනවා. ඒ හැම දෙම මට මතක් කරලා දෙන්නේ මම ඇත්ත කෙනෙක් කියන එක. අපි

0: බොරු කෙනෙක් නං අර ෆේක් කියල වචනයක් අහල තේනවාද ෆේක කවන්ට් තියෙන ඕන තරම් ෆේස්බුක් එකේ එහෙම ටික්ටොක් එකේ එහෙම නේද එහෙම කවන්ට් එක ඔයා ෆේක් කරගත්තොත් එහෙම ඔයා බොරු කෙනෙක් ඇත්තටම එහෙම නැතුව ඔයාට ඇත්තටම දවසේ මොනවහරි වරදිනවනම් දුර්වලතාවයක් කවුරු හරි පෙන්නලා දෙනවනම් ඔයා සම්පූර්ණ කෙනෙක් නෙමෙයි කියලා ඔයාට දැනෙනවනම් මතක් කරලා දෙනවනම් ඔයා අතින් වැරදි වෙනවා කියලා ඔයාට හැඟෙනවනම් ඇත්ත කෙනෙක් නේ ඔයා මම ඇත්ත කෙනෙක් නේ ඉතින් මම මිනිස්සේ කියන එක තමයි ඒකට මතක් කරලා දෙන්නේ ඒ වගේම මම මමමයි කියන එකයි ඒකෙන් මතක් කරලා දෙන්නේ අපිට ලෙහන්සා තව කෙනෙක් වෙන්න ගියොත් තමයි ගොඩාක් දේවල් අමාරු වෙන්නේ හරී ආතතිය හරී පීඩනය මොකටද ඔය දේවල් දාගන්න ඇඟට මම මම වෙමුනේ මම සම්පූර්ණ නෑ කියලා හිතලා අපි අනිත් අයට ගෞරවය දෙන ගමන් අපි අපේ ජීවිත හදාගමුනේ
1: අනිවාර්යෙන්ම

0: කොහොමද සිින්දු වෙලි සමය?
1: හරිම ලස්සනයි යනේ එක හදවතටම දැනෙනවා.
0: හැත්තෑව ගණන්වල නිර්මාණය වුණු සිින්දු. හැදනු සිින්දු ඉතින් එතකොට තාමත් ඒවර මේ ජීවමානය කියන හිතෙනවා. හරි නේද? ජෝතිපාලයන් ගයනා කරලා තියෙන්නේ. හැබැයි මේ රූකා රූකාන්ත ගුණතිලකයන් ඒක හරි ලස්සනට මේ අපේ රාදරයට ඉතිං රූකාය කියලන කියන්නේ ලස්සනට කියනවා. ජෝතිපාල මහත්මය අපි මේ වෙලාව ආදරෙන් මතක් කරනවා. එතුමගේ සිින්දු ඕන කෙනෙක්ට රහට කියන්න බෑ. හැබැයි හරි දැන් මම යන්නේ ඔයාගේ සරුංගල් අත්දැකීම් ගැන අහන්න.
1: මම කියන්නද?
0: කියන්න බලන්න. වැටිලා තියෙනවද? තුවාල වෙලා තියෙනවද?
1: මම මෙහෙම පටන් ගන්නම්කො. දැන් කසුණියක් ඊට මතකද අපි ගොඩාක් කාලයකට කලින් ජනවාරි මාසෙ විතර කිව්වා අර මැජික් බෝතලයක් හදන්න කියලා. අපේ හිත සතුටු වෙන දේවල් අර මෙහෙම කොලේක ලියලා ගුලි කරලා දාන්න කියලා. දැන් මම චුට්ටක් අවුරුද්දකට විතර කලින් හදපු ඒ බොක්ස් එක මට හම්බ වුණා. අර ජෑම් බොක්ස් එක වගේ එකකට හම්බ වුණා. ඉතින් මම ඕකේ තිබ්බේ එකකින් එක දිගෑරලා බැලුවා. මං ඒ කාලේ මොනාටද සතුට වෙලා තියෙන්නේ කියලා මටවත් දැන් මතක නෑ. ඉතින් ඕකේ දැන් එක එකව තිබ්බා. ඒ අතර තිබ්බා මෙන්න මං චූටි කාලේ සරුංගල් ලැබපු එකක් ගැන. චූටි කාලේ කියන්නේ ඉතින් අවුරුද්දකට විතර කලින්. ඇත්තටම කසුණියකි මං එහෙම අර එසේ මෙසේ සතුටු ලියන්නේ නෑ. සතුටු දේවල් ලියන්නේ නෑ. ඒක මගේ හිතටම දැනුණ නම් තමයි ලියන්නේ.
0: එසේ මෙසේ නොවුනා නම් කෙසේද ඔබේ සතුට වින්දේ?
1: අපේ මේ නැන්දිලා ඉන්නවනේ. අපේ නැන්දිලා ඉන්නේ වෙල් යායක් තියනවා. එයාලගේ ගෙදර ගාවම ඒකට සරෙනවා මේ අයියලා නංගිලා මල්ලිලා අක්කලා සෙල්ලම් කරන්න. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා සරුංගල් අරිනවා. හොඳම වැඩේ කියන්නේ කසුණියක් කී දැන් යාලා කවුරුත් මෙහෙ නැහැ. එක එකයි එක එක තැන්වල. සමහර අය රටවල්වල, සමහර අය වෙන වෙන තැන්වල. අනේ මට දැන් දුකත් හිතෙනවා. කඳුළුත් එනවා මතක් කරද්දී. කොහොම හරි ඒවා හරි සතුටු මතක.
0: අනිවාර්යෙන්ම. අන දැන් ඔන්නේ සැකවම. හරි. ඉතින් මේ දැන් ඔන්නඔහම තමයි අපේ දැන් චූටි කාලේ මේ මතක තියෙනවා. අපිට දැන් අපිට ලොකු වුණාම තව තව ලෙහස වැඩිහිටියෙක් වෙනකොට ওই මතක තව සුන්දර වෙනවා. ආනේ දැන් තිබුණා නම් කියලා හිතෙනවා. ඉතින් මේ දැන් ඔන්න මේ දවස්වල හැම තැනම තියෙන ඔය කයිට් ෆෙස්ටිවල්. හැබැයි එක එක ඒවා එක එක විදිහයි. මේක මං හිතනවා වෙනස්ම අත්දැකීමක් වෙයි ඌවේ පැත්තේ කට්ටියට. ඔන්න ඌවේ කොල්ලු කෙල්ලු සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන මරුණේ දේ නමත් ඌවේ කොල්ලු කෙල්ලෝ.
1: හරි මරු ජෙන් සීයකට ගැලපෙන නමක්.
0: Oh my god. ඌවේ කෙල්ල කොල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණෙන් හැඩවන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. ඒ කියන්නේ ඌව පළාතට මේක පළමුවෙනි වතාවට. ඌව පළාතට මේක විශාලතම සරුංගල් සැණකෙළිය. ඌව කියලා කිව්වහම ඒක වෙනම වයිබ් එකක්නේ. ඌව ගිහින් තියනවනේ.
1: ඌව කියන්නේ අර බදුල්ල මොනරාගල පැත්තනේ ඌ ගිහින් තියනවා.
0: ඒ පැත්තේ අක්කලා අයියලා තාම මතකයිනේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට අර මලේෂියා කියන ලස්සනට අඟුරු වලින් චිත්‍රාඳින ඒ බබා හැම ඉන්නේ ඌ පැත්තේ. ඉතින් ඔන්න අගෝස්තු 22 වෙනිදා හවස 3 ඉඳලා වැලිමඩ අඹගස්තෝව මහජන ක්‍රීඩාංගණයේදී හවස 3 ඉඳලා මෙන්න තියෙනවා සරුංගල් සැණකෙළිය ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ජීඩීජේ කන්සර්ට් ඇතුළු රස පිරුණු අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඒ වගේම මේකේ තව විශේෂත්වයක් තමයි ජයග්‍රහයකින්ට වටින තෑගි හම්බ වෙනවා. හරි. ඉතින් ඔයා හිතන්නකෝ ලෙහස මට මැවිලා පේනවා දැන් අර එක එක සරුංගල් එක එක විදිහට යවන විදිය. මෙන්න මේකයි කයිට් ෆෙස්ටිවල් එකේ මේ පාසල් අංශය ඒ වගේම විවෘත අංශය කියලා කොටස් දෙකකට වින් කරලා තියෙනවා. හරි. ඒ අංශ දෙකට තෑගි හම්බ වෙනවා නේ.
1: ඔව්. ඒ අංශ දෙකේ 1, 2, 3 කියන ස්ථාන සඳහා තෑගි ලැබෙනවා.
0: පාසල් අංශයේ ගත්තු ජයග්‍රහකයන්ටත් තෑගි ලැබෙනවා. ඉතින් දැන් මේ දවස්වල ඕන නිවාඩු කාලේ හොඳ සරුංගල් ටිකක් හදාගෙන යන්න පුළුවන් ඌවේ කොල්ලු කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන මේ ලස්සනම ලස්සන සරුංගල් සැණකෙළියට විවෘත අංශයට මුදල් තෑගි හම්බ වෙනවා. ඉතින් දරුවන්ට ඔන්න අපි කියනවා යන්න හොඳේ ගිහිල්ලා ඕගොල්ලෝ යවන සරුංගල් එකේ ෆොටෝ එකක් තුවාල කරගන්න. Put it on.

ඔන්න රේඩියෝ එකේ සද්ද වැඩි වෙන්න නම් ඕනේ. කමොන් කමොන්. උදේ 6 විනාඩි 26 වෙනව. මෙතෙ ෆෙමල් ෆස්ට් ස්ටුඩියෝ අහගෙන ඉන්නේ.

0: අපිහෙනං අද ඌව පැත්තේ එක එකකක් කපන්නයි හදන්නේ. අද 18 වෙනිදා, අගෝස්තු 18 වෙනිදා උපන්දිනය සමරන්නේ කවුද කියලා බලමුද. අපිට ඉන්දියාවෙනුත් කේක් එකක් ඇවිල්ලා තියෙන්නේ.
1: ඒ මොකද ඉන්දියාවෙන් සින්නා නිසා
0: නැතුවානේ. උදිත් නාරායන අපිට එවලා තියෙන ලස්සන කේක් එකක්.
1: කටහඬ
0: අපි කපමුද එහෙනම්?
1: අද අපි මුලින්ම උපන්දිනය සමරන්නේ චුටි අවුරුදු කුමාරයෙක්ගේ අපිට එවලා තියෙනවා එයා අවුරුදු කුමාරයා වෙලා ෆොටෝ එකක්. එයාගේ 7 වැනි උපන්දිනය අද දිසස් චනදික සෙනවිරත්න බබාගේ 7 වැනි උපන්දිනේ අද. ඊට පස්සේ අද මගේ ලොකු පුතා කිත්‍රු සුදිලමගේ 16 වැනි උපන්දිනය මම අකුරැස්සේ අශානි කියලා අපිට එවලා තියෙනවා.
0: ඉස්කෝලෙත් එක්කම එවන්න උපන්දිනය සමරනකොට.
1: අද අපේ තාත්තගේ උපන්දිනය. අපේ තාත්තගේ වයස කියලා නෑ, හැබැයි මායියයි අපේ තාත්තට ගුඩු ගුඩු ගුඩු ගුඩා කාදරේ කියලා එවලා තියෙනවා. දුවගේ නම පබසරා.
0: තව කාගේද ඒ වගේ දැන් අද බර්ත්ඩේ කේක් එක කපන්න පුළුවන් වෙන්නේ කියන්න බලන්න.
1: මං හිතන්නේ අද එච්චරයි තමයි තියෙන්නේ.
0: එහෙනම් අපි බර්ත්ඩේ කේක් එක කපපොද ලොකු කෑලි වලින්ම කපන්න පුළුවන්.
1: ඔව්,
0: මට හිතෙන්නේ මේක නම් රසයි. අපි මේ රැප් එක කියමුද? මොකද කියන්නේ?
1: අද 6 වෙද්දි දෙන්නගේ කතා බහින් ඇහැරෙන්නේ නොදැනීම සම්පූර්ණ වෙයි මිනිසාත්. ඔව්, ඔයාලා හරි, ඒ තමා කියවීම. කටහඬවල් දෙකෙන් තවත් සිත් සනසා නෑකාවත් හැඳවීම. අක්ක කසුනි නංගි ලෙහන්සාගේ ප්‍රශංසා මතකයි, ඒකයි මගේ හිත තාමත් සැනසීම. කට්ටිය සිනාසුනත් අද හෙට හැමෝම මට ගහයි අත්පොලසන් නාදයෙන්ම. ආදරේ ඔයාලට හැමදාම මගේ වචන කියනවට කියලා අපිට එවලා තියෙනවා.
0: මගේ වචන කියන නිසා හද පතුලින්ම මරු නේද? අර හැරැප් එක එහෙමනේ නොදැනීම. හහා, හැඬවීම.
1: යෝ යෝ.
0: අනේ ෂෝක, ලස්සනයි ඔයාගේ රැප්ස් වලට. අපි හරි මාසයි. කවුද කියලා මේ පොඩ ප්‍රොෆයිල් එකට යන මට මේ නම එකපාරටම අමතක වුණා. හරි යස්සිරු. ඔන්න යස්සරගේ අම්මා පේනව නේද පුතාගේ වැඩ කොහොමද කියලා? විෂන් කෑයික අපි අල්ෆා ස්ටුඩියෝ අරගෙන එන්නේ. ඉතින් මේ වගේ වැඩ ගොඩාක් ඉන්නවා, ඒ නිසා තමයි විෂන් කෑ පාට සිත්තම් තරඟයත් මේ විදිහට සංවිධානය කරලා තියෙන්නේ ඒ වැඩන්ට. මොකද චිත්‍රාදින වැඩෝ අපේ රටේ ගොඩාක් ඉන්නවා ලෙහන්සා. අපි ඒ වැඩේ ගැන කියමු. ඔන්න අපි එඩ්‍රස් එක ඔක්කොම විස්තරේ කියනවා. තව රේඩියෝ එකේ සද්ද වැඩි කරගෙන ඉන්නකෝ.
2: FM Alpha Studio with Kasuni and Lehansa.
0: Odi haye evinadi thai.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය, මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න. 0970313636.
5: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා, සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: FM Alpha Studio
8: brought to you by
9: Haride Haritanin Araganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.

0: LATFM Alpha Studio with Kosuni and Lehansa.
1: සමහර උපන් දින සුබපැතුම් කලින් දවසේ වහම අපිට මැසේජ් එක මිස් වෙනව නේද?
2: අපිට පල්ලෙහාට පල්ලෙහාට යනවනේ.
1: මොකද ඔක්කොම මැසේජස් එන්නේ එකම WhatsApp නම්බර් එකකටනේ නේද? ඊළඟට මේ සමහර වෙලාවට දැන් මේ අපි මැසේජ් කියවුවට පස්සේ උන ආයෙවනවා නේද? එතකොටත් ඉතින් අපිට මිස් වෙනවා. එහෙම වෙන්න පුළුවන් නේ. ඔන්න ඒ වගේ මැසේජ් එකක් තියෙනවා. හොඳ බර්ත්ඩේ කේක් එකක් අපි කවමු.
2: අද නවවැනි උපන්දිනය සමරන තංගල්ල සනුත් ඉනුවර සුදු පුතාට මෙන්න අම්මයි අක්කයි නංගි ඔක්කොම සුබම සුපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
1: අපි ප්‍රාර්ථනා කරමු අද උපන්දිනය සමරන හැමෝටම සුබ වේවා ජයම වේවා කියලා. ඉතින් ඊළඟට දැන් මේ විෂන් කියා පාට සිත්තම් තරගෙට ඔන්න යනවා. මෙන්න මම මුලින්ම ඔයාට කියනවා විෂන් කියා පාට සිත්තම් තරගේ මාතෘකාව. මේ මාතෘකාව ඔන්න හොඳට අහගන්න. හෙට ලොව දකින මාගේ දැස්. හරිද ලෙහන්ස, මොකද මාතෘකාව?
2: හෙට ලොව දකින මාගේ දැස්.
1: ඉස්කෝලේ ටීච වගේ දැන්. ඉතින් මේක තමයි මාතෘකාව. දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, එතකොට තෙල් සායම්, ඇක්‍රලික්, හරි මේ ඕනම මාධ්‍යකින් ඔයාට මේ පාට සිත්තම් තරගයට එකතු වෙන්න පුළුවන්. චිත්‍රයේ ප්‍රමාණ වෙන්නේ, ප්‍රමාණය වෙන්නේ අඟල් 18-14. හරි, මෙන්න මේ ප්‍රමාණයට තමයි අනේ කියන්නේ 18 දිගට 14 යටට. හරි, මේ විදිහට අරගෙන ඒක කඩදාසි වෙන්න පුළුවන්, බෝඩ් වෙන්න පුළුවන්, කැන්වස් වෙන්න පුළුවන්, ඕනම මතු පිටක තිරස්ස හෝ සිරස් සතට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක චිත්‍රයේ හැඩය තීරණය කරගන්න ඕනේ අඳින විදිය අනුව. මෙන්න මේකයි ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එකත් හොඳට අහගන්න. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505, යුනියන් පෙදෙස, කොළඹ 2. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505, යුනියන් පෙදෙස, කොළඹ 2. මේ ලිපිණයට තමයි චිත්‍රය වන්න ඕන මෙන්න මේ දිනයට කලින්.
2: හරියටම සැප්තැම්බර් 12ට කලින්
1: එවන්න ඕන. විස්තර මොනව හරි දැනගන්න ඕන නම් www.visioncare.lk කියන වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එහෙමත් බැරි නම් WhatsApp අංකයක් තියෙනවා. මෙන්න මේ WhatsApp අංකෙට මැසේජ් එකක් දාලා තියන්න. එතකොට විස්තර දැනගන්න පුළුවන්.
2: 077-981-6713.
1: අයිකේම බලන්න.
2: 077-981-6713.
1: අන්නේ අංකෙට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මුදල් තෑගි තියෙනවා, සහතිකපත් තියෙනවා. මේ ඔක්කොම ලස්සන අත්දැකීමක් දරුවන්ට. එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම මුදල් තෑගි වගේම සහතිකපතක් තියෙනවා. මොකද ඔය හිචි හිචි ගන්නෙ?
2: මං කල්පනා කරේ ඉතින් අර මිනිස්සුන්ට සමහර වෙලාවට අපිව හරි හොඳයි, එයාලගේ වැඩේ නොවුනම අපි හරි නරකයි.
1: එහෙම තියෙනවා, එහෙම තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. මේක මොකද මෙතනට ගැලපෙන්නේ? අන්න ඒකත් අපි ඉගෙන ගන්න. සමහර වෙලාවට ගැලපෙන්නේ නැති තැන්වලට ගැලපෙන්නේ නැති ඒව කියනවා. එතකොට අර අපි කියනව නේද මේ මොකක්ද අනේ යා කිව්වේ, ගැලපීමක් නැණි කියලා. ඉතින් ඒ නිසා අපි ওই ගැන පස්සේ කතා කරමු. ඉතින් තව වැඩක් තියෙනවා ලෙහන්ස විෂන් කියත් එක්ක. දැන් මේ දරුවන්ගේ ඇස් අපේ ඇස් කියලා කියන්නේ කොච්චර වටිනාකමක්ද නේද? දෙමෝපියන්ට දරුවන්ගේ ඇස් දෙක තමන්ගේ ඇස් දෙක වගේ. ලෙහන්සට ඒක දැනිලා තියෙනවද?
2: ඕන තරම් දැනිලා තියෙනවා.
1: ඉතින් ඒ වගේ අපි දැන් මේ නිවාඩු කාලයේ ගත කරනකොට, විවිධ ක්‍රියාකාරකම් කරනකොට දරුවෝ ඇස් දෙක වගේ පරිස්සම් කරන්න ඕන. දරුවෝත් හිතන්න ඕන කොහොමද අපි අම්මලා තාත්තලගේ ඇස් දෙක නේද අපි. ඉතින් අපි ඒගොල්ලෝ කියන විදිහට අපේ වැඩ ටික කරගන්න ඕන නේද? නිවාඩු කාලේ පරිස්සමෙන් ඉන්න ඕන නේද කියලා. ඉතින් ඔන්න ඔයාලා වෙනුවෙන්, වැඩිහිටියෝ දෙමෝපියෝ දරුවෝ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා විෂන් කේ. අගෝස්තු 22 උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් විෂන් කෙයා යුනියන් ප්ලේස් වලදී. ඒ කියන්නේ විෂන් කෙයා යුනියන් ප්ලේස් වලට ආවනම් අවුරුදු 5 ඉඳලා අවුරුදු 13 වෙනකන් දරුවන්ට කණ්ණාඩි, එතකොට අවු කණ්ණාඩි, සන්ග්ලාසස්, මේ හැම දෙයක් %20 වට්ටමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට වැඩසටහනට ලියාපදිංචි වෙන, ඒ කියන්නේ දැන් එදාට එනවනම්, 22 එනවනම් ඔන්න කලින් ලියාපදිංචි වෙන්න ඕනේ මෙන්න මේ අංකෙට 076 12 50 855. අයි කියන්නද? 076 12 50 855 මේ අංකෙට කතා කරන්න ලියාපදිංචි වෙන්න අදම නොමිලේ ඇස් පරීක්ෂාව සිද්ධ කරගන්නත් පුළුවන්. ඉතින් ඒක ලොකු වැඩක් නේද? අපි සාමාන්‍යයෙන් S2ක් පරීක්ෂා කරගන්නවා කියලා කියන්නේ කොච්චර වියදමක් දරන්න ඕනේද? එම් මොකුත් නෑ. ඔයා යන්න ඕනේ 22 උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් තියෙනවා විෂන් කෙයා යුනියන් ප්ලේස් වලට ඔයාගේ දරුවත් එක්කගෙන යන්න.
3: FM 95.8 Net FM Divaina Pura
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
9: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
8: අම්මට ඒකත් ඇහුණා.
9: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
11: ලංකාවේ හදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
13: මම ගාල්ලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියලා මට එහෙම හට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
12: කතා කරන්න 077 300 940
3: FM 95.8 Net FM Divaina Pura.

0: ලස්සන දේවල් අපි හැමෝම එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔයා ලස්සනම දේවල් හැමෝම එක්ක බෙදා ගන්න. සඳ කිඳුරු කුමරියක ලෙසින් ලොව අවදි කර ඇල්ෆා ස්ටුඩියෝ කුටියට වැඩම කොට නිතර පිනිබිඳු වැටෙන යාමේ අරුණැල්ල පතර කසුනිගේ හඬින් ලෝකය මනරම් වෙයි. මල්වැල් මතින් හැම යන මද නලක් වැනේ ලෙහස්සා නමින් දල්වන පහන සතිසීනි. උදැස්සනක නැවුම් බව ගෙනෙන රන් රේකී ඔබ දෙපලයි මෙහි මත සෙනෙහසින් පෙනී. ලස්සනයි, හරිම ලස්සනයි මේ වචනවලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ අපිට හැම දවසකම එක වචනයකින් හරි තව කෙනෙක්ට රිදි රේඛාවක් වෙන්න කියලයි ඊයේ වගේම අදත් මගේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් වටිනාකම් ජීවිතයට එකතු කරගන්න. වටිනාකම් තමයි ජීවිතේ ලොකුම අත්දැකීම වෙන්නේ. හැම අත්දැකීමක්මත් ජීවිතේට ලොකු වටිනාකම්. අද ඔයාට චූටි ගොඩාක් දේවල් මුණ ගැහේ පෙනේ දකේ අහයි. ඒ පොඩි පොඩි දේවල් වලින් ලොකු ලොකු දේවල් ජීවිතේට එකතු කරගන්න, අල්ලගන්න. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: මොනවද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
1: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුයකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95 FM 94.8 Net FM Divine Pura
4: උදැස්ස 9:45

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කතා නවතිමු.

0: යන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 7262.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 18 වනදා අඟහරුවාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට. විපක්ෂය විශේෂ සාකච්ඡාවක. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අදින් නැරඹෙයි. නුවරට විශේෂ ආරක්ෂාවක්. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අකටයුතු නිලධාරීන් ගැන විමර්ශන ඇරඹෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිත් ඉල්ලා ස්වේ. ඉරාන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් සැරතර්ජනයක්. දැඩි කතාබහට ලක් වූ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට දිගින් දිගටම විරෝධය පළ කළ විපක්ෂයේ කණ්ඩායම ඊයේ විශේෂ සාකච්ඡාවකුත් පැවැත්තුවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය අද දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යායපත්‍රයටද ඇතුළත් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට යෝජනා කෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කෙරුණේ ඉකුත් 7 වනදායි. ඒ අනුව එම කෙටුම් පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවටයි වාර්තා පළවෙන්නේ. මීට අමතරව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කිරීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සෙසු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ සංශෝධන එම පනත් කෙටුම් පතට ඇතුළත්ව තිබෙනවා. පාර්ලිමේන්තුවට ගෙනෙනු ලබන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. මේ එම රැස්වීමෙන් අනතුරු අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
5: දැන් මුළු රටම මුළු ලෝකෙම ආගමික නායකයින් මහානායක ස්වාමින් වහන්සේලා වෙනත් ආගමික නායකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ නීතිඥ සංගමේ දේශපාලන පක්ෂ මේ හැමෝම එපා කියද්දි පුදුම මුරණ්ඩු ආණ්ඩුවක් ජනාධිපතිවරේ තමන්ගේ යටතට දේශපාලනීකරණය කරන්න අධිකරණය ඒ වගේම පැලවත්තේ පාලනයකට ගෙනියන්න මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා. ඉතින් අද මුළු ලෝකෙම එපා කියද්දි මේගොල්ලන් බලහත්කාරයෙන් මේ කටයුත්ත කිරීම මං හිතන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු මරුපහර.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එහිදී අදහස් දැක්වුවා.
6: අපි නම් බය නැහැ, මොකද අපි බය වෙන්නේ?
7: කතා වෙනවා ලෝකෙත් වල බයින් වගේ කතා කරන්නේ.
6: අප පිටයි සැක පිටයි ඉන්න කට්ටිය කියලාද? අපි අප පිටත් නැහැ, සැක පිටත් නැහැ. ඒකින්ද අපි නම් බය වෙන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව කරන වැඩ අපි කියන්නම් පාර්ලිමේන්තුව ඇතුලේ. අද එක්ස්ප්‍රෙස් පර්ල් අවකාශයේ ලංකාවට ලැබෙන දේ $1 billion අද නැති කරලා තියෙනවා. ඉතින් මම කියන්නම් මම පාර්ලිමේන්තුවේ ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන මුළු රටටම කොහොමද 1 බිලියන් ඩොලර්ස් නැති වුනේ කියලා. ඉතින් දින 14ක් ඇතුළත අපිට පුළුවන් නේ ගැසට් කරයින් පස්සේ ආවිල්ට යන්න. ජුසාවිට ගිහලා බලන්න පුළුවන් තරම් අපේ ක්‍රියාදාම ඉදිරියට ගෙනෙන්න. අපි කියන්නේ මේක ගේන්න එපා කියන එක පළවෙනි. මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න 153 දෙනාම සිග්නල් කණු නෙවෙයි. මොකද ඒ අය ජනතා විමුක්ති පෙරමුණේ වගේම ජාතික ජන බලවේග කට්ටියක් තියෙනවා. ඔවුන් තීරණය කරන්න ඕන ඔවුන් මේකට අත උස්සලා අනාගතේ ගමකට ගිහිල්ලා ඡන්දයක් කිල්ලන නෙමෙයි. අඩුමතරනේ ලබන පාර ඉන්නේ නැහැ නේ උගෙන් 4 3ක්වත් එන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ දැම්මත් තේරුම් ගන්න ඕනේ. උතරින් 10 දිනක් ඡන්ද දෙන්නේ නැතුව හිටියොත් මේ පනත පරාද වෙනවා. ඉතින් තුලෙන් දෙක බලයක් ඕනේ මේකට. අනිවාර්යයෙන් ඊට අමතරව තමයි අපි කියන්නේ ජනමත විචාරණයක් ඕනේ කියලා. අපි ජාතික ජන බලවේගයේ ඉන්න ආදරණීය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා කරුණාකරලා තමුන්නාන්සලා මේ හිටපු රජයන් කරන්න ආපු වනේ මේ කරන්න ආවේ මෙතෙන්ට. සිග්නල් කණු නොවි කොන්ද ගලින් තියාගෙන මේකට විරුද්ධව ඡන්ද දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
4: ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය අදින් ආරම්භ වනවා. අද සවස 6:52 යෙදෙන සුබ මොහොතින් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුමල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. ලබන 22 දක්වා දින 5ක් කුමල් පෙරහැර පැවැත්වෙනවා. පළමු රන්දෝලි පෙරහැර 23 රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත අතර මේ මස 27 අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩවිලියලක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා පැවසුවේ පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ 7500කට වැඩි පිරිසක් එම රාජකාරී සඳහා යොදවන බවයි.
0: විශේෂයෙන් මෙම දින 10 පුරා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේ෷ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා ඔබ වෙනුවෙන් මෙම කාලවකවානුව තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා.
4: මහනුවර නගරයේ ක්‍රියාත්මක කෙරෙන රථවාහන සැලසුම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්වුවා.
0: දැන් විකල්ප මාර්ග හැටියට අපි ගත්තොත් විශේෂයෙන් කටුගස්තොට සිට පේරාදෙණිය හරහා කොළඹ නොර එළිය දෙසට ගමන් කළ යුතු වාහන ඔබට පුළුවන් කටුගස්තොට පාලමසලෙන් ගොහගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කරන්නට. ඒ වගේම කොළඹ සිට මහනුවර හරහා කුරුණෑගල මාතලේ මහියංගන දෙසට ගමන් කරන රථවාහන ඔබට හැකියාවක් තියෙනවා පේරාදෙණිය ගොහගොඩ මාර්ගයෙන් පැමිණිලා කුරුණෑගල දෙසට ඇවිල්ලා මාතලේ දෙසටත්, ඒ වගේම මඩවල හරහා මහියංගන දෙසටත් ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම අපි මතක් කරන්නට අවශ්‍යයි විශේෂයෙන් මහනුවර සිට මහියංග බදුල්ල දෙසට ගමන් කරන රථවාහන ඔබට පුළුවන් මහයාව බිංගේ අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේ කුඹුර හරහා බදුල්ල මහියංගන දෙසට ගමන් කරන්නට. එනිසා මේ විකල්ප මාර්ග භාවිතා කිරීමෙන් ඔබගේ කාලය සහ ගමන් පහසුව කළමනාකර ගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.
4: සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකටයුතුකම් පිළිබඳව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිවිල් ක්‍රියාකාරිකයෙකු වන දිනේෂ්ද අල්විස් මහතා 1 අප්‍රේල් 27 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුවයි මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ නිලයක් හොබවන තැනැත්තෙකු A320 එයාබස් ගුවන් නියම බලපත්‍රය ලබාගෙන ඇත්තේ අනීතිකව බවට අදාළ පැමිණිල්ලෙන් කියවුණා. මේ පිළිබඳ ප්‍රකාශ සරහන් කර ගැනීමට දිනේෂ් තල්විස් මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය වෙත ඊයේ කැඳවා තිබුණු අතර එහිදී තමන් සතු සියලු සාක්ෂි නිලධාරීන් වෙත ලබා දුන් බවයි ඔහු නෙට් නිවුස් වෙත කියා සිටියේ.
8: ඒක වචනෙන් දෙකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. දෙක ලොකු විස්තරයක් ඇතුව විස්තර කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිලධාරීන් සාවධානව අපේ කට උත්තරේ සදාහන් කරගත්තා. මං හිතන්නේ නිලධාරීන්ටත් තේරෙන්න ඇති මෙහි සත්‍යාසත්‍යතාවය. ඔවුන් එයින් අනතුරුව එහි ඉදිරි කටයුතු සඳහා යොමු වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ එහි අපි සඳහන් කරපු නංගන් ඇති පුද්ගලීන්වගෙනෙල්ලා ඒ පරීක්ෂණයට සහභාගි වෙච්ච ගුවන් නියමුවන් ගෙන්නලා ඔවුන්ගෙන් කට උත්තර අරගෙන යම් කිසි කෙනෙක් නියෝගයක් දීලා තිනවා නම් බලපත්‍රය නිකුත් කරන්න කියලා ඔහුවත් ගෙන්නලා ඔහුගෙන් කට උත්තරයකුත් අරගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කළ තිනවා නම් අසමත් කෙනෙක්ගේ බැඳුම්කරය අය නොකර ඉන්න. ඉතින් ඒක කොහොමද නෛතික බලයක් එවැනි අධ්‍යක්ෂක මණ්ඩලයකට ලැබෙන්නේ කියන එක ගැන පූර්ණ පරීක්ෂණයක් තියයි. මං හිතනවා ඒ පරීක්ෂණේ සාර්ථකව උන්ට තියන්න පුළුවන් වෙයි කියලා.
4: සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකටයුතුකම් නිසා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තරව බරපතල අවධානමකට ලක්ව ඇති බව නෙට් නිවුස් ද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. ඉකුද්දා කෙරුණු ජාත්‍යන්තර විගණනයකින්ද ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි නෙට් නිවුස් සමග සංවාදයකදී දිනේෂ් ද අල්විස් මහතා ඉකුද්දා කියා සිටියේ. එහෙත් අදාළ විගණනය බරපතලව සැලකිය යුතු එකක් නොවන බවට ඇතැම් අය අදහස් පළ කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන්ද දිනේෂ් තල්විස් මහතා ප්‍රතිචාර දැක්වුවා.
8: ඒක මං තව දෙයක් සඳහන් කරන්න ඕනා. මං YouTube එක දැක්කා, මේ ළඟදි තිබුණ අයිකාවෝ ඔඩිට් එක ගැන, ප්‍රිලිමිනරි ඔඩිට් එක ගැන. ඒක මොක් ඔඩිට් එකක් කියලා හඳුන්වා දෙමින් යම් බලධාරියෙක් ඒක බොහොම සැහැල්ලුවට අරගෙන ප්‍රකාශනිකුත් කරනවා. ඉතින් ඒ YouTube එකත් ඇත්තටම මෙහෙවන පුද්ගලයා ගැන හොයලා බැලුවොත් ඔහුත් කලින් සිවිල් ගුවන් සේවා අධිකාරී ඉඳලා යම් හේතුවකට ඉන්න ඉවත් කරපු පුද්ගලයෙක්. ඉතින් එවැනි මිනිස්සුන් නොමග යවන ප්‍රකාශ කිරීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. මං ඒ බලධාරියට ආරාධනා කරනවා, එතුමා කියන ඔය සුළුවෙන් ඉෂු කරපු ෆයින්ඩිංස් ටික අයිකාව ඔඩිට් එකේ අරගෙන එන්න. අපි මේ නෙට් FM ආයතනයේම පුළුවන් නම් අපි ඒ ගැන සාකච්ඡාවක් තියමු. එතුමාට මං ආරාධනා කරනවා ගෞරවයෙන් එන්න කියලා.
4: ප්‍රශ්නගත විගණනයෙන් ශ්‍රී ලංකාව අසමත් වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇතැම් රටවලින් තහනමක් පැනවීමටද ඉඩ තිබෙන බවයි නෙට් නිවුස් සමග මීට පෙර කළ සංවාදයේදී දිනේෂ් තල්විස් මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාබසම් මහතා සිය දුහරෙන් ඉල්ලා සීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ. සිය පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් දුරෙන් ඉල්ලා අසන බව බුද්ධික හේවවසම් මහතා සිය ඉල්ලා අසීමේ ලිපියේ දක්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අතුරුගිරිය හවරකඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් තුවාල් ලැබූ පුද්ගලයා පොලිස් ආරක්ෂාව මැදේ තවදුරටත් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. එම පුද්ගලයා හෝටල් හිමිකරුවෙකු බවටයි පැවසෙන්නේ. එමෙන්ම ඔහු සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බවටද පැවසෙනවා. වෙඩි තබා පලාගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි අතුරුගිරිය පොලිසිය පැවසුවේ. අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන රාජතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා කිරීමට කටයුතු කළහොත් අමෙරිකාවේ කලාපීය මිත්‍රරටක් වන ඕමානයට පහර දෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තදබල ලෙස තර්ජනය කර තිබෙනවා. ෆොක්ස් නිවුස් නාලිකාවේ වාර්තාකරුවෙකු සමග පැවති දුරකථන සංවාදයකදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බවටයි වාර්තා වන්නේ. ගෝලීය වෙළඳාමට සහ බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක සමුද්‍රීය මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඕමානය සහ අමෙරිකාව ඉරානය සමග වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටිනවා. පසුගිය මාස 6ක කාලය පුරා පැවති අමෙරිකා ඉරාන ගැටුම් හමුවේ මෙම නාවික මාර්ගයේ ගමනාගමනය බොහොමයක් අත්හිටුවා තිබුණා. ඉරාන නිලධාරීන් ඕමානය සමග අවසන් එකඟතාවයකට පැමිණීමට ආසන්න බව ප්‍රකාශ කර තිබූ පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා ෆොක්ස් නිවුස් වෙත පවසා ඇත්තේ ඕමානය මෙම ක්‍රියාවලියට බාධාවක් වුවහොත් ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම දෙරට අතර අත්සන් කර තිබූ දින 60ක අවබෝධතා ගිවිසුම කල්ලුකිත්වීමට ආසන්න වුවද එහි කාලය දීර්ඝ කිරීමට තමන් අපේක්ෂා නොකරන බව ඕවල් කාර්යාලයේදී BBC ප්‍රවෘත්ති සේවයේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී අමරිකාව සහ ඊශ්‍රායලයේ විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ලෝක තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් 5%ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය වාරණය කිරීමට ඉරානය කටයුතු කළා. ඕමානය මෙම ගැටුමේදී නිල වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ප්‍රකාශ කළද මේ වන විට මෙම නාවික මාර්ගයේ මුදා ගැනීම සඳහා ඉරානය සමග සාකච්ඡා කිරීමට ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා. කෙසේ වෙතත් තම පෞද්ගලික මැදිහත්වීම මත නාවික මාර්ගය විවෘත කිරීමට අමරිකාව දරන උත්සාහයට ඕමානයේ ක්‍රියාකලාපයේ බාධාවක් ලෙස සලකමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශයත් සමග කලාපීය රාජතාන්ත්‍රික ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10වල් 12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
10: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: FM 95 FM 94.8 Net FM Divine Pura Divine
12: Pura මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා. එමක රට වෙනුවෙන් මට මගේ එක හැක් නැති වුණා. ඒත් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
4: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: Good morning. දැන් වෙලාව 7:02.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: බොරලස්ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්. අමතන්න. Prime Lands 13:22.
6: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
7: ඩාම්රෝ වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩාම්රෝ ප්‍රදර්ශන
8: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohot 0112125125 amathanna
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
10: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
11: බිස්නස් කරන අයට මේක යෝධ හයියක්.

0: Good morning. වෙලාව 2:07 විනාඩි 9යි. අද අඟහරුවාදා. ඇල්ගුටවුන් අරගෙන 3 දෙනාම ඇවිල්ලා ඉන්නවා. දීලා මශ්වි දෝ බිසාචිනෝ.
1: හැමෝටම නුවා සාරා අපේ ටවුමට ආපු හැමෝටම තායිත් ගුඩ් මෝර්නින් කියලාම කියනවා. මේ දැන් අද ටිකක් මේ වැදගත් දවසක්. හරිද? අගහරුවාද දවස. අපි දන්න අඳුරන මිනිස්සෙට පොඩි කරදරයක්. හරිද? අපි හොඳට දන්න මිනිස්සෙක්, ඒ කියන්නේ අපේ ජීවිතේ මං හිතන්නේ නැතුවම බැරි කෙනෙක්. මාර්ක් සකර්බර්ග්. අන්න හරි. ඒ ආදය මේ අපිට බොහොම හිතවත් කම්පාන. අපිත් එක බොහොම සමගියෙන් නිතරම කටයුතු කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට කරදරයක් වුණාට පස්සේ අපි හොයලා බලන්න ඕනේ මොකද්ද මේ විස්තරය කියලා. ඒක නිසා මේ මාර්ක් සකර්බර්ග්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බැලුවා. මොකොත් නෙමෙයි මේ පරණ නඩුවක් කරගිලා. එහෙම වෙනවා කොල්ලන්ට ඒවා වෙනවනේ.
0: පරණ
1: නඩු කරගිලා එනවනේ. හරිද? ඉතින් මේක සාරා 2023 කියන අවුරුද්දේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30ක් කැලිෆෝනියා සහ නිව්යෝක් ඇතුළුව ප්‍රාන්ත 30ක ජනතාව මුල් වෙලා මෙටා සමාගමට එරෙහිව නඩුවක් පවරනවා. හරිද? ඒක තමයි ආරම්භයේ ප්‍රධාන මේගොල්ලෝ දැන් චෝදනා විදියට එල්ල කරන්නේ ෆෙඩරල් ලෝස්. ඒගොල්ලන්ගේ ෆෙඩරල් නීතිය තියෙනවානේ. මූලික ෆෙඩරල් නීතිය රටේ නීතිය උල්ලංඝනය කළා.

0: වත්සප් කියන තුනමයි. මේ තුන හරහා විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වලින් මෙහෙම අපේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ ඒගොල්ලන්ගේ පුද්ගලිකත්වයට අදාළ කාරණාවන් වලට මේ බාධා එල්ල වෙලා තියෙනවා. ඒක නිසා අපිට කීයක්ද දන්නවද? ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් ගෙවන්න කියලා මේ ටාගට් එරෙහිව නඩු දාලා තියෙනවා.
1: ඩොලර් තීන්දුව මම හිතන්නේ මේ බොහොම ඉක්මනට එන්න ලෑස්තියි.
0: එන්න ලෑස්තියි. දැන් මේ තීන්දුව ආවොත් මේක ලෝකේ සමාජ මාධ්‍ය ඉතිහාසයේ සහ විශේෂයෙන්ම අපි දන්නවනේ සමාජ මාධ්‍ය ඉතිහාසයේ ඊට පස්සේ ඉස්සෙල්ලම අපේ ඔළුවට එන Facebook නේ. Facebook ඊට පස්සේ Instagram මේවා භාවිතා කරන ක්‍රමවේදවල ලොකු පරිවර්තනීය වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි. මේ අම්මලා තාත්තලා එකතු වෙලා ඉල්ලලා තියෙන පළවෙනි දේ මොකක්ද දන්නවද? ඔය Facebook එකේ ලයික් කවුන්ට් එක පෙන්නනවානේ. ඒක අයින් කරලා දෙන්න. ඒක
1: නැති කරන්න කියනවා ඉස්සෙල්ලා දෙන්නේ. ලයික් කවුන්ට් එක පෙන්නන්න නැති කරන්න
0: කියනවා. ලයික් කවුන්ට් එක ලයික් දානේවා, කෙයා කරනේවා, හાર્ට් දානේවා, සෑඩ්, ඇන්ග්‍රි, හාහා දානේවා. කවුන්ට් එක අයින් කරලා දෙන්න.
1: ඔව්. දැන් ඔය ලයික් කවුන්ට් එක අයින් කරනවා කියලා න්ියුස් එක අද උදේ මම මේ BBC එක ගහලා තිබ්බා න්ියුස් එක. මේ අද අලුයම මම දැක්කම මට මතක් වුනේ ඔය සමාන එකක් මම මාධ්‍යවේදී පුහුණුවකට ගිහිල්ලා ඉන්නකොට මේ චීන තමයි ඉතින් අපිට වැඩිම උදාහරණයක් ගන්න තියෙන. මොකද චීනේ මේ සගබර්ග් චීන කාන්තාවක් බඳලා හිටියට චීනේ Facebook තහනන්නේ. ඔව්. ඒ කියන්නේ පෙළවහක් කරගෙනවත් වැඩේ කරගන්න
0: වැඩේ කොට දාගෙන වරෝ ගියා.
1: ඔව්. ඇයි චීනේ තහනම් කරලා තියෙන එක කියන එක අපි බොහොම සරලව කිව්වා. චීන කියන්නේ දැන් දැනට දැන් මම ඔක ඉගෙන ගන්න කාලේ ලෝකෙ වැඩිම මේ ජනතාවක් හිටපු රට. දැන් දෙවෙනි රට. මොකද ඉන්දියාව
0: පළවෙනි.
1: අපේ ඇල්ගොටවුන් එක අස්සේමයි වැඩේ උනේ.
0: මේ වැඩේ සිද්ධ වුණේ.
1: ඔව්. අපි ඒ වගේ වැඩ කරනවා.
0: ඒවා අහගෙන ඉද්දී අර පැත්තේ ජනගහන වැඩි වුණා.
1: අවුරුදු මං හිතන්නේ 5400ක් ලෝකේ වැඩිම ජනගහනය හිටපු රට. අපි ඇල්ගොටවුන් එක නේනකොට දෙවෙනියට ගෙනාවා.
0: කෙලිම පව කරන් ගියා.
1: එහෙම කොල්ලෝ අපි. ඉතින් ඒකේ නෑ මේ මේක ඉතාමත් වැදගත්. මේ අහගෙන එනකොට මේ අහන්න මේ ඒ රටවල් අපි ගැන කොච්චර අවධානයෙන් ඉන්නවද කියන එක පිළිබඳව අපිට අනන්තවත් උදාහරණ තියෙනවා. මේ අචි මට කිව්ව දේ තමයි මේ දැන් අපේ විශේෂයෙන් මේ දකුණු ආසියානු මාධ්‍යවේදීන් පිරිසක් හිටියේ ඔවුන්ට පෙන්වලා දුන්නා. ඒකත් දැන් මීට අවුරුදු 8කට කොරෝනා වලටත් කලින් කතාවක් මම මේ කියන්නේ. දැන් ඊට වැඩියත් වැඩේ තත්ත්ව භයානක වෙලා මේ ඕගොල්ලන්ගේ මිනිස් පැය ඔච්චර ප්‍රමාණයක් මේ ඇමරිකානු කම්පැනිය ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන්න කොල්ල කනවාද? ඒගොල්ලෝ ඇත්තටම Facebook සමාගම මේවා ඉතින් බිස්නස් වැරදි කියන එක නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ගේ ආදායම වෙනුවෙන් ඕගොල්ලන්ගේ ජීවිත කාලේ එයා හැම කිව්වේ ලයිෆ් ටයිම් එකේ ඔයා ගණන් හදලා බලන්න ඔයාගේ ජීවිත කාලය ජීවිතයක් ලබනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක්ද? අර මං හැමදාම කියනවා වගේ අපිට උපරිම හදන්න පුළුවන් වෙසක් කූඩු 60ක් 70ක් නත්තල් ගස් 60ක් 70ක් තමයි හදන්න පුළුවන්
0: මුළු ජීවිත
1: ගානේ. දැන් ඔව් දැන් ගණන් කරලා බලන්න තව වෙසක් කූඩු කීයද හදන්න
0: ඉතුරු කියලා.
1: හදන්න ඉතුරු කියලා. ඉතින් එහෙම වැළුවම ඒකේ වැඩි කාලයක් ඔයා මේ කම්පැනියේ ඇඩ්වර්ටයිස්මන්ට් බලන්නද මේ කම්පැනිය වෙනුවෙන්ද වෙන් කරලා තියෙන්නේ කියලා හිතන්න කිව්වා. ඔහු කිව්වා මේ ඒ කියන්නේ අපිටවත් ඒක තේරුන්නේ අපේ රටවල් විශේෂයෙන් ලංකාව ඉලක්ක කරගෙන කිව්වා. දැන් ඕගොල්ලන්ගේ වෛද්‍යවරු වගේ අය ඒ කියන්නේ මේ වෛද්‍යවරුන්ට අපහාසයක් නෙමෙයි කියන්නේ හිතන්න මේ හැම වෛද්‍යවරයගෙනත් නෙමෙයි ඒගොල්ලෝ හිතලා තියෙන විදිහ. ඒ කියන්නේ චීනය අපේ සමාජ මාධ්‍ය පරිහරණය පිළිබඳව දැකපු විදිහ. එහෙනම් කිව්වා ඕගොල්ලන්ගේ සමහද වෛද්‍යවරු ලෙඩ්ඩු බලන්න වඩා වැඩි වෙලාවක් Facebook එකේ ඉන්නව නේද කියලා. මම දන්නේ ඒක ඇත්තද නැත්තද කියලා. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔහු ඉනම් කිව්වා සමහර වෙලාවට ඔවුන් දැන් ඔබේ රටේ වෘත්තිකයන් බොහොමයක් බිහි කරන්නේ නිදහස් අධ්‍යාපනයේ රටේ ජනතාවගේ
0: මුදල් වලින්.
1: ඒ වෘත්තියේ නියැලෙන අතරතුර ඒ වෘත්තියට කන්සර්න් කරනවට වඩා දාපු පෝස්ට් එකට වැටෙන ලයික් ප්‍රමාණය දිහා බලන් ඉන්නව නේද කියලා හෙව්වා.
0: ඔව්.
1: මීට වැඩිය බොහොම භයානක වචන වලින් කිව්වේ. ඒ කියන්නේ ඒක ආයි අපිට මේ මාධ්‍යයකින් කියන්න බෑ එච්චරට මේ තද කතන්දර ටිකක් කිව්වා. මොකද බොහෝ දෙනෙක් හිතරි දෙන්න පුළුවන් එච්චරටම කියන්න ගියොත් එහෙම. ඉතින් අපෙත් හිතරි දුන්නේ උනට ඇත්ත.
0: ඇත්ත කතාව.
1: ඔව් ඇත්ත කතාව කිව්වේ. ඊට පස්සේ පෙන්නවා මේ අපේ රටවල කොච්චර විදුලිය ප්‍රමාණයක් එනවද ඔය සමාජ මාධ්‍ය නඩත්තු කරන්න කියලා. සහ මේ ඉතින් ගොඩක් කාරණා තියෙනවා. දැන් අපිත් කරන වෙළඳැන්වීම් ප්‍රචාරය කළා තමයි අපේ රටේ ජාතික මාධ්‍ය ආයතන පවතින්නේ. හැබැයි ඔවුන් පවතින්නේ වෙළඳැන්වීම් ප්‍රචාරය කළා. දැන් අපි මේ රටට බදු ගෙවාගෙන තමයි මාධ්‍යකරණය නියැලෙන්නේ.

0: හැබැයි අපේ රටේ තියෙන ඩොලර් බිලියනක්ද කොහෙද එළියට ගියේ ගැන කතා වෙනවනේ. දවසකට ඩොලර් කොච්චර ප්‍රමාණයක් කිසිම බද්දක් ගෙවන්නේ නැතුව ඔය මේ ප්ලැට්ෆෝම් විසින් අපේ රටෙන් කොල්ල කරනවද
1: එළියට අරන් යනවද?
0: අරන් යනවද? අපේ රටට සත පහක්වත් බදු ගෙවන්නෙත් නැහැ. ඉතින් ඒවා ඉතින් රටවල් විසින් විසඳ ගන්න ඕනේ.
1: ඔව්. රාජතාන්ත්‍රිකව.
0: ඉතින් මං හිතන්නේ ඇමරිකාවම තමයි.
1: ඔව්.
0: දැන් Facebook සමාගමට නඩු දාලා තින්නේ මේ ඇමරිකාවම කියලා කියන්නේ ඇමරිකානු රජේ හැරි කවුරු හරි නෙමෙයි.
1: ඇමරිකානු ජනතාව.
0: ඇමරිකානු රජේ කීයටවත් දාන්න දෙන්නේ නැහැ. මොකද ඇමරිකාව දැන් මේ ලෝකේ පාලනය කරන්න පාවිච්චි කරන ප්‍රධානම ටූල් එක ඕක.
1: ඕක.
0: දැන් සකබර්ග් නෙමෙයි ඒක ඇත්තටම පාලනය කරන්නේ.
1: ඒ කියන්නේ අපි දන්නවා ඒගොල්ලෝ
0: දේශපාලනික. ඔව් ඒක දන්නවා. සකබර්ග් නිකන් නමක් විතරයි. හැබැයි නඩු වලට යන්න වෙන්නේ සකබර්ග්.
1: සකබර්ග්ට තමයි යන්න වෙන්නේ. ඉතින් කොහොම හරි ඇත්තටම සාමාන්‍ය ජනතාව තමයි මේ විදිහට මේ නඩුව දාලා තින්නේ. ඉතින් මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් ඉල්ලලා තින්නේ මේ ලයික් කවුන්ට් එක අයින් කරලා දෙන්න කියලා. ඒ වගේම තමයි තව කාරණාවන් ඔක්කොම දෙකම මෙටාගියට පස්සේ මුළු ප්ලැට්ෆෝම් ඔක්කොම. ඉතින් ඒ වගේම තමයි කියලා තියෙනවා මේ දෙමාපියන්ගේ වෙරිෆිකේෂන් එකක් නැතුව කිසිම අවස්ථාවක ටීනේජර්ස්ලට සහ දරුවන්ට
0: account හදන්න දෙන්න බෑ.
1: account හදන්න දෙන්න එපා.
0: ඒකත් නැති. දැනටත් බෑ. ඒ වුණාට ඉතින් බෑ කිව්වට හදන්න පුළුවන්නේ.
1: ඔව් ඒක නෑ. ඒ රට ඔව් එහෙම අපි හදනවනේ අර වයස් එහෙම කරලා එහෙම
0: හදනවනේ.
1: ඔව්. ඒ වගේම තමයි මේ ඩොපමින් මැනිපියුලේටින්. අපේ ඩොපමින් හෝමෝන් එක දරුවන්ගේ විශේෂයෙන්ම මේ ඒගොල්ලෝ වීඩියෝස් බැලුවට පස්සේ හරි ඔය තියෙන බයික් එකෙන් පදින වීඩියෝස් බැලුවට මටත් බයික් එකේ වගේ යන්න තිබ්බනම් කියලා හිතෙන්නේ. ඒ වගේ පෙළඹවීම් කරන වීඩියෝ නවත්තන්න නැත්නම් ඒවා වාරණය කරන්නත් කටයුතු කරන්න කියලා ඉල්ලලා තියෙනවා. සහ ඇල්ගොරිතම් එකෙන් ඒවා උස්සලා පෙන්වන එකත් පුළුවන් තරම් අඩු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි ඉමේජ් ෆිල්ටර්ස් සයින් කරන්න කියලා තොන්න ඉල්ලලා
0: තියෙනවා.
1: අපේ ගෑල් ළමයින්ට ලස්සනට ඒක
0: නෙමෙයි මේ එක්කෙනෙක්ට account වැඩි ප්‍රමාණයක් හදන්න දෙන්න
1: එපා කියලා තියෙනවා. ඉතින් ෆිල්ටර්ස් සයින් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ appearance එක වෙනස් කරන කිසිම විදිහක ෆිල්ටර් එකක් යොදන්න දෙන්න එපා කියලා තියෙනවා. ඔටෝ ප්ලේ කරන එක වීඩියෝ අපි ස්ක්‍රෝල් කරන් යද්දි ඔටෝ ප්ලේ වෙන්නේ අන්න ඒව නවත්තන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි අහ් මල්ටිපල් account හදන්න දෙන්න එපා කියලා තියෙනවා. ඉතින් ওই විදිහට ගණනාවක් ඉල්ලලා තියෙනවා මේ ටික කරන්න කියලා. ඔය ටික කරාට පස්සේ ලෝකයේ සමාජ මාධ්‍ය පිළිබඳව තියෙන ඒ
0: කියන්නේ Facebook එයිද කියලා
1: ඒ කියන්නේ social media තියෙන්නම like count එක මතනේ ඒ සියලු දේවල් වෙනස් වෙයි කියලා තමයි විශේෂඥයන් කියන්නේ. ඉතින් කොහොම හරි තීන්දුව ලැබිලා නැහැ. අපි බලමු යුවන් ගොන්සාවෙල්ස් කියන
0: හැබැයි Facebook එකට තීන්දුව සෑහෙන ප්‍රමාණයක් ලැබුණා
1: කියලා තියෙනවා.
0: දැන් අපි මීට අවුරුදු 6-7කට කලින් මේ Singapore ලොකු දඩයක් නියම කරා. ඒකට ලංකාවත් හේතුවක් කරගත්තා. ලංකාවේ දිගන සිද්ධි දිගන වගේ වෙනු මහනුවර දිගන වෙච්ච සිද්ධි වලට මේ Facebook එක නිසි ලෙස ක්‍රියා කරපු නැති නිසා මනුෂ්‍ය ඝාතන පවා වුණා කියලා. මේ අපේ රට වෙනුවෙන් Singapore දඩ ගැහුවා.
1: ඉතින් ඔන්න ඔය විදිහට තමයි කතාව තියෙන්නේ. අපි බලමු. අද තමයි මේ නඩුව කැදවන්නේ. ඉතින් යුවන් ගොන්සාවෙල්ස් කියන කැලිෆෝනියාවේ නඩු අහන මහත්තයා, නඩුකාරතුමා ඉස්සරහා තමයි නඩුව අහන්නේ. එයා මේ එලෝන් මස්ක්වත් ගෙන්නලා තියෙනවා ඉස්සරහා.
0: ගොන්සාවෙල්ස්
1: කෙනෙක් නෙමෙයි. ඉතින් ලෝකෙට කොච්චර ලොක්කෙක් වුණත් ඇමරිකානු නීති ඉදිරියට ඔන්න මාක් සකර්බර්ග්ටත් එන්න සිද්ධ වෙනවා. අපි බලමු.
0: අනේ හකබර්ග් මොකද වෙන්නේ කියලා. සියලු දෙවි දේවතාවරක වර්ණ ලැබිලා මේ ලයික් අයින් නොකර
1: ලයික් අයින් කරන්න එපා මං කියන්නේ මොනවා
0: මේ අනේ ඉහෙම් බයින රෝගයක් නොවි කිසිම දඩයකට ලක් නොවි අපිට මේ සේවාව චිරාත් කාලයක් ලබා
1: දෙන්න කියලා
0: ප්‍රාර්ථනා කරමින් ඔන්න ඇල්කොටවුන් මදත් අරමිනවා මෙසේ

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
2: ඒත් ලොකු කරලා නේද
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: උදෑසන 7:24 දැන්
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
6: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
7: මොර්ලස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොර්ලස්කමු හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13.22
8: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
9: එල්බී රන් අය තමයි මගේ හයිය
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
1: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
10: ඊරා ඔයා උණ ගන්නවා වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
10: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
12: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
13: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
14: කොල්ල කෙල්ල කොට යන

0: පාතිකලොතරයි මණ්ඩලය.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0.112 125 125 අමතන්න.
3: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීම නාසහ වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles gram 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීම නා Kiehl's වෙතින් පමණයි.

0: උදේ 7යි විනාඩි 30යි අල්ගටාම වෙලාව.
1: හරි. දැන් මේ අර මේ නඩුකාර තුමිය.
0: ඔව්.
1: හරිද මේ යුවන් ගොන්සාවෙස්.
0: තුමියක්ද?
1: තුමියක්. එයාට මේ එයා ඉන්නේ කොහෙද දන්නවද?
0: තොයිද?
1: කැලිෆෝනියාවේ නදර්න් ඩිස්ත්‍රික්. උතුරු ඩිස්ත්‍රික් එක ගැන ඩිස්ත්‍රික් වශයෙන් වෙන්නේ නැණානේ. එතකොට උතුරු කැලිෆෝනියාවේ මේ ඩිස්ත්‍රික් උසාවියේ තමයි මෙයා කටයුතු කරන්නේ නඩුකාර තුමිය විදියට.
0: රයිට්.
1: ඉතින් එයා තමයි ඔය එලොන් මස්ක් ලව, ජෙෆ් බෙසෝස් ලව, ඊට පස්සේ ඔය දැන් මාක් සකර්බර්ග් වහිම ඉස්සරහට කැඳවලා නඩු අහන්නේ. දේශවාසු කෙනෙක් නෙමෙයි. හරි ලස්සන මේ නඩුකාර තුමියක්. අවුරුදු 61යි. හරිද වයස ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ටිකේ විනිශ්චයකාරවරුන්ගේ නඩුකාරවරුන්ගේ.
0: ඔව්.
1: එහෙනම් මේ ඕලන් ඩේට් එකක් විදිහට තමයි මෙන්ෂන් කරේ.
0: හරි
1: අවුරුදු 61යි ආගේ වයස.
0: ඒ රටවල වයස කීයද කියලා නඩුකාර.
1: ඔව්. අවබෝධයෙන් ඉන්නේ බෑ මේ ටිකේ කල්පනාන් ඉන්න ඕනේ. හරිද දැන් මෙන්න මෙහෙමයි. දැන් ওই විදිහට එක පැත්තකින් සකර්බර්ග්ට නඩු වැටලා තියෙනවා.
0: ඔව්.
1: එහෙමයි කියලා ඉතින් අපිට අපේ වැඩ නවත්තන්න බෑ. එහෙම එහෙම පොඩි නිකන් එයාට නඩු වැටුනම නේ අපිට මොනවා හරි වුණා වගේනේ. ඒ තරම් මේ
0: ඒ තරම් ඉන්වෙස්ටඩ්.
1: ඒ තරම් අවුල්.
0: ඇයිද උදේට නැගිට්ටාම බලන්නේ Facebook එක, Instagram එක.
1: Instagram එක.
0: ඊයේ දාපු post එකට like කීයක් ඇවිල්ලාද?
1: අන්න ඒ නිසාම තමයි like ටික මේ අයින් කරන්න කියලා තියෙන්නේ. මොකද like එක්ක ඔය වැඩේ කරන්න බෑ. ඕක සෑහෙන්න අපිව manipulate කරනවා. හිට මේට පෙළඹවීම
2: ඇති කරනවා. අපි Facebook එකෙන් like ගන්න නෙමෙයි.
1: ඔව්.
2: මේ අපි අපේ ජනතාවකින් තමන් එක්ක ජීවත් වෙන අයකින් තමන්ගේ ආයතනය අයකින් සහ අවසානයේදී මරණ මොහොතේ අනේ අපි ගොඩාක් ලයික් තියෙන වැඩනේ සමහරලාට ඒ වැඩේ කරන මොහොතේ අනිත් අය අන්ලයික් වෙන්න පුළුවන්
1: නේ
2: කාලයක් ගියාම තමයි
1: සමහර
2: වැඩ තියෙනවා බොහෝ දෙනෙක් කැමති නැහැ හැබැයි ඒක තමයි ඔයා ලයික් වෙන්නේ වැඩේට
1: අන්න ඒකයි දැන් ඒ වගේ මේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා මේ සාරා නුවා අවුරුදු ගාණක් පුරාවට මුළු ලංකාවේම ලයික් එක ගත්තෝ. කියන්නේ ලේසි නෑ. අවුරුදු ගණනාවක් පුරාවට ලංකාවේ විශ්වාසය දිනාගෙන පවතිනවා කියලා කියන්නේ සන්නාමයක් විදිහට බ්‍රෑන්ඩ් එකක් විදිහට. ඒක ලේසි නෑ. ඉතින් එහෙම බ්‍රෑන්ඩ් එකක් තමයි මේ ලංකාවේ අපි හැමෝම දන්න ටාටා කියලා
2: කියන්නේ.
1: ආ ඉතින් මේ රතන් ටාටා මහත්තයාගෙන් පටන් ගත්තම
2: මෙහෙමයි ලයික් කියලා ඉංග්‍රීසි භාෂාවේ අදහස් දෙකක් තියෙනවානේ. you are a like කියලා කිව්වම ඒකේ ඉන්නේ
1: ඒ වගේ
2: ඔය වගේ කියන එක.
1: අර්ථ
2: I like you වම එන්නේ මම ඒකට කැමතියි කියන අදහස. ඉතින් ගොඩ දෙනෙක්ගේ I like
1: අන්නාරේ.
2: ගත්ත එක තමයි
1: like වැඩිපුර.
2: ඔව්. හැබැයි අර අසමානයි ඈ.
1: අනිවාර්යයෙන්.
2: මං කියුවේ කියන්නේ like කියලා අදහස් දෙකක් තියෙනවා කියලා.
0: I like you කියන්නේ මං ඔයාලට කැමතියි.
2: කැමතියි.
1: ආව් ඒක ඔව්. හරි හරි.
0: හොඳ අවබෝධයක්. සමහර වෙලාව හෙනකම් බලන් ඉන්නවා.
1: හොඳ අවබෝධයෙන්.
0: හොඳ අවබෝධන.
1: හරිද ඉතින් ඒ වගේ ටාටා කියලා කියන්නේ අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. ඉතින් සාරම අපි දන්න අපේ SME සෙක්ටර් එක. ඔය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ ප්‍රමාණයක් ටාටා එක්ක තමයි ගොඩනැගුනේ. ඒ වගේම තමයි අපේ මහමග ගත්තත්, ගමනාගමනය ගත්තත්, ටාටා බස් වල ඉඳන්, ටාටා ලොරි වල ඉඳන් මේ හැමෝම හරි අපිට සමීපව අපි දැකපු ඒ කාලෙ ඉඳන් මේ අද වෙනකන් දකින වාහන අපේ පාරවල් වල.
2: අපේ පාරවල් මං හිතන්නේ අපිට වැඩියෙන්ම නැත ගැටුණු මහපාරේ ටාටා තමයි සන්නාමේ නේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින්
2: අර මේ තින්දුවකුත් තියෙන්නේ. බස් එක ටාටා. බස් එක ටාටා.
1: ඉදා ගන්න පුළුවන් නේ කොච්චර.
2: වැඩේ දින ඕක ඇත්ත සින්දුව මේ කියන ඕක දූ අනුරාධා සින්දුවනේ. අනිවාර්යෙන් අනුරාධා උදේට අහන්න ඇල්ගෝ ටවුන් තව පොඩ්ඩක් එකකින් මැසේජ් එකක් දාන්න පුළුවන්.
1: ඒ තරම් අපිට ටාටා ලෙන්ගතුයි හරිම සමීපයි. ඉතින් දන්නවා මේ ටාටා ලංකාවට අරගෙන ඇවිල්ලා බෙදා හැරිය වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා. ඩීමෝලා ගැන කතා කරද්දි අපි දන්නවා ඉතින් ඩීමෝ බට්ටගෙන් පටන් ගත්තම ඩීමෝ බට්ට ගැන එක කල්චර් එකක් නේ ලංකාවේ. ඒ කියන්නේ ඩීමෝ මම හැමතැනම වගේ දැකලා තියෙනවා.
2: ඔය මේ මේ මං හිතන්නේ ලංකාවේ අර ලේවල්ට ගිය සන්නාමයක්.
1: සන්නාමයක් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මීගමුවේ ඒ හරිය මාළු මේ වෙලදාම් කරන අපේ දීවර මහත්තුරු අනිවාර්යෙන්ම ඩීමෝ බට් එකක් පාවිච්චි කරනවා.
2: මම දැක්කා අපේ මේ මේ මේ ඇඩ්වර්ටයිසින් කිං කෙනෙක් වන සුමින්ද ගමගේ මහත්මයා.
1: ඔව්.
2: මේ ධර්මසිරි ගමගේ මහත්තයාගේ පුතා. මේ කියලා තිබ්බා ලංකාවේ පහුගිය දශකයේ මිනිස්සුන් අතරට ගිය ලොකුම සන්නාමය තමයි චූම් පං කියලා.
1: ආහහ
2: ඇත්තනේ නේ හැම කෙනාම දන්නවනේ
1: හැමෝම දන්නවනේ
2: ඊට පස්සේ මම හිතන්නේ ඩිමෝ බට්ට
1: තමයි සමහර පැතිවල මේ චූම්පාන් අරගෙන ඩිමෝ බට්ට කියනවා හරිද ඒ තරම් අරිම සමීපයි අපිට ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඔන්න දැන් ඔයාගේ ව්‍යාපාරය වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ පුද්ගලික කාරණාවන් අවශ්‍යතාවයන් වෙන්න පුළුවන් මේ ඕන දෙයක් පරිමහ ගන්න ඔයාට වැඩි කාර්යක්ෂමතාවයෙන් යුක්ත ඩීමෝ නිෂ්පාදන ටාටා නිවසින් යන ඩීමෝ නිෂ්පාදන දැන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලොකු රේන්ජ් එක වාහන ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධානම කාරණාව තමයි මේ පිරිවැය හරිම අවමයි. ඒ වගේම තමයි කාර්යක්ෂමතාවය හරිම ඉහළයි. ඉතින් දැන් ඩීමෝ බට්ටගෙන් පටන් ගත්තම අපි ගොඩාක් ආහන බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරනවා. ටාටා එක්ක එන ඩීමෝල ලංකාවට ගෙන්නලා බෙදා හරින.
2: ඔය විතරක් නෙමෙයි
1: නෙමෙයි ලොක්කොත් ඉන්නවා. ඩීමෝ ලොක්කෝ ඉන්නවා, බට්ටෝ ඉන්නවා වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න අලුත්ම ඒගොල්ලන්ගේ වාහනය තමයි ලංකාවට ගෙනල්ලා බෙදා හරින සූදානම් කරලා තියෙන්නේ. ඒ තමයි මෙන්න මෙහෙමයි ඒකේ නමෙන්. නිකන් නම ඇහුවට පස්සේ ඔයාට පුළුවන් මොන වගේ එකක්ද කියලා.
0: ඔව්.
1: මෙන්න මේක තමයි නම. ඒ තමයි ඩීමෝ වෙතින් ඔබ වෙත ගෙනෙන ටාටා යෝදා කැබ් එක කියලා කියන්නේ.
2: යෝදා.
1: යෝදා.
0: ජයන්ට්
1: වස්සනියන් ජයන්ට් කියන අර්ථයෙන් එහෙම ගන්න පුළුවන්. ඉතින්
2: මොනවද දැන් ඔයකේ තියෙන තියෙනවා
1: තියෙනවා තියෙනවා. පළවෙනි දේ තමයි අවුරුදු 85ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ලංකාවට ගෙන්වලා බෙදා හරින්නේ.
2: ඒක
1: ඉස්සෙල්ලම බලන්න එපා කවුද ගෙන්නන්නේ කොහෙන්ද ගෙන්නන්නේ අලවියෙන් පසු සේවාව මේ ඔක්කොම
2: තියෙන්නේ. පරණයි.
1: ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ටාටා යෝදා කැබ් එකක් ගද්දි අවුරුදු 3ක එහෙමත් නැත්නම් කිලෝමීටර් 2000ක් දක්වා අසමසම ඩීමෝ වොරන්ට් එකක් ලබා ගන්න. හරිද? ඒ කියන්නේ අවුරුදු 3ක් යනකම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව වාහනේ වදින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ බලලා හදලා
2: දෙනවා. ඒගොල්ලෝ වගකීම ගන්නවා.
1: ඔයාලට තියෙන්නේ තෙල් ටික ගාලා ටයර් ටික එහෙම දාගෙන වාහනේ ඉස්සරහට පැදගෙන යන එක විතරයි. මේක ඩුවල් පර්පස්. ඒ කියන්නේ ඔයාට ඕන නම් අන්න හරි දිත්වකාරය. ඔයාගේ ව්‍යාපාර කටයුත්තකට ඕන නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ නිකන් ආ මීගමු වැත්තේ මාළු බිස්නස් කරනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක ගැලපෙනවා. ඊට පස්සේ නිකන් කුරුණෑගල ඉදන් පොල් බිස්නස් කරනවා කියලා. පොල් ත්‍රිකෝණේ පැත්තේ එහෙම
2: කාල් දෙවට පුළුවන් මාළු බිස්නස්
1: කරන්න. මාළු බිස්නස් කරන්න පුළුවන්.
0: මම දැන් කල්පනා කරේ මං ගාල්ල ගැන මොනවද කියලා. මොන
1: කොහොමද මේක ඇතුල් කරන්න
2: කියලා. ගාල්ල කිව්වනේ. Thank you.
1: ඒ වගේම තමයි ඔයා යාපනය වෙන්න පුළුවන්. යාපනය ඇතුලෙත් දැන් සෑහෙන ආර්ථික ක්‍රියාකාරකම් වෙනවා. ડિસ્ટ્રිබියුෂන් එහෙම ලොජිස්ටික් වැඩ සෑහෙන වෙනවා. ඉතින් ඕනම මේ විදිහේ පැත්තක ඕනම පැත්තක ඕනම පළාතකින්න වෙළඳ කටයුතු කරන ව්‍යාපාර කටයුතු කරන මහත්මයෙට පුළුවන්කම තියෙනවා ටාටා යෝදා කැබ් එක මිලදී ගන්න. ඉතින් අවුරුදු 3ක ඔයාට වොරන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන පළවෙනි සහ ප්‍රධානම කාරණාව තමයි මේක ඩුවල් පර්පස් එකක්. ඒ කියන්නේ ඔයාට ඔය ගෙදර එක ගමන් යන්නත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක හරිම වැදගත්. මොකද සාමාන්‍ය අපි හිතනවානේ මේ මේක දැන් ව්‍යාපාර කටයුතු විතරද, බඩු වදින්න විතරද?
0: එහෙම
2: නෑ. මොනකොයි හරි එක්කන යන්න කිව්වොත්
1: ප්‍රශ්නයක් වෙයිද?
0: නැත්නම් වාහන දෙකක් ඕනනේ අචි ගෙදරට.
2: එහෙම නෑ. සමහර නෝන්ලා එක්කන යන්නේ බර වාහන කොහොමත්
1: ඕනේ. පොඩි එකක් බෑ. ඒක තමයි
2: බට්ටගෙන් බෑ.
1: ඒක තමයි ටාටා යෝ දෙකක් ගන්න කියලා කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව බිස්නස් වැඩටිය කරගන්නත් පුළුවන්. වයිෆ් මොන හරි කොයි හරි යන්න ඕනේ කිව්වොත් එයාවත් එක්කගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාට සුදු නැත්තම් කළු කියන මේ වර්ණවලුත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තව ගොඩාක් තියෙනවා මේ ඔප්ෂන්ස් ෆීචර්ස් තියෙනවා. හිමින් සර අපි මතක් කරන්නම්. ඒත් ඔයාට ඉන්න බැරි නම් අපි මතක් කරනකම් ආයෙ පාරක් කෝල් එකක් දෙන්න 1388 කියන නම්බරයකට, හොට්ලයින් නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඩීමෝ වෙතින් ගෙනෙන ටාටා යෝදා ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. මං කැමති එකේ සුදු එකට. හරි පුෂ්ටිමත් වාත්.
2: ඇත්ත සුදු.
0: සුදු කියලා මට කියන්න ඉන්නේ නුවා විතරයි. බලන්න ආචි
1: සුදු පුෂ්ටි
2: මං ඇවිල්ලා තින්නේ සුදු.
1: ඔව්. දැන් ඉස්සරහට ඔහම කියන්න බැරි වෙනවා. දැන් ෆිල්ටර් සයින් කරාට පස්සේ
0: අපිට නම් හෙමොන් නෑ. අපි ෆිල්ටර්ස්
2: අපිට මොකටද නේද
0: සාරා? අපිට මොකටද ෆිල්ටර්ස්?
2: අපි වතුර බොනකොට විතරයි
1: ෆිල්ටර් එක පාවිච්චි කරන්නේ.
0: හරි, ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ සල්ලි ටික ඉතුරු කරගන්න කියලා. මොකද මේ ලෝකේ වෙන දේවල් එක දැන් ට්‍රම්ප් මහත්තයා කියලා තියෙන ඕමානෙටත් මම ගහනවා කියලා. එතකොට තව ඉස්සරහට ලෝකේ ප්‍රශ්න වැඩි වෙනවා.
1: වැඩි කරනවා.
0: ඒතර ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය ඔයාට අනිවාර්යෙන් වැදගත්. ඒක නිසා තමයි කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියාගන්න. හැබැයි හරි තැනක දාන්න කියලා.
1: අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම තමයි අපි ඔයාලට මතක් කරන්න ඕන CDB එකට යන්න කියලා. ඔයා FD එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් මොකද ඔයාලට 15%ක් දක්වා ඉන්ට්‍රස්ට් රේට් එකක් පොලි අනුපාතයක් ලැබෙනවා වාර්ෂිකව. ඒක හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක්. සාමාන්‍යයෙන් FD එකට ඒ වගේ රේට් එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසාම තමයි කියන්නේ මේක අන්මැච් රිටර්න් එකක් කියලා. ආයි සම කරන්න බැරි විදිහේ ප්‍රතිලාභයක් තමයි වාට මේ හරහා ලැබෙන්නේ. ඉතින් CDB කියලා කියන්නේ මේ වෙනකොට ලංකාවේ නන් බැංකින් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් නැත්තම් බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිවුන විශාලතම ආයතනය. ඒ වගේම තමයි අවුරුදු 30ක විශ්වාසයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් බය නැතුව ඔයාට පුළුවන් ඔයාගේ FD එක දාන්න. කතා කරන්න මේ නම්බරයකට 0117 388 01187388
0: අපි
2: කිව්ව නේද මේ CDB එකට යන්න කියලා
1: යන්න
2: අපි තව මොහොතකින් CDB එකට එන්න කියලා කියන්නත් පුළුවන්
1: ඒගොල්ලෝ මෙහෙන්නත් පුළුවන් එහෙමත් එනවා වාට දැන් කෝල් එක දීලා ඕන්නම් ඔය ගෙදර දොරකඩ ගාවට ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි අද ගෙන්නනවා
0: අපි අද ගෙන්නනවා දිගටම අහගෙන ඉන්න හරි දැන් ඔන්න මීගමුවේ කට්ටිය අඬ අඬ හිටියා මේ පැත්තට BYD ෂෝරූම් එකක් නැහැ කියලා මී ගාල්ලේ කට්ටියට ප්‍රශ්න නැහැ නේ
2: මුලින්ම දැම්මනේ
0: අපිට හයිවේ එකෙන් එලියට ගියාම BYD ඕන තරම්
2: එතන තමයි තියෙන්නේ නේද
0: ඔව් යන්න පුළුවන්
2: පින්න දූවෙන් එලියට දාලා දෙවට දක්වා පාරේ
1: ඔව්
2: දෙවට එනකොට
1: බලා ගන්න පුළුවන් ෂෝරූම් තියෙනවා
0: දැන් මීගමුවේ කට්ටියට දැන් ඔන්න වරි වෙන්න දෙයක් නැහැ මීගමුවට එනවා BYD ෂෝරූම් එකක්
1: BYD අලුත්ම ෂෝරූම් එක ඔන්න දැන් මීගමුවට එනවා coming soon
2: අද තියෙනවනේ මේ ක්‍රියාකාරකම් කීපයක්
1: අන්න හරි දැන් මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ අද කවද්ද අද 18 වෙනිදා
0: හෙට
1: තමයි දවස අගෝස්තු 19-20 NTB මීගමුව
0: රයිට්
1: අපි දන්නවා බැංකුව ඉස්සරහා ඔන්න වට පුළුවන්
0: අපි කියන්න දැන් ඔය ස්පෙસિෆික් ලොකේෂන් එක කියන්න පුළුවන් ඔය දෙන්නට තමයි
1: අපි දන්නේ නැහැ මීගමුව ගොම කට්ටිය දන්නවා බැංකුවක් ඒ පැත්තේ කට්ටිය එතන තමයි වැඩටිය කරන්නේ
0: හරි
1: ඔක්කොම සිද්ධ වෙන ප්‍රධාන දේවල්
0: හරිද
1: ඉතින් 19-20 NTB බැංකුව ඉදිරිපිට මීගමුවේ ඒ වගේම තමයි 21-22-23
0: රයිට්
1: කුරණ ඊට පස්සේ දලුපොත ආඩියම්බලම තියෙන කීල් ශාකාවන් වල
2: කීල් කිට්ටුවටම එනවා
1: බොහොම කිට්ටුවෙන් තමයි තියෙන්නේ ඉතින් කීල් ශාකාවන් මේ පැතිවල තියෙනවා කුරණක් තියෙනවා දළු පොතක් තියෙනවා ආඩියම්බලමක් තියෙනවා
0: හෙට ඉඳන් මෙයා නැති වුණොත් පුදුම වෙන්න දෙයක්
1: පුදුම වෙන්න එපා මම ටෙස්ට් ඩ්‍රයිව් එකට ගිහිල්ලා හරිද ඉතින් මේ තැන්වලදී ඔයාලට පුළුවන්කම තියෙනවා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න ඔයා මීගමුව හා එවට ඉන්න කෙනෙක් නම් මොකද BYD ශාකාවක් ෂෝරූම් එකක් ළඟදිම එනවා එන්න කලින් ඔයාලට පුළුවන් ඩ්‍රයිව් කරලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහිල්ලා මොකද්ද ඔයා ගන්න කියලා කල් තියාම තීරණය කරලා තියාගන්න
0: මොකටද දන්නවද මේ ටෙස්ට් ඩ්‍රයිව් එක එහෙම යවන්නේ
1: මොකද
0: මේ වයිෆ් දාගෙන ගිහිල්ලා සතියක් විතර ඕක ගෙදර ඩිස්කස්
1: කරන්න ඒකයි ඇනලයිස් කරන්න එපා ඕක
0: ඔව්
1: එහෙම තියෙනවා
2: ඒක ෂෝරූම් එක දාලා
1: ඔව් ඒක ෂෝරූම් එක ඒක ඒක නිරාකරණය වෙද්දි ෂෝරූම් එක දාලා
2: එහෙමයි වයිෆ් කෙනෙක් ඔය වාහනයට නැග්ගොත් ආයේ බහින්නේ
1: නැහැ
2: අනේ මේක ගෙදර අරන් යන්කෝ කියනවා මෙහෙම යන්කෝ කියනවා

0: FM Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM.
1: දෙහතයි විනාඩි 45යි දැන්.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු තුනක් හෝ කිලෝමීටර් ලක්ෂ දෙකක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
4: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
5: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 1 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 011 1 212 125 125 අමතන්න.
8: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
9: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
10: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
11: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්.
13: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36.
0: FM 95 94.8 Net FM Divaina Pura.
14: FM Algo Dot.

0: උදේ 7යි විනාඩි 52යි අල්ගොටාම වෙලාව. ඔයා ගිහින් තියනවද? බොරලස් ගම පාක් එකට.
1: ගිහිල්ලා දෙනවා.
0: ඒකන ගියාම හිතනවානේ මේ පැත්තින් පොඩ්ඩක් ඉන්න තිබ්බනම්.
1: හරිම මේ නිස්කලංකයිනේ.
0: නිස්කලංකයි.
1: ඒ කියන්නේ අපි අර නාගරික පරිසරයක් සහ මේ කොළඹට තදාසන්න වුණාට.
0: යව්.
1: අර අපි ජීවත් වෙන්න කැමති වටපිටාවක් තමයි බොරලස් ගමුවේ තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ඒ නිසාම බොරලස් ගමුවේ තියෙන ඔයාට ගන්න පුළුවන් ඔයාගේ ඉඩම.
0: ඔව්.
1: ඔයාගේ ඉඩම. අපි එහෙමයි කියන්නේ.
0: ඔයාගේ
1: ඉඩම.
0: ඔයාට වෙන් කරපු ඉඩම.
1: ඔයාට වෙන් කරපු ඉඩම දැන් ඔන්න බොරලස් ගමුවේ තියෙනවා. ඉතින් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 17 ඉඳලා ඔයාගේ ඉඩම් කොටස් මිලදී ගන්න. බොරලස් ගමුව හන්දියට මිනිත්තු 5යි. හරි ඉක්මනින් යන්න පුළුවන්. ඒ වගේම තමයි පිළියන්දලට ඊට පස්සේ රත්මලානට බොහොම පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ වගේමයි සුපිරි වෙළඳසැල්, රෝහල් පහසුකම්, පාසල්, බැංකු පහසුකම් මේ හැම දෙම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ආයේ වැඩි විස්තර මුකුත් කියන්නේ නැහැ. ඔන්නාට පුළුවන්කම තියෙනවා ප්‍රයිම් ලගෙන් ඔයාගේ ඉඩම මිලදී ගන්න බොරලස් ගමුවෙන්. ඉතින් කෝල් එකක් දෙන්නත් පුළුවන් නේද?
0: ආ
1: පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන්. මම බලකෝ කියලා ඒක.
0: ඒ කියන්නේ ඔයාට මේ කර්සර් එක මෙහෙම රවුම්
1: කරලා මම විස්තර බලාගෙන මම බල වෙන. ඇයි මේ නම්බර් එකක් දාලා නැත්තේ කියලා. ඉතින් ඔන්න ඔයාගේ ඉඩමට පිවිසෙන පාර. අඩි 22ක පුළුල් කාපට් අතුරපු පාරක්. ආයි ප්‍රශ්න නැහැ. ඔයාගේ වාහනේ ඔක්කොම කිසි පරිස්සම් ප්‍රශ්න නැතුව පරිස්සමට ගේන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ වට ඕන ගන්න විදුලිය, නල ජලය මේ සියලු පහසුකම් තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න 13:22 13:22 තමයි නම්බර් එක. මේ හොට්ලයින් එකෙන් ඔයාට පුළුවන් කෝල් එකක් දීලා බොරලස් ගමුවෙන් ඔයාගේ ඉඩම වෙන් කර ගන්න.
0: බොරලස් ගමුවෙන් ඔයාගේ ඉඩම වෙන් කර.
1: ඔයාගේ ඉඩම. ඔයාගේ ඉඩම.
2: ඒක ඔයාගේ ඉඩම.
1: ඊට පස්සේ ඔයාගේ.
0: ඊට පස්සේ අපිට ගියාල් හැදුවර පස්සේ අපිට කතා කරාට කමක් නැහැ.
1: ඔව් ඒ පැත්ත පොඩ්ඩක් ඇවිල්ලා යන්න නේ.
2: පොඩ්ඩක් ලයිට් දාලා දෙන්නද? අත වහා ගන්නද?
1: වයරින් එකටද?
0: මාව එක්කන් ගියාම කොහොමද ලයිට් එක ඇද්දම වගේ තමයි.
2: ඔව් බැබලෙනවනේ.
1: බැබලෙනවනේ.
2: ඔව් ඔව්
1: ඔව්. එනේ තියාගන්න වෙයි.
0: හරි ඊට පස්සේ අපි ඔයාලට මතක් කරනවා ගෙදරට රයිනු ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා.
2: ආය බොරලස් කමිය ගත්ත ඉඩමේ හදන ගෙදරට රයිනු රූෆින් ෂීට් දාන්න.
1: අන්න හරි. රයිනු රූෆින් ෂීට් දාන්න කියලා අපි මතක් කරනවා. ඉතින් රයිනු ෂීට්ස් කියලා කියන්නේ අවුරුදු 60ක විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේක හරිම විශේෂයි. මොකද දන්නවද මේ රයිනු ප්‍රීමියර් රූෆින් ෂීට් දැන් අලුත්ම තාක්ෂණික අපි කියන්නේ අර මේ යාවත් කාලීන කිරීම නවීකරණයන්
0: අප්ඩේට්
1: අප්ග්‍රේඩ්ස් ටිකක් කරලා තමයි අවිල්ලා තියෙන්නේ. පළවෙනි එක තමයි මේ මැටි ලේයර් එකක් තියෙනවා. ෂීට් එකේ යටින් මැටි ලේයර් එකක් තියෙනවා. මේ ලේයර් එක නිසා මේ ස්වාභාවික මැටි ලේයර් එකක්. මේක තීන්ත එකක්වත් කිමිකල් එකක්වත් එහෙම මොකුත් නෙමෙයි.
0: හරි.
1: මේක නිසා දැන් අර ෂීට් එක රත් වෙද්දි
0: ඔව්
1: රස්නේ ගේ ඇතුළට දැනෙන්නේ නැහැ. කූල් එක ඒ විදිහටම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සර අපිට දැන් පොඩි වයක් තිබ්බනේ. ෂීට් වහලා දැම්මට පස්සේ ගේ ඇතුළේ රස්නේ වෙයි කියලා. අන්න ඒකට විසඳුම අරගෙන අවිලා තියෙනවා. මේ මැටි ලේයර් එකත් එක්ක ඒ වගේම තමයි මතක් කරන්න ඕන හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක් තියෙනවා. ඒ කියන්නේ වතුර රදව ගන්නෙ නැහැ. දැන් ෂීට් එක තෙමුණට වතුර උරා ගන්නෙ නැහැ. ඒ නිසා ඇල්ගී වර්ග වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා පාසි වර්ග දියසෙවල වෙන්න පුළුවන්. මේවා වර්ධනය වෙන්නේ
0: නැහැ.
1: ඉතින් වහලේ අලුත් පෙනුම සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය නිකන් අත්තක් එහෙම වැටුණා කියලා වහල කැඩෙන්නේවත් ක්‍රැක් වෙන්නේවත් හිල් වෙන්නේ ඒ ප්‍රශ්න මුකුත්
0: නැහැ.
1: ඉතින් රයිනෝ වලට කතා කරන්න මෙන්න මේ නම්බර් එකෙන් 1396 හොට්ලයින් එකෙන් කතා කරලා
0: වාඩ
1: පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගෙන.
0: ඔකේ.
1: දැන් අර බොරලස් ගම්වෙන් ගත්තනේ මේ ඉඩම ඉඩමේ හදන ගෙදරට මේ කෙලින්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න.
0: ඊට
1: පස්සේ වැඩේ ඉවරයි.
0: ඕකේ.
1: දැන් අපි ඔක්කොම කිව්වානේ.
0: තව එකක් තියෙනවා.
1: ඉඩම කිව්වා, වහල කිව්වා. තව මොනක්
0: තියෙනවා? තව එකක් තියෙනවා. ඒ ගෙදර පාසන වැඩවලට ආ ගන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්.
1: අනිවාර්යයෙන්ම SLS සහතිකයත් එක්කෙන ලංකාවේ එකම ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක්, ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ජීවත් වෙන ගෙදර වෙන්න පුළුවන්. ඔයාගේ සිහින නිවස වෙන්න පුළුවන්. ඔය පාසන දේවල් ශක්තිමත්ව කල්පවතින පාසන්න නම් අනිවාර්යයෙන්ම මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩම ගන්න.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
4: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණය එක්කල ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Petivistra Sandhal. Tahatunai Anuhaya Amatana.
6: Om Blaster Mamang. Kata Navati.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම බෙත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර සංචාරක ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින අදයි. ඊයේ දින නිමාවන විට සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 284ක් රැස් කළා. විශිෂ්ට ප්‍රතිහරමක නිරත වූ සොනල් දිනුෂ ලකුණු 100ක් රැස් කිරීමට සමත් වුණා. නිරෝෂන් දික්වැල්ල දෙවිගේ ලකුණු 80ක් ලබා සිටියේදී ලහිරු උදාර ලකුණු 27ක් රැස් කළා. පන්දු යැවීමේදී මනෝ සුදාර් කඩුලු 4ක් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් දවා ගත්තා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම සියලු දෙනා දෙවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 462ක්. ඒ අනුව උන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසුවනවා. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ ලඟ net news පෙරවරුණ වේට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people trust. FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.

0: 8යි විනාඩි 8යි.
1: ඔව් මේ දවස්වල මම හිතන්නේ මේ එක්තරා પરම්පරාවක්
2: දැන්
1: අද උපතින නැත්තම් මීට අවුරුදු දෙකකට කලින් ඉපදිච්ච අයට මේක එච්චරම අදාළ වෙන එකක් නැහැ. ඒ තමයි BBC එක නිවුස් ඇප් පළ කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව තවදුරටත් පහළ මට්ටමක පවතින බව EF කියන මේ සමීක්ෂණයෙන් හෙළිවලා තියෙනවා. ඒගොල්ලෝ හැම අවුරුද්දේ මේක කරනවා. මේ ලෝකේ රටවල් 123ක් අතුරින් අපි ඉන්නේ 73 වෙනි ස්ථානෙලු. හැබැයි අපි ඊට කලින් 2020 ගණන් වල අපි 2023 දී 67 වෙනි ස්ථානය දක්වා මේ ඇවිල්ලා තියෙනවා. ඊට 2022 දී 71 වෙනි ස්ථානය ඉඳලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම ඉංග්‍රීසි අපේ પરම්පරාවල් වලට වැදගත්. අනාගතේ ඉංග්‍රීසි වැදගත් වෙයි කියලා මේ එහෙම අපිට තර්කයක් දෙන්න බෑ. මොකද දැන් හිටියවනම මේ පරිවර්තකයන් තියෙනවා. ඉතින් භාෂාව තව භාෂාවක් ඉගෙන ගැනීම පිළිබඳ ලෝකෙ සාකච්ඡාවක් යනවා. හැබැයි ඉංග්‍රීසි මේ මොහොතේ වැදගත්. ඉතින් මේ මම කියන්න හැදුවේ මේ පොඩි උපක්‍රමයක්. දැන් මම හැමදාම කියන එකක් තමයි මම නම් ඉංග්‍රීසි කතා කරන්න බය සිංහල අයත් එක්ක. සුද්දෝ එක කිසි බයක්
2: නැහැ.
1: මෝ කොහොම කිව්වත් උන්ට තේරෙනවනේ. අපි සිංහල අයත් එක්ක ලංකාවත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න ගියාම තමයි අම්මෝ ග්‍රැමර් අර සිදත් සංග්‍රහාවේ සිංහල ග්‍රැමර් වලටත් ඇදී නේද
2: ග්‍රැමර් හොයනවා.
1: පොඩ් ග්‍රැමර් තමයි හොයන්නේ.
2: ක්වීන්ස් ඉංග්‍රීසි හොයනවා.
1: ඒක නමයි ෂේක්ස්පියර් ඉංග්‍රීසි. ක්වීන්ස් ඉංග්‍රීසි නම් කවන්නේ ෂේක්ස්පියර් ඉංග්‍රීසි කියන්නේ යූ කියන නේද දවුදාලා කතා කරයි කියලා වගේ ඒ මට්ටමින්
2: හිතනවා.
1: ඉතින් එහෙම ඕනේ නැහැ. මම මේ පොඩි උපාය මාර්ගයක් කියන්න යන්නේ. දැන් හැම කෙනා ගාවම මේක මේ දැන් තව කෙනෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන්න තියෙන බයනේ මේ ඔය තියෙන්නේ.
2: ඔව්. බැරියකටත් තර බය ඔය
1: බය තියෙන්නේ. මම මේකයි කිව්වේ. ඒක විශේෂයෙන් ලංකාවේ.
2: ඔව්.
1: මේ තමන්ගේ සමීපතයන් එක්ක කතා කරන්න බයයි.
2: බයයි.
1: මම ඒකයි කිව්වේ ලංකා මන්නම් ඇත්තටම මේ බය තිබුණේ මට මේ ලංකාවේ ඇත්ත එක සිංහල ඇත්ත එක ඉංග්‍රීසි කතා කරන්න. ඉතින් ඒක අරගන්න පුළුවන් පොඩි උපක්‍රමයක් තියෙනවා. මේ ඒ තමයි දැන් ගොඩක් අය AI පාවිච්චි කරනවානේ.
2: ඔව්.
1: හරිද? AI වලින් AI එක්ක ඔයා ඉංග්‍රීසි කතා කරන්න.
2: ආ එහෙම පුළුවන්
1: නේ. ඔව් මේ මම මෙන්න ඔන්න ඔන්න. මම ඔන්න ජෙමිනායිට කතා
2: කරනවා.
1: ආයිබෝන් ජෙමිනායි ගුඩ් මෝර්නින්.
3: Ayubon, good morning. How can I help you start your day?
1: දැක්කනේ. මේ මට ජෙමිනායි

0: අන්න දැක්කනේ මම සිංහලෙන් කතා කරද්දිත් එයා ඉංග්‍රීසියෙන් තමයි මේ උත්තර දෙන්නේ. අපි
1: can
0: you correct my grammar Gemini මේ අපි කියමු ඉංග්‍රීසි වරද්දලා කොහොමද? I go my home.
2: Instead of saying I go my home, a more natural way to say it is I'm going home or I'm heading home. The word to is usually needed before home in similar phrases, unless you're using words like home as an adverb. What would you like to say next?
0: Okay, thank you. දැන් තේරෙනවනේ
1: natural විදියට කතා කරන්න
0: ඕනේ natural විදියට කතා කරන්න පුළුවන් දැන් මේ ගොඩක් මම Google Gemini වගේ එකක් ගත්තේ වැඩිපුරම ලංකාවේ පාවිච්චි වෙන එකනේ chat GPT එකත් මේ වගේම
1: පුළුවන්
0: ඉතින් මේ ඔය මේ ෆෝන් එක ඔබ ඔබ ඉන්න
1: වෙලාවේ
0: විනාඩි 10ක් තමන් දන්න ඉංග්‍රීසි වලින් ඉඹරදුනා කියලා දැන් කවුරු තිනාවෙන්නේ නැහැ Gemini එකත් කවුරුවත් තිනාවෙන්නේ නැහැ Gemini මේ වාගෙන කතා කරනව නෙමෙයි මේ අපි වැඩසටහනක ඉන්නේ නැත්තම් යා ඥාඋ ඥාඋ ගාන ගන්න තාපොඩකින් මේ යහගෙන ඉන්නේ දැන් මේ කතා කරන්න chat GPT එක කතා කරන්න Gemini එක කතා කරන්න Facebook මේකේ තියෙන AI එකත්
1: මම
0: හිතන්නේ Meta එකත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ පොඩ්ඩක් අචී බලන්නකෝ.
1: ඔව් අපි මේ රිසර්ච් එකක් කරලා ආවිල්ලා එනන් කියමු.
0: ඔව් මම බැලුවේ මෙටා AI වලට කියලා නෑ. ඒකේ මං හිතන්නේ බෑ.
1: ජෙමිනි ඉන්නවා අපිට. chat GPT ඉන්නවා. ඒ ඇතිනේ ඔය දැන්.
0: ඇතිනේ යන්නේ දෙන්නෙක්වම දුන්නා.
1: මෙටා දැන් අමතක කරලා ඉන්නේ. නඩුනේ.
0: ඔව් නඩු දාගෙනනේ තියෙන්නේ. මේ ඇත්තටම ඉතින් ජෙමිනායි එක්ක chat GPT එක්ක ඔයා දන්න ඉංග්‍රීසියෙන් කතා කරන්න. හැබැයි කතා කරලා අවසානයේ කියන්න මගේ ඉංග්‍රීසි වැරදි නම් හදන්න
1: දෙන්නයි කියලා.
0: අන්න ඒක මතක ඇතුව කියන්න. Gemini මගේ ඉංග්‍රීසි මම කිව්ව මේක වැරදි නම් මේ හදන්න කියලා මුලින් කිව්වෙන් පස්සේ ආ දිගටම කතා කරනකොට හදයි
1: හදනවානේ
0: මට හිතන හැටියට මම මට මේ දැන් අත්දැක බලන්න හිතච්ච දෙයක් ඉතින් හොඳයි නේද උදේ පාන්දර මල්ගෝ ටවුන් එකේ යෝජනාව
1: මම
0: අර මේ BBC අද ගහපු නිවුස් එකත් එක්ක දැක්කේ මේ ඉතින් එහෙම කළොත් මොනවාද අපිට පුළුවන් ලබන අවුරුද්දේ අපි ඉංග්‍රීසි පුළුවන් දර්ශකේ ඔයිට වැඩිය තැනකට එන්න
1: ඉතින් බය නැති කරගන්න ගිහිල්ලා ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන දැන් අපි කිව්වා කතා කරන්න යාළු එක්ක එයා එක්ක තමයි ඊළඟට කතා කරන්නේ හැබැයි මෙහෙමයි වැඩි අයෙක් කතා කරන්න යන්නත් එපා පුරුද්දට ගියාට පස්සේ දැන් තනියම කතා කර කර ඉන්නවා වගේ
0: හරි කොහොමද දවසකට විනාඩි 10ක් කතා කරන්න නේද
1: බය නැති කරගන්න අලුත් වචන ටික ඉගෙන ගන්න
0: අලුත් වචන ඉගෙන ගන්න මේ මෙහෙමනේ මේ ග්‍රැමර් කියන්නේ භාෂා රටාවල්නේ දැන් අපි ගෙදර යමු කියලා අපි කතා කරනකොට කතා කරන්නේ නැහනේ ගෙදර යන් හරි සුද්දොත් එහෙම තමයි ඔය ග්‍රැමර් ඉගෙනුවට ස්කෝල පොත්වල මං හිතන්නේ අපිට මේ අපේ ලංකාවේ අධ්‍යාපනයේ අපිට වැඩියෙන්ම උගන්වන්නේ ඉංග්‍රීසිනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ මොන්ටිසෝරියේ ඉඳන් ඒ ලෙවල් ඉවර වෙලත් අපි ඉංග්‍රීසි කරනවා.
1: ඉංග්‍රීසි
0: ඉගෙන ගන්නවා. හැබැයි බැරිම
1: තාමත් බෑ. කැම්පස් එකේම ගියාම බලනුත් උගන්වනවා.
0: ඔව් බලනුත් උගන්වනවා.
1: ඉංග්‍රීසි
0: කියලා දෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරෙත් ඉංග්‍රීසි මේ දැනුම මේ අඩුයි කියලා. ඉතින් මං හිතන්නේ මේ බොහොම සරල පියවරක් එක්ක ගනුදෙනු කරන්න.
1: හරි. ඉතින් ඔන්න දැන් ඕගොල්ලන්ට ක්‍රමයක් කියලා දුන්නා. ඕක try කරලා බලලා අපිටත් කියන්න මොකද තත්ත්වය කියලා මේ පැත්තට. ඉතින් ඉංග්‍රීසි වගේම තමයි ව්‍යාපාරයක් එහෙම කරන්න ගියාට පස්සේ ඔයාට මේ වාහනයක් එහෙම ඕනේ වෙනවා. නේ. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ඔයාගේ ව්‍යාපාරය පුළුල් වෙද්දි විශාල වෙද්දි අපි දන්නවා ඔයාට භාෂාවක් විදිහට ඉංග්‍රීසිත් ඕනේ වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ ලොජිස්ටික් ටික ප්‍රවාහන පහසුකම් ටික සපුර ගන්න හොඳ වාහනයක්. අපි කියන්නේ efficient වාහනයක්, කාර්යක්ෂම වාහනයක් ඕන වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ඔයාට ටාටා වෙතින්. ටාටා කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි සාරා ලෝකයේ රටවල් 35කට අධික ප්‍රමාණයක. ගමනාගමන සේවය, ඊට පස්සේ භාණ්ඩ ප්‍රවාහන සේවය, ඒ වගේම තමයි එදිනෙදා ගමන් වලට, පවුලේ ගමන් වලට යොදා ගන්න වාහනයක් තමයි ටාටා කියලා කියන්නේ. ඉතින් ටාටා කිව්වට පස්සේ ඊළඟට අපිට මතක් වෙන නම තමයි ලංකාවේ ඩීමෝ කියලා කියන්නේ. මොකද ටාටා නිෂ්පාදන ලංකාවට ගෙන්නලා බෙදා හරින්නේ වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා. ඩීමෝ කිව්වට පස්සේ ඉතින් අපිට ඩීමෝ බට්ටක් ඉදන් ඩීමෝ ලොක්ක විතරක් නෙමෙයි අර ඩීමෝ ප්‍රයිම් මූවර්ස් පවා මතක් වෙනවා. ලොකු කන්ටේනර්ස් පිටින් තියනවා දැන්. හරිද? ඉතින් ඒ ඩීමෝලා ලංකාවට අලුතෙන්ම අරගෙන එන ප්‍රොඩක්ට් එක නැත්තම් අලුත්ම වාහනය තමයි ඩීමෝ වෙති. ඔහට ගේන ටාටා යෝදා කැබ් එක කියලා කියන්නේ. ඉතින් මේක හරිම විශේෂයි. මොකක්ද දන්නවද? ඔයාට දැන් යෝදා කැබ් එකක් ගත්තට පස්සේ අවුරුදු 3ක එහෙමත් නැත්තම් කිලෝමීටර් 102ක් දක්වා. අපිට කලින් මේ පොඩි වැරදීමක් වුණා. අපි 2000යි කියලා කිලෝමීටර් 2000ක් කියන්නේ යෝදා එක නැති.
0: මාසකින්
1: ඉවරයි. ඒකෙන්ද කිලෝමීටර් 102ක්. හරිද? අවුරුදු 3ක් සහ කිලෝමීටර්
0: 102ක් තියෙන වටිනාකම.
1: ඒක අපිට බින්දු හැලුණා. බින්දු දෙකක් හැලුණා. ඒක
3: දෙකක්
1: දෙකක් හැරුණා. ඉතින් කිලෝමීටර් ලක්ෂ දෙකක් දක්වා අසම සම ඩීමෝ වොරන්ට් එකක් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඉතින් ඒ කාලේ

0: තියෙන්නේ ටයර් ටික මාරු කරගෙන තෙල් ටික ගාගෙන වාගේ බිස්නස් එක රන් කරන්න විතරයි. මේක ඩුවල් පර්පස් වාහනයක්. ඒ කියන්නේ ඔයාට බිස්නස් එක රන් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් පවුලේ කට්ටියක ගමනක් යද්දී ඕන දුර ගමනකට අපි අර කලින් කිව්වේ වයිෆ් එහෙමත් දාගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එයා තරහ වුණොත් එහෙම නේද? වා නිකන් බිස්නස් කරන්න විතරද වාහන අපිට ඕවා යන්න බෑ. ඒ ප්‍රශ්න මොකුත් නැහැ.
1: අපි කළුද?
0: එහෙම නැහැ. යන්න පුළුවන්.
1: කළුයි සුදුයි දෙකෙන්ම තියෙනවා නේද?
0: තියෙනවා. කළුයි සුදුයි දෙකෙන්ම තියෙනවා. ඔයාට ඕන නම් වයිෆ් වෙන්න පුළුවන්, ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ව දාගෙන යන්නත් පුළුවන්. ඔයාගේ ව්‍යාපාර කටයුතු ටිකත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ඔයාට 105ක විතර ඉතුරුවක් සිද්ධ වෙනවා මේ වොරන්ටි එක නිසා. අපි කිව්වනේ කිලෝමීටර් 102ක් නැත්නම් අවුරුදු 3ක් පුරාම මේක හම්බෙනවා කියලා. ඒ කාලේ පුරාවට මොකක් හරි මේන්ටේනන්ස් ප්‍රශ්නයක් ආවොත් ඒක ඒගොල්ලෝ ඇවිල්ලා හදලා දෙනවා. ඔයාට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දාන්න විතරයි තියෙන්නේ 1388 මේ හොට්ලයින් එක මතක තියාගන්න. මොකද දැන් වාහනයක් ගන්න එක අවුලක් නැහැ. ගත්තට පස්සේ එන ප්‍රශ්න වලට සෑහෙන්න මේ අමාරුයිනේ ලංකාවේ විසඳුම් හොයන්න. හැබැයි ඔයා ඩීමෝ වෙතින් ඕනම ඩීමෝ නිෂ්පාදනයක්, ඒ කියන්නේ ඩාටලා දෙන ඕනම නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ විශේෂයෙන්ම යෝදා කැබ් එක, ටාටා යෝදා කැබ් එක ගත්තොත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව කොහේ හරි මොනා හරි වෙලා බ්‍රේක් ඩවුන් එකක් වුණොත් මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න. 1388ට ඒගොල්ලෝ ඇවිල්ලා ඒ වෙලේම හදලා දෙනවා. ඒකත් හරිම විශේෂයි. ඉතින් මේ හැමදේම ඔයාට යෝදා කැබ් එකත් එක්ක හම්බ වෙනවා. ඔයාට මීගමු ඉදන් ඔයා දීවර කටයුතු කරලා මාළු වෙළඳාම් කරන කෙනෙක්ද, ඊට පස්සේ කුරුණෑගල ඉදන් වෙනත් ව්‍යාපාර පොල් බිස්නස් වෙන්න පුළුවන් කරන කෙනෙක්ද, නුවරඑළිය එහි කොච්චර එළවලු වෙන්න පුළුවන් වැලිමඩ පැත්තට එහෙම යද්දි අන්න වැලිමඩ ගොවීන්ට විසඳුමක්
2: අපි ගෙනාවා.
0: ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ මේ කතා කරන දේවල් නිසා. මේ වැලිමඩින් ඉන්න ගොවි මහත්තුරුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මෙන්න තියෙනවා විසඳුමක්. අපි ගෙනල්ලා තියෙනවා. හරිද? ඉතින් ඩබල් කැබ් එක යෝදා ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 1388 හොට්ලයින් එකට 1388ට කතා කරලා ඩීමෝ වෙතින් අරන්ගෙන ටාටා යෝදා ගැන වැඩි විස්තර දැනගන්න.
2: ඕකේ. දැන් අචි ඔයාට කිව්වොත් මේ ෆික්ස් ඩිපොසිට් එකකට අවුරුද්දකට 15% ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවා කියලා.
1: අහලා ගිහින් දාන්නේ නේ.
0: මොන කතාවද?
2: මට වගේ නම් මම අදම ගිහින් දාන්න.
0: ඒක නිසා තමයි අපි කියන්නේ යන්න CDB එකට. CDB එක කියන්නේ ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර සිව්වන විශාලතම මූල්‍ය සමාගම. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගම. ඉතින් CDB එකත් එක්ක එකතු වෙලා වඩ පුළුවන් 15%ක හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකකට ඔයාගේ FD එක දාන්න. ඉතින් කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න 011 7 0 1 1 7 0 1 1 7 0 1 1 7 0 1 1 7 0 1 1 7 0 1. ඒකට කෝල් එකක් දීලා වට පුළුවන් CDB එකෙන් FD එකක් දානගෙන වැඩි විස්තර ඕන්නක්
2: දැනගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Ah Enna Sir
2: Malli එන්න එන්නම කඩේ දිනු කරනවානේ
1: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
3: එල්බී රන් අය තමයි මගේ හයිය
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
4: උදේ 8 විනාඩි 23යි දැන්
5: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: අද කතා නැත්තේ මොකදම කියලා දා ඔයා එපා හඳන්නට මගේ සුදා ඕම් ප්ලාස්ටර් දැම්ම

0: පොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
1: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: FM 95 FM 94.8 Net FM Net FM Algo Town

0: අටයි විනාඩි 26යි ඇල්ගොටාම වෙලාව.
1: හරි අපිට මේ පොඩි වැඩක් තියෙනවා. අපි දැන් කිව්වනේ පොඩි වැඩකට යනවා කියලා. ඒකින්ද හොම්ම ඉන්න අපි වහගෙන දිගටම. ඊට කලින් අපි පොඩ්ඩක් යන්න ඕන බොරලැස් ගමුව පැත්තට. ඒ පැත්තේ තියෙනවා අපි කිව්වනේ ප්‍රයිම් ලගේ ඉඩම. ඔයාට දැන් ඉඩම් එකක් නෙමෙයි ඉඩම් කට්ටි කරලා තියෙනවා. ඔයාට කැමති විදියට මිලදී ගන්න පුළුවන්. ඉතින් රුපියල් මිලියන 17 ඉඳලා තමයි පටන් ගන්නෙ. ඔයාට කැමති විදියට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොරලැස් ගමුව හන්දියට මිනිත්තු 5ක දුර. ඒ වගේම තමයි පිලියන්දල රත්මලාන කියන නගරවලට බොහොම පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඊට පස්සේ සුපර් මාකට්ස්, රෝහල්, ඊට පස්සේ පාසල් මේවට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. වටපිටාවක තමයි තියෙන. හැබැයි අර සබ් අර්බ් එකක්. ඒ කියන්නේ තදාසන්න නගරයක්. නාගරික පහසුකම් හැමදේම එක්ක බොහොම නිෂ්කලංකව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තමයි මේක. ඉතින් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තමයි මේක අරගෙන ඉන්නේ. ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බරෙන් 13:22 කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. මොකද අපි ඉතින් කොච්චර කිව්වත් ඔයාලට ඉතින් එහෙම කෝල් එකක් දෙන්න ඕනේනේ. ඒකින්ද 13:22 දැම්ම කෝල් එකක් අරගෙන මේ බොරලැස් ගමුව ඉඩම ගැන ඔයාට පුළුවන් විස්තර දැනගන්න.
0: ඕකේ. ඒත් එක්කම අපි කියවනේ දැන් අවුරුද්දේ මැද අපි ඉන්නේ කියලා. දම්රෝයේ තියෙනවා mid year sales
1: දැන් තියෙනවා. ඉතින් දම්රෝයකට ගියොත් ඔන්නාට පුළුවන්කම තියෙනවා මේ කියන දේවල් ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න. ඉතින් මෙන්න මෙහෙමයි. දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයේ තියෙනවා 120ක වට්ටම් එක්ක 120ක ඩිස්කවුන්ට් එක්ක. ඒ වගේම තමයි ලංකාවේ ගෘහණියන්ගේ එකම තේරීම. මොකද්ද? දම්රෝ වොෂින් මැෂින් තියෙනවා 115ක ඩිස්කවුන්ට් එක්ක. ඒත් වැඩි ඉවර වෙන්නේ නැහැ. දැන් දම්රෝ ෆෝම් මැට්‍රස් තියෙනවා 115ක වට්ටම් එක්ක ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87000 ඉඳලා, කාර්යාල මේස තියෙනවා රුපියල් 15000 ඉඳලා, ඊට පස්සේ කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9900 ඉඳලා, ඊට පස්සේ අපි දන්නවා මේ සෝෆා මාදිලින් ගොඩාක් තියෙනවා 69000 ඉඳලා පටන් ගන්නවා. ඉතින් මේ ඔක්කොම ඔයාට හම්බ වෙන්නේ දම්රෝ එකෙන්. යන්න ළඟම තියෙන දම්රෝ එකට. මොකද දම්රෝ ප්‍රදර්ශනාගාර 160ක් විතර ලංකාව පුරාම තියෙනවා.
0: ඕකේ. මේ චාන්ස් එක මිස් කරගන්න බෑ.
1: මිස් කරගන්න බෑ. ඉක්මනින්ම යන්න. ඒ වගේම තමයි දැන් ඔය විදියට වියදම් කරන්න නම් ඔයා හරිතැන්වල ආයෝජනය කරලා තියෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඔයාගේ ආයෝජනය කරන්න කියලා. ඒගොල්ලන්ගේ මේ වගාවන් තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල. ඔයාට පුළුවන් මේ වගාවන් වල ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඉතින් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. ඒක නම්බර් එකට කතා කරාම ඔයාට ඔක්කොම ප්‍රශ්න ටික පැහැදිලි කරගන්න පුළුවන්. නම්බර් එක තමයි 011 207 7787 011 207 7787.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Obaveta Gena Enne
2: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 8 විනාඩි 32යි දැන්
4: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි මොරලස්කම හන්දියට විනාඩි 5යි පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
5: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120 වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් ලයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාකාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112125025 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
8: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
9: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
10: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Lion 5 smart drive smart savings 0112125125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112173888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: ඩම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව.
0: FM 95 FM 94.8 Net FM
13: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
14: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
15: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
16: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
17: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
16: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
17: දැන් මාම තන්න
16: 0112200.
18: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: ඩම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
19: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
4: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි මොරලස්කම හන්දියට විනාඩි 5යි පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
20: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
21: ඕම් ප්ලාස්ටර්

0: ඇක්ටිවේට් කරගන්න.
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-716-76-72.
4: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Dot.

0: අපි ඉතින් උදේම කියනවනේ මේ CDB එකට යන්න කියලා. ඊට පස්සේ අද අපි දැන් කිව්වා CDB එකට අපි අද එන්න කියනවා කියලා. ඉතින් ඒ කිව්ව කතාව සාක්ෂාත් කරමින් CDB එකේ අපේ හිතවත් සසිත් වඩිගිය සිංහ ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාරතුමා එතුමා තමයි අලවි බාරව ඉන්නේ. එක්කම ලලිත් පීරිස් මහත්මයා නියෝජ සාමාන්‍ය අධිකාරී ලීසින් සම්බන්ධයෙන් ඉන්නේ. ඉතින් ඒ දෙන්නම අද අපේ ඇල්ගොටවුන් මැදිරියට ඇවිල්ලා ඉන්නවා. දෙදෙනම මේ නගරයට සුබ උදෑසනක් කියලා පිළිගන්නවා.
1: සුබ උදෑසන.
0: ඔව්. මේ අපි සසිත් මහත්තයාගෙන් මම අහන්න කැමති මේ CDB ආයතනය ගැන බොහොම කෙටියෙන් මේ වෙලාවේ ටවුම් අහගෙන ඉන්න අයට මතක් කරොත් එහෙම.
2: ඔව්, ඇත්තම CDB කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක්. ඉතින් CDB ආයතනය අද වෙනකොට අනිත් මූල්‍ය ආයතනත් එක්ක සංසන්දනය කළ බලනකොට හතරවෙනි ස්ථානයේ අපි ඉන්නවා. අවුරුදු 30කට අධික කාලයක් පාරිභෝගික ජනතාවට නොයෙකුත් මූල්‍ය සේවාවන් සපයා දෙමින්. ඉතින් අපි ඇත්තටම මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට ගිහිල්ලා ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඒ අවශ්‍යතාවයන්ට සරල මූල්‍ය පහසුකම් ලබා දෙන එක තමයි අපේ ඇත්තටම අරමුණ. මේ අරමුණත් එක්කම සමාජයට සේවයක් කරන එක, ඩිජිටල් තාක්ෂණය හරහා මූල්‍ය සේවයන් සලසා දෙන එක ඇත්තටම ගත්තොත් ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ අපගේ කළමනාකරණ ශ්‍රේෂ්ඨය බැඳී තියෙන එකක් තමයි සස්ටේනබිලිටි ඒරියා එක. අනිත් එක තමයි ඩිජිටල් එනේබල්මන්ට් එක. මේ දෙකම රටේ සංවර්ධනයට
0: ගමන් කරනවා වගේම මේ ඩිජිටල් කරන්නේ ඔස්සේත් ගමන් කරනවා
2: කියන කාරණා. ගමන් කරන කියන කාරණාව. ඉතින් ඇත්තටම මේ CDB ආයතනයක් විදිහට සියලුම මූල්‍ය පහසුකම් අපි සපයනවා. ඒ තෙක්කම ඒ සියලුම මූල්‍ය පහසුකම් පාරිභෝගිකයන්ට ඉතාම සරල ආකාරයට, පහසු ආකාරයට, කැමති ආකාරයට ලබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයන් අපි සලසලා දෙනවා. ඉතින් CDB කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක්. ඒ වගේම මහ බැංකුවේ
0: අනුමත
2: මූල්‍ය ආයතනයක්, මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක්. ඉතින් බය නැතුව අපිත් එක්ක ගනුදෙනු කරන්න
0: පුළුවන්. මහ බැංකුවේ අනුමතයි කියන එක ගැන දැන් බොහෝ දෙනා විවිධ මත දරනවානේ. මේ අපිට මේ CDB ආයතනය ගැන විතරක් මේ රටේ දැන් අපේ මේ වැඩසටහනේ අරමුණ රටේ මූල්‍ය සාක්ෂරතාවයත් මේ මිනිසුන් කියන්නේ අපේ ජනතාව දැනුවත් කිරීමනේ. මහ බැංකුවේ ඒ අධීක්ෂණයේ අනුමැතිය කියන කාරණේ පුංචි පැහැදිලි කිරීමක් කරන්නක ඔබතුමා.
2: ඇත්තටම මහ බැංකුවේ අධීක්ෂණය කියලා කියන්නේ මහ බැංකුව ඇත්තටම සමීපව අර අපි මොනිටර් කරනවා කියලා කියන්නේ මහ බැංකුව සමීපව
0: ඇහැ ගහගෙන ඉන්නවා.
2: මේ මහ බැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන ගැන. ඉතින් ඇත්තටම සෑම ගනුදෙනුවක්ම සියලු ක්‍රියාකාරකම් අපි ඇත්තටම මහ බැංකුවට වාර්තා කරනවා. ඒ වගේම වාර්ෂිකව, එතකොට ඊට අමතරව මාසික වශයෙන් ඒ වාර්තා ලබා ගන්නවා. ඒ ඔඩිට් නැත්තම් විගණන කටයුතු සිදු වෙනවා. ඉතින් එතන සෑහෙන සමීප ඉතින් අපිත් ආයතනයක් විදිහට ඒ කටයුතු සඳහා සියලුම සහයෝගය ලබා දෙන අවශ්‍ය සියලුම අවස්ථාවලදී ඉතින් බයිනතු අපිත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්.
0: හරි, එතකොට දැන් මේ ඔබතුමා මූල්‍ය සේවාවන් සහ මූල්‍ය නොවන සේවාවන් ගැන සඳහන් කළා. අපිට මේ එකින් එක මතක් කරොත් කොහොමද CDB එකත් එක්ක ජනතාවට බද්ධ වෙන්න පුළුවන් කියන කාරණා?
2: ඇත්තම ගත්තොත් අපි ක්‍රමවේද දෙකක් ඇත්තම මේ ණය පහසුකම් දැන් ණය පහසුකම් ගත්තොත් එimhe සියලුම ණය පහසුකම් තියෙනවා. මම එතනේ ලලිත් මහත්මයා ඒකන
0: පැහැදිලි කරයි,
2: හොඳ පැහැදිලි කිරීමක් කරයි. ඊට අමතරව අපි ගත්තොත් සියලුම තැම්පතු පහසුකම් සහ ගිණුම් පහසුකම්, ඒ කියන්නේ මූල්‍ය ආවර්තනයක් සතු සියලුම පහසුකම් අපි ගාවත් තියෙනවා, සියලුම ගිණුම් වර්ගත් තියෙනවා. ඉතින් එතනින් ඔබට ගිහිල්ලා ඩිජිටල් තාක්ෂණ ඔස්සේ ගනුදෙනු කරන්න අවශ්‍ය ඇප් පහසුකම්, ඒ වගේම ඔන්ලයින් මූල්‍ය සේවාවන් සපයන එක සියලුම ගනුදෙනු ඇත්තටම ශාඛාවකට පැමිණෙන්නේ නැතුව තමන්ගේ ගෙදර ඉඳන් ඉන්න තැන ඉඳන් කරන්න පුළුවන් මට්ටමකට අපේ සියලුම ඩිජිටල් තාක්ෂණ පහසුකම් අපි ලබලා දීලා
0: තියෙනවා. ඒ කියන්නේ එච්චරට බැංකුව ගෙදරට ඇවිල්ලා දැන්.
2: ඔව්, ඇත්තටම මූල්‍ය ආයතනයක් විදිහට අපි ගෙදරට ගිහිල්ලා නැත්තම් ඉන්න තැන ඉඳන් සේවාවන් ලබා ගන්න පුළුවන් විදිහට පහසුකම් අපි සලසලා දීලා තියෙනවා සියලුම සේවාවන්. කියන ගිණුමක් ආරම්භ කරන එකේ ඉඳන් ණය පහසුකමක් ලබා ගන්න එකේ ඉඳන් මේ සියල්ල ඇත්තටම
0: ඒ කියන්නේ සරලව කිව්වොත් CDB එක මූණ බලලා නෙමෙයි ණය දෙන්නේ නේද?
2: තාක්ෂණික වශයෙන් සියලුම පහසුකම් ටික දීලා තිනවා සියලු කටයුතු සරලව කරගන්න. ඒ කියන්නේ එදිනදා ජීවිතයට බාධාක් නොවෙන්න කටයුතු වලට බාධාක් නොවෙන්න
0: අපි ඇත්තටම මේ දැන් බැංකුවක මේ කියන මූල්‍යායතනයකට තමන්ගේ වැඩ කටයුතු කරන්න යනවා කියලා කියන්නේ අපි කියන්නේ නිමාඩුවක් දාගෙන යන්න ඕනේ කියලානේ ලංකාවේ තිබිච්ච අදහස. දැන් එහෙම ඕනේ නැහැ නේද?
2: අනිවාර්යයෙන්ම නැහැ. අපි ඇත්තටම අපි ඉන්න තැනක ඉඳන් මේ සේවාව ලබා ගන්න පහසු වෙලාවට රැයට හරි උදේට හරි කැමති වෙලාවක මේ සියලු පහසුකම් කරගන්න පුළුවන් විදිහට මේ පහසුකම් සියල්ල සලසලා දීලා තියෙනවා.
0: දැන් මේ මම කැමතියි දැන් ඔබතුමාලගේ සේවා අතර ඉහළින්ම තියෙන දෙයක්නේ ලීසින් පහසුකම් සැපීම. දැන් අපේ ලලිත් පීරිස් මහත්මයා මේ ලීසින් සම්බන්ධයෙන්ම නියෝජ සාමාන්‍ය අධිකාරීවරයා හැටියට කටයුතු කරනවා. දැන් CDB එකෙන් ලීසින් එකක් ගන්න ගියොත් මොන වගේ පහසුකම්ද තියෙන්නේ? මොන ක්ෂේත්‍රයන්ටද ලීසින් ගන්න පුළුවන්? දැන් අපි දන්න ලේසිම සහ පහසුම සහ මතකයේ රෙන කාරණේ තමයි ලීසින් සම්බන්ධයෙන් වාහන පිළිබඳව මේ ලීසින් කියන එක. එතෙන්ට විතරක් ලඟු වෙලා තියෙනවද? ඔය සමස්තයටම ලලිත් මහත්මයා දෙන්නකෝ පිළිතුර.
3: ඔව්. ලීසින් කියවම ගොඩක් අයගේ මතය තමයි වාහන ලීසින්. මූලික වශයෙන්ම ගත්තාම අපි වාහන සම්බන්ධයෙන් ලීසින් වලට ගනුදෙනු කරුවන්ට විශේෂයෙන්ම මූල්‍ය පහසුකම් සපයන ආයතනය. ඉන් ඔබට කියලා කතා කරොත් අපි ගාව අපිට ගනුදෙනු කරුවන්ට විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්යාපාරිකයන්ට අපි කියනවා MSME ලෝන් කියලා. ඒ කැටගරියේ ඉන්න ව්‍යාපාරික ගනුදෙනු කාර බවුතුන්ටත් අපිට පුළුවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය. එතකොට අපිට ඉතින් ඔබට කියම කෘෂිකාර්මික ණය අපි කියනවා ෆිෂරිස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට තීවර කර්මාන්ත ඉන්න අයට ඒ සම්බන්ධව අදාළ ණය. එතකොට මේ ක්ෂේත්‍රය ණය පහසුකම විශාල පුළුල් පරාසයක් අපි කව කරනවා මේ ලීසින් ක්ෂේත්‍රය ගත්තාම. ඉතින් අපි උදාහරණයක් හිතට ගත්තොත් ඉතින් තීවර කර්මාන්ත ඉන්න කෙනෙක්ට අවශ්‍ය නම් බහුදින දීවර යාත්‍රාවක් මිලදී ගන්න. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන
0: දීවර කර්මාන්ත ඉන්න කෙනෙක්ට ලලිත් මහත්මයා මේ බහුදින දීවර යාත්‍රාවක් කියන්නේ හීනයක් නේක පැත්තකින්
3: හීනයක්. එතකොට අපිට මේ වෙනකොට ඒ වගේ ගනුදෙනු කාර බවතුන් රාශියක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අපිට පුළුවන් ඔහුගේ හීනය සැබෑ කරලා දෙන්න ඔහුගේ දීවර යාත්‍රාව මිලදී ගැනීමට. තවත් පැත්තකින් කෘෂිකර්මාන්තය යෙදිලා ඉන්න අයට අපි දන්නවා ගොඩාක් හීනයක් හාවෙස්ටර් එකක් එතකොට ට්‍රැක්ටර් එකක් මිලදී ගන්න.
0: හාවෙස්ටර් එකක් කියන දෙය අපි බොහොම සරලව ගත්තා සුනාමියක් සුනාමිය කියලා කියන්නේ. ඒ කියන්නේ කම්බයින් හාවෙස්ටර් එකක් මේ වගේ දේවල් වලටත් අවස්ථාව සලසලා දෙනවා.
3: අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉන් ඔබට ගියහම මේ වෙළඳපොළේ වැඩියෙන්ම සෙග්මන්ට් එක වැඩි මේ vehicle market එක තමයි වැඩි. ඒ කියන්නේ වාහන. ඉතින් ඔබතුමා ආපු නිසා මම කිව්වේ අපි ලීසින් කියන එක ලඟු වෙන්නේ නැහැ වාහන වලට විතරක්. දීවර ක්ෂේත්‍රයට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඉන්න ඔබට ගියාම අපි හිතමු කර්මාන්ත ශාලාවක් කරනවා නම් ඔහු සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක නියැලෙන ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් යන්ත්‍රෝපකරණ සම්බන්ධව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ඒ හා සම්බන්ධවත් අපිට අවශ්‍ය ණය පසුකම් සලසලා දෙන්න පුළුවන්. අපි දැනටත් ඒ හා සමාන නැ පසුකම් සලසලා දීපු ගඳුරු කාර බවතුන් රාශියක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
0: හරි, මට මේකම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ සසිත් වඩිකසිංහ මහත්මයාත් ලලිත් පීරිස් මහත්මයාත් එක්ක මේ CDB එකත් එක්ක අපි මේ කරන කතා බහ මේ මොහොතේ net fm facebook එකට ගියොත් live දැන් රේඩියෝ එකෙන් අහගෙන ඉන්නවා වගේ අපේ apps වලින් ලෝකෙ පුරා අහගෙන ඉන්නවා වගේ මේ වෙලාවේ අපේ facebook එකට ගියොත් net fm facebook එකට ගියොත් අපේ මූණු ටික බලා ගන්නත් මේ සාකච්ඡාව බලා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් net fm facebook එකට එන්න කියලාත් අපි ආරාධනා කරනවා. එකම මම කැමති ලලිත් මහත්මයාගෙන් දැන් අහන්න දැන් මේ වෙලාවේ අපි දන්නවා ඇල්කෝ ටවුන් එකේ මේ උදේ කාලේ මේ අපේ gen c එකේ උදවිය තරුණ පරපුර ඔවුන් වෙනස්ම ආකාරයකට හිතන අය ඔවුන් සමහරලාට ආයතනගත වෙලා මේ වැඩ කරන්න කැමති අයත් නෙමේ. දැන් අපි කියන්නේ ස්ටාර්ට් අප් එකක් කවුරු හරි එහෙම තමන්ගේ අදහසක් එක්ක අලුත් අදහසක් එක්ක ව්‍යාපාරයක් හරි මොකක් හරි පටන් ගන්න බලාපොරොත්තු තියෙනවා නම් කොහොමද ඔබතුමන්ලා CDB එක හැටියට අත දික් කරන්නේ?
3: ඔව්, ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න හොඳ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ප්‍රොපෝසල් එකක් එක්ක අපි ගාවට එන Gen Z පරම්පරාවේ ඉන්න ගනුදෙනුකාර
0: ඒ කියන්නේ අම්මා තාත්තා ව්‍යාපාර තියෙන බිස්නස් තියෙන සල්ලි තියෙන හැම වෙන්න ඕනේ නැහැ නේ
3: අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට අපිට තේරෙනවා නම් මොහු යන පාත් එක මොකද ප්‍රොපෝසල් එක එතකොට අපිට එයා අපි කියනවා අපිට සාමාන්‍ය ණය දීමේදී අපි බලනවා එයා ඉතිහාසයේ ණය ගෙවලා තියෙන කොහොමද කියන එක දැන් ඔබතුමා කතා කරන මේ segment එක ඉතිහාසයේ ණය ගෙවන්න තරම්
0: නෑ මුල් පියවරන් කියන්නේ
3: මැචුවර් ජෙනරේෂන් එකක් නෙමෙයි ඒකට ක්‍රිබ් හිස්ටරි එකක් නැහැ හැබැයි අපිට ඔහුගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරන්න පුළුවන් ඔහුගේ
0: ප්‍රොපෝසල් එක බලන්න පුළුවන්
3: ප්‍රොපෝසල් එක බලන්න පුළුවන් ඒ ප්‍රොපෝසල් එක මොන ඉන්ඩස්ට්‍රි එකේද කේට කරන්න බලන්න පුළුවන් ඒ segment එක එයා කේට කරන segment එක බලන්න පුළුවන් ඉතින් අපිට ඒ වගේ අපිට විශේෂඥ දැනුමක් තියෙන අපේ කලබලකාරී
0: ඒ ප්‍රොපෝසල් එක තව ෆයින් ටියුන් කරන්න උදව් කරන්න
3: පුළුවන් ෆයින් ටියුන් කරන්න අපිට කන්සල්ටේෂන් එකක් වගේ අපිට දෙන්න පුළුවන් ඒකට අපි වනා ඒ අංශ වලින් ප්‍රධාන විශේෂඥ ඥානයක් තියෙන ඒ ශේෂ්ත්‍රයන්හි පළපුරුද්ද තියෙන අපේ කලබලකාරීත්වයක් ඉන්නවා ඒ නිසා අපිට ඒ Gen Z එකට ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ආයතන අපිට ඒ අත් නොහැර ඉස්සරහට යන මොකද ඒ තමයි රටේ අනාගතය රටේ අනාගතයට අපිට උදව් කරන්න පුළුවන්
0: දැන් මේ අනිවාර්යෙන් ඕන් බැංකුවත් එක්ක ඉන්න තරමට තමයි මේ මම හිතන්නේ අපේ රටේ මේ අනාගතය ඉදිරියට ගෙන යන්න පුළුවන් සසිත මහත්තයා කිව්වා වගේම දැන් CDB එක බොහෝ ඒ කියන්නේ සියලුම ආකාරයෙන් ඩිජිටලයිස් වෙලා තියෙන්නේ. ඉතින් Gen Z එක ඇත්තටම මේ ඩිජිටල් ක්‍රමවේදයන් එක්කන ගනුදෙනු කරන්නේ. ඉතින් අපි ආරාධනා කරමු ළඟම තියෙන CDB ආයතනයට එන්න කියලා. එහෙම නිශ්චිත ආයතනයක් නෑනේ මෙතෙන්ට එන්න කොළඹට එන්න එහෙම එකක් නෑනේ නේද?
3: දැන් ඇත්තටම සසිත කිව්වාගේ gedara නෙමෙයි දැන් ඇත්තටම
0: අතේ
3: තමයි තියෙන්නේ ආයතනෙ. ඉතින් මේක අපේ තියෙන ඩිජිටල් වොලට් එක තමයි self app එක. ඉතින් මේ self app එකට ඕනෑම බැංකුවක තියෙන account එකක්. Savings account එකක් මේකට
0: ගේන්න පුළුවන්.
3: එතකොට ඕනම ගනුදෙනුවක් මේ හරහා කරන්න පුළුවන්. එතකොට self එක through අපි දැන් ඉස්සරහට එන්න තියෙන අලුත්ම ප්‍රොඩක්ට් එකක් තමයි ඉන්ස්ටන්ට් ක්‍රෙඩිට් ඩිසන් කියලා අපි ඒකට කියන්නේ. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමී.
0: දැන් ක්‍රෙඩිට් කෝ අපි දන්නා නයක් කියලා.
3: නයක්. එතකොට කස්ටමර්ට පුළුවන් ඒ ඔන්ලයින් ක්‍රමයට එයාගේ ක්‍රෙඩිබිලිටි එක අනුව විනිත්තු කීපයක් ඇතුළත ඔහුගේ ණය පහසුකම අප්‍රූව් කරගන්න පුළුවන් ප්‍රින්සිපලි. තවර ඉන් පස්සේ අපේ ළඟම තියෙන ශාඛාව හරහා ඔහුගේ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ෆිසිකලි අපිට ප්‍රසන්ට් කරලා ලෝන් එක
0: දැන් මේ ලෝන් එකක් ගන්න ගිය හැටිය අපේ ඔළුවට එන ප්‍රධානම දේ මේ ඉලක්කමකට වැඩිය අර ඉරයි උඩයි යටයි තියෙන බිංදු දෙකනේ මතක් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිශතය කොහොමද පොලියේ ප්‍රතිශතය කීයක විතර ඉඳන් පොලියක් ගෙවන්න වෙනවද CDB එකෙන් ලෝන් එකක් ගන්න ගියොත්?
3: ඔව් දැනට තියෙන වෙළඳ පොලේ තියෙන කම්පිටිටිව් රේට්ස් අපි කියන්නේ
0: මේ තරඟකාරී
3: ප්‍රතිශතව තමයි අපි
0: ඔව් චලනය වෙනවනේ ඒක මූල්‍ය මාකට් එකත් එක්ක.
3: ඔව් මේක මහ බැංකුවෙන් විතර එන ප්‍රතිපත්තිම මූල්‍ය ප්‍රතිපත්ති පොලිය අනුපාතයන් සමග උච්චාවචනය වෙනවා. සෝ දැනට අපි ගත්තොත් ලීසින් ශේෂ්ත්‍රයට අපි දැනට 13% සිට ඉහළට පොලියක් තමයි අපි ඇප්ලයි කරන්නේ. එතකොට ඉතින් ගියාම මොකද අපි මේ දවස්වල අපි විශේෂ ණය පහසුකමක් යනවා මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට.
0: EV vehicles. ආ දැන් ඔන්න අපිත් එක්ක BYD ගන්න බලන් ඉන්න ඇයට හොඳ ප්‍රවෘත්තියක් ඒක.
3: ඔව්. ඉතින් BYD එතකොට ඉතින් එහාට ගියේ තව
0: මොඩල්ස් ගොඩක් තියෙනවා නේද? ඔව්.
3: පාරේ අපි දකිනවා ගොඩක් ඉලෙක්ට්‍රික් vehicle models ගොඩක්.
0: සාමාන්‍යයෙන් කීයකට ඉන්ට්‍රස්ට් එකක් එනවද ගන්න ගියොත්
3: EV vehicle එකකට? සාමාන්‍යයෙන් අපිට පුළුවන් 12-13 සිට. ඒක
0: ගන්න වාහනේ
3: මොඩල් එක අනුව කස්ටමර්ගේ ගනුදෙනු කරු ගෙවන ඔහුගේ මූලික දායකත්වය අනුව අපිට තව මේ මූල්‍යමය ප්‍රතිශතය වෙනස් කරගන්න පුළුවන්.
0: ඉතින් මේ දැන් ඔය ණය පහසුකම් වගේම ඊළඟට මේ අපි CDB එක සම්බන්ධයෙන් කතා කරපු දේවල් තමයි මේ ෆික්ස් ඩිපොසිට් සහ ඉතුරුම් පිළිබඳව. මම කැමති සරිස් මහත්තයා වෙත යොමු වෙන්න. CDB එක මේ අතේ මිටේ සල්ලි තියන අයට හා අපේ එකාව තියන මුදලත් එක්ක කොහොමද තමන්ගේ මුදල් වර්ධනය කරගන්නේ කියන කාරණය අපිට පැහැදිලි කරොත් ඉතුරු මාරා
2: ඔය ඇත්තටම අපේ ගත්තොත් එහෙම මේ ෆික්ස් ඩිපොසිට් ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ එක එක මට්ටම් වල එක එක ඒ
0: කියන්නේ ඕනම කෙනෙක්ට තියෙනවා. පුංචි ළමෙක් ඉපදිච්ච මොහොතේ ඉඳන්ම තියෙනවා නේද?
2: ඉපදිච්ච මොහොතේ සිට
0: මරණය දක්වාම
2: සංකීර්ණ ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙක් දක්වාම අවශ්‍ය කරන සියලුම ගිණුම් වර්ග ටික අපි ගාව දිනන. දැන් ස්ථාවර තැන්පතු ගත්තොත් විවිධ කාලයන් වලට විවිධ දිනයන් වලට අදාළ වෙන විදිහේ ස්ථාවර තැන්පතු තියෙනවා. ඉතින් ඒ වගේම ගත්තොත් අපේ ඉතුරුම් ගිනුම් සාමාන්‍ය ඉතුරුම් ගිනුම් වගේම අපි ප්ලැටිනම් සේව කියලා වෙනම ඉතුරුම් ගිනුමක් තියෙනවා. වැඩිපුර පොලියක් දෙන අතවශ්‍යම ගත්තොත් 106 සිට 108 දක්වා පොලියක් ලබා දෙන ප්ලැටිනම් සේව ඉතුරුම් ගිනුම් තියෙනවා. මේක ඇත්තටම තියෙන්නේ අර ඉතුරු කිරීම වර්ධනය කරගන්න ඒක සංකල්පයක් විදිහට වැඩිදුණු කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඉතින් ඊට අමතරව මේ පොඩි ළමයින්ගේ accounts එතනින් එහාට ගියාම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ගිණුම් ඒ සියලුම ගිණුම් වර්ග අපි ගාව තියෙනවා. ඒතර ස්ථාවර තැන්පතු පැත්තෙන් ගත්තොත් එීම ස්ථාවර තැන්පතු වලට ඉතාම ආකර්ෂණීය පොලියක් අපි ලබා දෙනවා. අතරම ගත්තොත් එහෙම අර ලලිත් මහත්තයා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ණය පහසුකම් වලට ලබා දෙන තරංකාරී පොලිය අනුපාතයට හා සමානවම තරංකාරී සහ ආකර්ෂණීය පොලිය අනුපාතයක් අපි ගාව තියෙනවා. අතරම ගත්තොත් 111න් උඩට යන ඉතාම ආකර්ෂණීය පොලිය අනුපාතයන් ඒ කාල සීමාවන් අනුව අපි ලබා දෙනවා 115ක් තක්.
0: මැචුවර්ඩ් පීරියඩ් කොහොමද තියෙන්නේ? කල් පිරීම කොහොමද සිද්ධ වෙන්නේ?
2: ඇත්තම මාසෙන් පටන් ගත්තම ඉස්සරහට ඒ
0: කියන්නේ මාසයකට ෆික්ස් ඩිපොසිට් එකක් වුණා. එහෙම
2: මාසයකට වුණත් දාන්න පුළුවන්. මාසයකට දාන්න පුළුවන්. එතකොට දින 90 දින 160 ඒ වගේ කාල සීමාවන් වලට තියෙනවා. ඊට අමතරව දින 100 වගේ කාල සීමාවන් සඳහා මේ ස්ථාවර තැන්පතු දාන්න පුළුවන්. ඉතින් මේක අවුරුදු 5ක් වෙනකම් යනවා. ඉතින් අවුරුදු 5ක තැන්පතුකට මේකට අපි 115ක ආකර්ෂණීය පොලියක් ගෙවනවා.
0: දැන් අවුරුදු 5කට මම දානවා මහත්මයා මගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණයක් හදිසියක් වෙනවා. මම ජීවිතේ වෙන්න පුළුවන් විවිධ හදිසි ලෙඩ රෝග එන්න පුළුවන් අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. එතකොට මට ඒ සල්ලි ගන්න බැරිකමක් තියෙනවද?
2: නෑ, සල්ලි ගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම අර අවුරුදු 5කට මේ වැඩිපුර පොලි අනුපාතයක් දෙන්නේ ඒ කාල සීමාව පදනම් කරගෙන. එතකොට අපි ඒ කාල සීමාවට කලින් ගන්නව නම් අපි ඒතර ඒ අදාළ කාල සීමාවට
0: පොලිය ගණනය කරලා දෙනවා.
2: ගණනය කරලා තමයි.
0: ඔව්, නැත්නම් අර අදහසක් තියෙනවද නැහැ ෆික්ස් ඩිපොසිට් දැම්මොත් එහෙම ආයෙ සල්ලි එහෙම එකක් නැහැනේ නේද?
2: එහෙම එකක් නැහැ. එහෙම නැහැ. ඒක මතයක් විතරයි. එහෙම එකක් නැහැ. අර අපිතුමා අවුරුදු 5කට මේ තැන්පතුව දාලා අවුරුද්දකින් ගන්නව නම් ඒ අවුරුද්දේ පොලිය අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි අර
0: පොලිය නැත්තරම නැති වෙන්නේ නැත්නේ?
2: නැත්තරම නැති වෙන්නේ නැහැ. අනුපාතේ වෙනසක් වෙනවා කාල සීමාවත් එක්ක. ඇත්තටම ඒක තමයි වෙන්නේ.
0: හරි, මම හිතන්නේ දැන් CDB ශාඛාවන් දිවයින පුරාම තියෙනවා. අපි ඒ ගැනත් මතක් කරමු. ඒකම ඔබතුමන්ලව හොට්ලයින් ඔස්සේ කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා ඔබ දෙනාගෙන් කැමති කෙනෙක්ට පුළුවන් උත්තර දෙන්න. මේ අපි ඒ ගැනත් මතක් කිරීමක් කරමු. අපේ කාලේ ඉතාමත් වේගෙන් යන හින්දා
2: ඇත්තටම අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ඔන්ලයින් ඕනම සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක හරහා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපගේ
0: කියන්නේ CDB .lk කියන වෙබ්සයිට් එකට
2: ගිහින් ගන්න පුළුවන්. ඒකේ ඉන්කුවරියක් මාර්ගෙන් මේ අපේ හා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඊට අමතරව අපගේ හොට්ලයින් එකට 011 7388 388 අංකයට කතා කරලා
0: අපි ආයෙක 011 7388 388 අපේ ඇල්ගොටවුන් නාගෙන හිටියොත් අපි ඕක නිරන්තරයෙන් ওই දුරකථන අංකය මතක් කරනවා. ඔබට කිසි විටකත් ඒක මිස් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපිට තව අපේ ශ්‍රාවකයන්ට මතක් කරන්න යමක් තියෙනවා නම් ලලිත් මහත්තයාට සසිත මහත්මයාට හරි අපි බොහොම කෙටි වෙලාවක් දෙන්න පුළුවන් CDB ආයතන වෙනුවෙන් ඒක ඉටු කරන්න.
3: ඔව්, දැන් අපි ගත්තොත් ලීසින් සම්බන්ධවම කතා කරවොතින් දැන් වාහනයක් කියන්නේ ඇත්තටම සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න CDB හැම විටම ඒ සිහිනේ පිටුපස ඉන්නවා. ඉතින් ගනුදෙනුකාර මහත්මයෙක් හෝ මහත්මියක් අපහා සම්බන්ධ වෙනවනම් ඔහුගේ ගෙවීමේ හැකියාවලු කරදරයක් නැතුව ඔහුටම ආවේණික වෙච්ච අපි කියන ටේලර්මේඩ් කස්ටමයිස් ලීසින් පහසුකමක් අපිට ලබා දෙන්න පුළුවන්. පොලිය විතරක් ගෙවාගෙන යන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධව අපි ගාව තියෙන ස්මාර්ට් ඩ්‍රාෆ්ට් කියන ප්‍රොඩක්ට් එක. එතකොට එයාට අඩු වාරිකයක් ගෙවාගෙන යන්න අවශ්‍ය නම් අඩු වාරිකයක් ගෙවාගෙන ගිහිල්ලා අපි හිතමු යම් කිසි කාල සීමාවකදී එයාට හම්බ වෙනවා ටිකක් ලොකු මුදලක්. ඒ මුදල එයා ඇසියුම් කරන මේ කාලෙදී හම්බ වෙයි කියලා. එතකන් එයා අඩු වාරිකයක් ගෙවන් ගිහිල්ලා ඒ මුදල ලැබෙන කාලෙදී ඒක දාන්න පුළුවන් වෙන විදිහට
0: එහෙමත් පුළුවන්.
3: අපිට හදලා දෙන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව අපිට පුළුවන් සම වාරික වලට හදලා දෙන්නත්. එතකොට අපි අර ඒ එක පැත්තක් අපි ප්‍රොඩක්ට් වයිස් ගත්තොතින් අනිත් පැත්තෙන් අපිට අප්‍රූවල් එකක් පැය 3ක් පැය 2ක් වගේ ඇතුළත අපිට අපේ ඔක්කොම ඔටෝමේටඩ් ක්‍රෙඩිට් ඩිසිෂන් තියෙන්නේ. එතකොට අපි ඉන්න මුරුදු වෙන පුරාම ඉන්න අපේ ටීම් එක ගාව හැම කෙනෙක්ම වැඩ කරන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක. ගනුදෙනු කරුගේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික අපි සබ්මිට් කරපු ගමන් ඉන්ස්ටන්ට් ක්‍රෙඩිට් ඩිසිෂන් එකක් පැය 3ක් විතර ඇතුළත අපිට ලබා දෙන්න පුළුවන්.
0: ඔව් අර මේ හිතන්න එපා මේ CDB එක කරන්න අර සමහරවිට අපිට Facebook එකේ එහෙම සමහරවිට pop වෙනවා නේ අර ඔන්ලයින් මේ ණය දෙන ඒවා මේවා කියලා එහෙම එකක් නෙමෙයි. මහා බැංකුව අනුමත මහා බැංකුවේ අධීක්ෂණයට ලක් වෙච්ච පිළිගත් ආයතනයක් වසර ගණනාවක අත්දැකීම් තියෙන CDB එකට මට දැන් මේ කතා බහ යනකොට තේරිච්ච දේ තමයි මගේ අතේ සල්ලි තිබුණත් මට සල්ලි නැතත් CDB එකත් එක්ක අත්වල බැඳගෙන ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් කියන එක.
3: අනිවාර්යයෙන්ම අපි වාහන වලට විතරක් ලඟු වෙන්නේ නැහැ. ඔබතුමා කිව් පරිදි අර ශේෂ්ත්‍රයන් වලට අමතරව කුඩා වාහන, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්න අපේ ජෙනරේෂන් එකක් ඉන්නවා.
0: ඒගොල්ලන්ට උදව්
3: දී ගන්න ආසාවෙන් ඉන්න අපේ තව ජෙනරේෂන් එකක් ඉන්නවා. ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් ත්‍රිවිල් එකකට අමතරව රෙජිස්ටර්ඩ් ත්‍රිවිල් එකක් ගන්න
0: ආසාවෙන් ඉන්නවා.
3: එහෙමත් අපි ගාව ආකාරයකම වාහන සම්බන්ධයෙන් කව කරලා තියෙන අමතරව කොමර්ෂියල් වෙහිකල් කැටගරි එක ලයිට් ට්‍රක් එකක් ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්නවා නම් ව්‍යාපාරයක් පටන් අරගෙන ඔහුගේ ව්‍යාපාරය කරගෙන යන අතතුර ඔහුට අවශ්‍ය නම් ඔහුගේ ව්‍යාපාරය තව වැඩි දියුණු කරගන්න ඔහුට ඒ ට්‍රක් එකක් ගන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධවත් අපිට විශේෂිත වූ ඔවුන් වෙනුවෙන්ම ආවේනික අපි
0: ක්‍රමවේදයක් තියෙනවා.
3: ක්‍රමවේදයක් අපි ගාව තියෙනවා.
0: හරි, බොහොම ස්තුතියි. අද CDB වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සසිත් වඩිකසිංහ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍ය අධිකාරී තුමාටත්, ලලිත් පිරිස් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තුමාටත් ලොකු දැනුමක් අපේ රටේ මූල්‍ය සාක්ෂරතාවයට අද ලබා දුන්නට. අපි ආය දවසක මේ ඇල්ගොටවුන් එකේ හම්බෙලා මේ වගේම අපි රටේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව කතා බහ කරමු.

0: දශම අටේ දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: උදේ 9:00 විනාඩියේ කයිදන්න

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ උතුර අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීම් කිහිපයකදී අත්අඩංගුවටගත් පිරිස අතර කාන්තාවක්ද වන බවයි පොලිසිය පැවසුවේ. සැකකරු කොළඹ 15 මට්ටක්කුලිය දොම්පේහා මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය සහ යතුරු පෙදියක් ද සිය බහරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM FM 95 FM 94.8 Net FM

0: ඔබේ 9යි විනාඩි 8යි ඇල්ගොතාවමේ වෙලාව.
1: දැන් මේ නවීන තාක්ෂණය කියන එක සාරා.
0: ඔව්.
1: හරි පුදුමාකාර දේවල් කරනවානේ.
0: අනිවාර්යෙන්.
1: ඒ කියන්නේ මේ අපිට යථා ලෝකයේ ඉෂ්ට කරගන්න බැරි දේවල් අපිට පුළුවන්කම තියනවා මේ තාක්ෂණික කාරණාවන් ඇතුලේ යථාවත් කරගන්න.
0: යථාවත්ක මම හරි ආසයි වැඩි.
1: හරි දැන් ඔය එහෙම මම එකක් දැන් අත්දැක්ක. හරි දැන් මගේ යාළුවෙක් ඉන්නවා. හරිද එයා එක්තරා විශ්වවිද්‍යාලයක දේශනයකට සහභාගී වෙලා එයාට යම් මේ අර දැන් දේශනයට සහභාගී වෙන කතිකාචාර්ය තුමන් එක්ක බොහොම ලාබාල කතිකාචාර්යවරයෙක් ඉන්නේ. එයාගෙන යම් හිතක් තියෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් තියෙනවා විශ්වවිද්‍යාලවල අර සෙමෙස්ටර් එකක් ඉවරුනාම මොඩියුල් එකක් ඉවරුනාම ඉතින් කතිකාචාර්යතුමාත් එක්ක මහාචාර්යතුමාත් එක්කත් ෆොටෝ එකක් එහෙම ගන්නවා. ඉතින් මතකනේ විශ්වවිද්‍යාල මතකනේ. ඉතින් මේ යාළුවත් එහෙම අරගෙන ප්‍රශ්න කියන්නේ දැන් කතිකාචාර්යතුමාට හිත ගියාට යාළුවා ඉන්නේ ටිකක් එයාට ඈතින්.
0: රයිට්.
1: සැහෙන ඈතින් ඉන්නේ. මැද ඉතින් අර අනිත් බැච් එකේ කට්ටිය ඔක්කොම ඉන්නවා ඉතින් වැඩි.
0: හවු ඉතින්.
1: ඒගොල්ලෝ නැතුව තනියම ෆොටෝ ගන්න බෑනේ. මේක බැච් එකේ ෆොටෝ එකක්නේ.
0: ඒකනේ.
1: හරිද? ඉතින් මේ දැන් ඕක යම් සිහිනයක් තියනවනේ මේ කතිකාචාර්යතුමා ළඟයි දැන් ෆොටෝ එකක් ගන්න.
0: හැබැයි
1: ඒක ඉෂ්ට කරගන්න බෑ. ඇයි? අර අවශේෂ කට්ටිය වටේට ඉන්න හින්දා.
0: සා ඒක බෑනේ
1: ඒක. ගැලපෙන්නේ
0: නැහැ නේ.
1: මොඩියුල් එක ඉවර වෙලා ඔය අයියා විතරක් ෆොටෝ එහෙම ගන්න නැහැ නේ. මේක මුළු කට්ටියම සෙට් වෙලා ගත්ත ෆොටෝ එකක්. හොඳ මතකයක්. ලස්සන මතකයක් ජීවිතේ කවදාරි දවසක. ඉතින් මේ නවීන තාක්ෂණයේ මහිමය කොච්චරද කියනවනම් චැට් GPT දාලා
0: රයිට්
1: එක ප්‍රොම්ප්ට් එකක් දීලා අර අවශ්‍ය නැති ඔක්කොම කට්ටිය අයින් කරලා කතිකාචාර්යතුමත් එක්ක ඒ අදාළ ගෑනු ළමයා විතරක් ඉතුරු කරගන්න පුළුවන් තරමට මානව සංහතිය තාක්ෂණයේ ඉදිරියටම ඇවිල්ලා තියෙනවා.
0: බලන්න
1: එක කරලා දැන් අපි ඒක අත්දැක්කා.
0: ඒක ඇත්ත වගේ පේනවද?
1: මගේ යාළුවෙට වෙච්ච දෙයක් මේ ඇත්ත වගේ. ඇත්තම දැන් ඒ කියන්නේ බැජේ වෙන කවුරුත් නැහැ. දැන් අර කතිකාචාර්යතුමා ඉන්නවා, ළමයා ඉන්නවා, ලස්සනට බොහොම රියලිස්ටික් විදියට ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මාරයි නේ තාක්ෂණය කියන්නේ ඕක තමයි මේ AI වලින් කරන්න පුළුවන් දේවල්. මේ දැන් ඔය කාරණා නිසානේ මේ මෙටා එකට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. මේ ෆිල්ටර් දාගෙන AI ප්ලැට්ෆෝම් මේවට අමුණගෙන මේ කරන වැඩේ හරියන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ලයික් නවත්තන්න කියලා තියෙනවා. ඔයා දන්නවද මේ දැන් ඔය ෆොටෝ එකේ කාරණාවත් එක්ක මට මතක් වුණේ සාරා, මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලට ඉන්ස්ටාග්‍රෑම් වෙන්න පුළුවන්, ස්නැප්චැට් වෙන්න පුළුවන්, ෆේස්බුක් වෙන්න පුළුවන්, මේවා ඔය සිංහලෙන් උගන්නද්දි ෆේස්බුක් මුහුණු පොත කියනවනේ එහෙම වෙන්නේ නැහැ. ෆේස්බුක් ෆේස්බුක්ම තමයි.
0: හරිද?
1: බ්‍රෑන්ඩ් නේම්ස් අනිත්පත් හරවන්න බෑ. ඒවා මේ කොපිරයිටඩ් නේම්ස්. ඒවා අපිට ඕන විදියට හරවන්න බෑ. හැබැයි අපි මේ සමාජ විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගනිද්දි සහ මේ ජනමාධ්‍ය නැත්තම් නවමාධ්‍ය වගේ විෂයන් ඉගෙන ගනිද්දි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලට කියනවා ලස්සන නමක්.
0: මේ මොකද්ද?
1: මමත් ඕක ඉගෙන ගත්තේ මේ ඔය විශ්වවිද්‍යාලේ එක්තරා දේශනයකදී. ඒ තමයි මේ ආත්ම කේන්ද්‍රීය මාධ්‍ය.
0: රයිට්.
1: ආත්ම කේන්ද්‍රීය තමන්ව කේන්ද්‍ර කරගත්තු මාධ්‍යයක් තමයි ඔය සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ ෆේස්බුක් වගේ ඒවා.
0: ඒක මාරන් මේ නිවැරදි නමක් නේද?
1: ඒ කියන්නේ අපිව තමයි ඒක ඇතුලේ ප්‍රොමෝට් කරන්නේ. අපි ෆොටෝ එකක් දාලා බලාගෙන ඉන්නවා ලයික් ටික වැටෙනකම්.
0: කවුද කමෙන්ට් කරන්නේ?
1: කමෙන්ට් කරන්නේ ඒව ගැන සෑහෙන සැලකිලිමත් නේ. දැන් රියැක්ෂන් එකත් අපි බලනවනේ. ලයික් නම් දාලා තියෙන එච්චර සෙට් නෑ. සමහර අය ඉන්නවා ඔයාලට ලයික් දාන්න බෑ, හાર્ට් විතරයි මට දාන්න පුළුවන්, වෙන අයට හાર્ට් දාලා හොවෙන්න
0: එහෙම ප්‍රශ්න. එහෙම
1: ඒවත් තියෙනවා. ඉතින් මේ ලයික් දියා, මේ කමෙන්ට්ස් දියා, ෂෙයාර්ස් ගාන දිහා, views ගාන දිහා අපි බලාගෙන ඉන්නවා. ඒ ඔක්කොම බලාගෙන ඉන්නේ අපිව ටිකක් ඉස්සරහට ගන්නනේ. අපිව අනිත් අය වැඩිපුර දකි. අපි කරපු වැඩේ අනිත් අය වැඩිපුර දකි. අපිව කී දෙනෙක් ලස්සන්ට දැකලාද, මොනවද දාලා තියෙන කමෙන්ට්ස්. මේවනුව තමයි අපිව මැනගන්නේ. ඒක නිසා තමයි මේ මාධ්‍යයට ආත්ම කේන්ද්‍රීය මාධ්‍ය කියලා මේ කියන්නේ. ලස්සන වචනයක්. ඇත්තටම මේ බලන් ගියා මේක තමයි අපි මේ Facebook වල ඇවිල්ලා කරන කට්ටිය අහන්නේ මේ අවධානේ දොයන්නේ කියලා.
0: ඒකට තමයි හරියටම social media define කරන වචනයක්.
1: ඉතින් අවධානේ තමයි හොයන්නේ. ඉතින් ඔය නිසාම තමයි මේ ඇමරිකාවේ දෙමාපියෝ තීරණය කරලා තියෙන්නේ ප්‍රාන්ත 30ක

0: දුවල පුතාල තරුණ මේ යථාර්ථයෙන් සෑහෙන්න ඈතට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා දැන්වත් මේක නවත්තන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි මේ නඩුව යන්නේ. අපි දන්නේ නැහැ මොන විදිහේ තීන්දුවක් ලැබෙයිද කියලා. තීන්දුවක් ලැබුණොත් ලංකාවේ නංගිලා ඊට පස්සේ මල්ලිලා කී දෙනෙක්ට දුකට හේතුවක් වෙයිද මේක? ලයික් නැති Facebook එක මොනවාටද?
1: ෆිල්ටර්ස් නැති
0: Instagram එක කුමකටද? කිසිම අර්ථයක් නැහැ.
1: ඇත්තටම මචේ අපි කණ්ණාඩි ඉස්සරහට ගියාම අපේ imperfections පේනානේ පොඩි
0: අසම්පූර්ණතා.
1: ඔව්. pimples එන්න පුළුවන්. දත පොඩ්ඩක් ඇදයි වෙන්න පුළුවන්.
0: ඒවා අසම්පූර්ණ නෙමෙයි. අපි තමයි ඒවා අසම්පූර්ණයි
1: කියලා හිතන්නේ. ඒ කියන්නේ අපි තමයි හදාගෙන තියෙන්නේ. දැන් ඒවා අරවෙන් වහනවනේ.
0: වහන්න පුළුවන්.
1: වහලා දාන ෆොටෝ එක කම්පෙයා කරනවා.
0: ඔව්.
1: අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපේ ඇත්ත ස්වරූපය.
0: අන්න හරි. අපි ඊට පස්සේ try කරනවා අර වගේ වෙන්න. ඒක මේ ඔයාගේ personality එකට, ඔයාගේ පෞරුෂත්වයට සෑහෙන්න ලොකු හානියක් කරනවා. ඒක නිසා තමයි මේ ඇමරිකාවේ අම්මලා හරිද? අපේ අම්මලා ගරානම් හිතයිනේ අනේ මේ හරි traditional සංස්කෘතිකයි කියලා. නෑ නෑ.
1: ඇමරිකාවේ
0: update නෑ ඔය මොනාද කියලා. නෑ නෑ. ඇමරිකාවේ අම්මලා තාත්තලා තමයි එකතු වෙලා කියලා තියෙන්නේ. මේක නවත්තන්න. ෆිල්ටර්ස් දාන්න දෙන්න එපා. ඒ වගේම තමයි රියැක්ෂන් කවුන්ට් එක ලයික්ස් අනම් මනම් ඔක්කොම පෙන්වන එක නවත්තන්න. මොකද මේවත් එක්ක දරුවෝ කල් තියා තමන්ව වැරදි විදිහට මනින්න පටන් ගන්නවා. මේ මැනීම වැරදි නිසාම ඒක ඒගොල්ලන්ගේ පෞරුෂත්වයට ලොකු හානියක් අනාගතේ වෙන්න පුළුවන් කියලා. ඉතින් අර මගේ යාළුවගේ මේ කැම්පස් එකේ ෆොටෝ එකත් එක්ක මට මතක් වුණා මේ ෆොටෝ සහ සෝෂල් මීඩියා අතර තියෙන මේ බැඳීම මෙන්න මේ වගේ එකක් කියලා.
1: මං කියන්නේ යාළුවා පව්. එයාට උදව්වක් කරන්න පුළුවන් නම් කරන්න.
0: ඔව් ඉතින් ඒ වගේ උදව්වක් කමන්නේ නැහැ. ඒ කියන්නේ අර ජීවිත කාලෙම තියෙනවානේ සමහර හීන සපුර ගන්න බැරි. ඒ වගේ දේවල් ඉතින් තාක්ෂණය භාවිතා කරලා මේ විදිහට ගොඩ දා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතින් හොඳයි. ඒක ප්ලස් පොයින්ට් එකක්. ඒ වගේ දේවල් තිබ්බද? ඒ
1: කියන්නේ තාක්ෂණයේද?
0: තාක්ෂණයේ. නැහැ ඒ වගේ ෆොටෝ එකක් දෙයක් එහෙම කරගන්න පුළුවන් ඒක. කාටවත් හානියක් නොවෙන්නේ නැහැ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 9යි විනාඩි 18යි දැන්.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112176388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: හොඳම මිලට quality 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 40GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
9: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
11: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
12: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
13: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
14: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
15: මෙල්වා එක ලංකාවේ එක.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: හොඳේ 9යි විනාඩි 24යි අල්ගොඨාමේ වෙලාව. මේ ප්‍රශ්න අපිට ප්‍රශ්න
1: ඉතින් අපි මේ කතා කර කර හිටියේ ඒව තමයි කොහොමද මේවා निराකරණය කරගන්නේ මොනවද මේවට විසඳුම් කොහොමද හොයන්නේ කියලා කොහොම නමුත් අපේ පුද්ගලික ප්‍රශ්න ජාතික ප්‍රශ්න වෙන්න හොඳ නැහැ
0: හොඳ නැහැ
1: ඒක නිසා අපි ඔයාගේ ප්‍රශ්න වලට මේ වෙලාවේ අපි FM 94.8 95 FM ඇල්ගෝ ටවුන් අහගෙන ඉන්න ඔයාගේ ප්‍රශ්න වලට
0: උත්තර දෙන්න තමයි
1: හදාගෙන එනවා ඉතින් ඔයාගේ හැම ප්‍රශ්නයකටම වගේ
0: ඔව්
1: හේතුවක් තමයි ඔය ගෙදර තියෙන ඉන්ටීරියර් ඩිසයිනින් එක
0: අනිවාර්යයෙන්
1: ඒ කියන්නේ එහෙම පොඩි ඒක කියන්නේ වාස්තු විද්‍යාත්මකව ගත්තත් වෙනත් විද්‍යාත්මක ආකාරයෙන් ගත්තත් ඔය ගේ ඇතුලේ තියෙන පිළිවෙල ඊට පස්සේ ඔය ගෘහ භාණ්ඩ ටික අහුරලා තියෙන විදිහ ඔව ඔයාගේ මානසික සෞඛ්‍යයට යම් බලපෑමක් කරනවා
0: අනිවාර්යයෙන්
1: ඒ කියන්නේ ඒවා එහෙම ලස්සන්ට තියෙන නිසා සුවපහසුව තියෙන්නත් ඕනේ
0: ඒ කියන්නේ අචි මේ මහන්සි වුණ දවසක ගෙදර ආවට පස්සේ ගෙදර පිළිවෙලට ගෙදර හරියට වාඩි වෙන්න තැනක් නැත්නම් මේසෙ උඩ බඩු ගොඩ ගහලා එහෙමනම් ඔයාගේ ඔළුව තව අවුල් වෙනවනේ
1: අන්න ඒකයි ඔයාගේ අවුල් වෙලා නේ සාමාන්‍යයෙන් ඔළුව අවුල් වෙලානේ වැඩ ඇරලා ගෙදර එන්නේ අර ඔෆිස් එකේ ප්‍රශ්න ඊට පස්සේ බස් එකේ ප්‍රශ්න හොන්දොත්තර මාත් එක්කත් වලියක් දාගෙන ඕමනේ ඉන්නේ හරිද එහෙම ආවට පස්සේ ගෙදරත් මෙසීනා ඔයාගේ මුළු දවසම ඉතින් අවුල් වෙලා යනවා ඒක නිසා තමයි අපි කියන්නේ එහෙම එපා ගෙදර ඉන්ටීරියර් ගැන හිතන්න ඕනේ මේ ඇතුළත පිළිවෙල ගැන හිතන්න ඕනේ අද වෙනකොට ඉන්ටීරියර් ඩිසයිනින් කියලා කියන්නේ සාරා මේ විශ්වවිද්‍යාලවල උගන්වන පාඨමාලාව ඒ කියන්නේ ඉන්ටීරියර් ඩිසයින්
0: එකක් තියෙන මේක
1: අනිවාර්යයෙන්ම ඉන්ටීරියර් ඩිසයිනින් ගැන පරතරට ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා ඉනිපෙත්තට ගිය කට්ටිය ඉන්නවා ඒක එහෙම වෙන්න ඕනේ නැහැ ඔයාට දැන් ඔයා ගෙදර ලස්සන කරගන්න වෙනස් කරගන්න අලුත් කරගන්න නම් ඔන්න දැන් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ එක කියලා කියන්නේ. ඉතින් මීඩිය සේල් පටන් අරගෙන තියෙනවා. වසර මැද සේල් පටන් අරගෙන තියෙනවා. ඔයාට මෙන්න මේ දේවල් ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවද දන්නවද? නිදන කාමර කට්ටල. يعني මුළු නිදන කාමරේම සෙටප් එකක් විදිහට අරගෙන ගිහලා හයි කරන්න පුළුවන්. හැම දෙයක්ම තියෙනවා. ඒවටත් විශේෂ වට්ටම් ලැබෙනවා. ඒ වගේම තමයි දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා. කීයද ඇඳ? රුපියල් 30000
0: ඉඳන්. 30000.
1: ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා. රුපියල් 34000 ඉඳන්. තව මොනවද තියෙන්නේ?
0: තව තියෙනවා නවතම මාදිලියේ ස්ප්‍රින්ග්
1: මැට්‍රස් තියෙනවා.
0: 29000 ඉඳලා.
1: 29000 ඉඳන් තියෙනවා. ඊට පස්සේ
0: සුවපහසු සෝෆා තියෙනවා. 69000 ඉඳලා. අපේ අම්මා ඇත්තට මේ කෝල් එකක් දීලා කිව්වා. මේ අපේ ගෙදර මං කිව්වේ බවුව ගොඩක් ඉන්නවා කියලා. එක්කෙනෙක් එක තියෙන සෝෆා එක විනාශ කරලා. එයා කිව්වා බලන්න දැන් සෝෆා එකක් ගේන්න ඕනේ මං ටක් ගාලේ කො මිඩිය සෙල් එකක් තියෙනවා ඉක්මනට යන්න දම්රෝ එකට
1: කිව්වා බලන්න ඒක අම්මා කොච්චර සාමකාමීව මේ විසදුවද මේ ප්‍රශ්නේ දැන් හිතන්නේ ඒක ඔයාගේ අතින් වුණා නේ ඔය තරම් සලකන්නේ
0: නැහැ
1: ඔච්චර සලකන්නේ
0: නැහැ
1: අර දැන් ඒක ප්‍රශ්නයක් නැහැ ගෙදර ළමයි අතින් නෙමෙයි වෙලා තියෙන්නේ ගෙදර ලොකු ළමෙක් අතින්
0: ඔව්
1: වඩාත් ලෙන්ගතු ළමෙක් අතින් ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව අම්මා ඒක විසදලා ඉතින් ඔයාට එහෙම සෝෆා ඕනනම් මාදිලි ගොඩක් තියෙනවා සාරා 69000 ඉඳන් තමයි පටන් ගන්න. එකක් නෙමෙයි මොඩල්ස් ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87000 ඉඳලා. කාර්යාල මේස තියෙනවා රුපියල් 15000 ඉඳලා. ඒ වගේමයි කාර්යාලීය පුටු රුපියල් 9900 ඉඳලා. ඒ කියන්නේ ගෙදරට විතරක් නෙමෙයි වාගේ ඔෆිස් ස්පේස් එකට ඕන නම් ඒ දේවලුත් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි කිව්වනේ දම්රෝ ඉන්වර්ටර් ශීත කරන දම්රෝ වොෂින් මැෂින් මේ හැමදේම ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන්. ඉතින් යන්න දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් මේ දේවල් මිලදී ගන්න. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන්.
0: ඕකේ. හරි. දැන් අචි දන්නවද? මේ හෝමෝස් ස්ට්‍රේට් එක හෝමෝස් සමුද්‍ර
1: සන්ධිය
0: අවහිර වෙලානේ තියෙන්නේ මේ
1: වෙලාවේ
0: ඒ පැත්තේ ලොකු ලොකු ඩ්‍රාමා යනවා අපි පොඩ්ඩක් එක අද මතක් කරේ නැහැ
1: නෑ එහෙම හැම වෙලේම ඕනේ නැහැ
0: ඕනේ නැහැ නිතින් දැන් එක මේ කොටියාව වගේ වැඩක් තමයි වෙලා
1: තියෙන්නේ ඒකයි ඒ කියන්නේ දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා ඇත්තටම කොටියාපු වෙලාවක බලන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙන්නේ
0: පත් වෙලා තියෙන්නේ හරිද හැබැයි චීනේ අපි කියනවනේ හැමතිස්සෙම මේ එයා බලන් ඉන්න හැ ලෝකේ අරග වෙනකන් ඒක හැදෙනකන් බලන් ඉන්න එයා ඕල්ටර්නේටිව් දේවල් හොයා ගන්නවා ඔයා දන්නද ඒගොල්ලෝ NSR North Sea Route කියලා තියෙන ආක්ටික් පැත්තෙන් යන ආක්ටික්
1: ඒ කියන්නේ ලෝක සිතියම ගත්තොත් උඩ
0: පැත්තේ අර
1: පැතලි කොළේ ගත්තොත්
0: උඩ පැත්තේ රවුම ගත්තොත් කැනඩාවයි රෂියයි මැද තියෙන මේ ඕෂන් එක මේකෙන් මේකේ සාමාන්‍යයෙන් නාවික කටයුතු කරන්න අමාරුයි මේක ෆ්‍රීස් වෙලානේ තියෙන්නේ ඒ වුණාට දැන් ඔන චීනේ ඒගොල්ලන්ගේ ෂෙඩියුල් කරලා තියෙනවා ට්‍රිප් එකක් මේ ඒ පැත්තෙන් යන්න.
1: ඒ පැත්තෙන් යන්න. අයිස් කපාගෙන යන්න දෙන්න.
0: අයිස් කපාගෙන යන්න. ඒකේ පොඩි තියෙනවා. ඉතින් පරිසරයට අහිතකර දේවල් තියෙනවා. මොකද ඒ පැත්තේ හරි සෙන්සිටිව් මේ ඉකෝසිස්ටම්ස් තියෙනවානේ.
1: ඔව්නේ. මේ බොහොම මේ සංවේදී පරිසර පද්ධතීන් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා සමහර ජීවීන් වර්ග ඉන්නවා. සත්ත්වයේ වගේම තමයි මේ සාරා. ඔය ග්ලැසියර් වල සමහර වෛරස් තියෙනවලු. අවුරුදු දහස් ගාණක් පැරණි දේවල්. ඒවා උඩට එන්න හොඳ නැහැ. උඩට ආවොත් ඒවා ඉතින් දන්නවනේ වෛරස් උඩට આવොත් වෙන දේ
0: මොකද ඔකොටම
1: අත්දැකීම් තියෙනවා නේ අලුතෙන් කියන්න ඕනේ නැහැනේ ඒ හින්දා මේ දක්වා ලෝකේ අත්දැකපු නැති විදිහේ වෛරස් තියෙනවලු ඉතින් ඒවට දන්නවනේ දැන් ප්‍රතිදේහ ඖෂධත් නැහැ ඒක හින්දා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා ඔය ග්ලැසියර් වල සමහර දේවල් ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා කියනවා
0: තියෙන්න ඕනේ
1: හැබැයි ඉතින් ගෝලිය උණුසුමත් එක්ක ග්ලැසියර් දියවීමත් එක්ක මේ වගේ වෛරසත් ක්‍රමයෙන් අපි දන්නේ පරිසරයට මුසු වෙන්න පුළුවන්
0: එන්න පුළුවන් මේ ගෝලිය උණුසුම නිසා තමයි එහෙම යන්න දැන් ලේසි වෙලා
1: ලේසි නැත්තම් කඩාගෙන යන්න බැහැ
0: නැහැ කියන්න බෑනේ අනිත් එක තමයි න්‍යූක්ලියර් පවර් යූස් කරලා ඒගොල්ලෝ අයිස් කඩාගෙන යනවා කොහොමාරි අර රූට් එකට වඩා මේ ඒගොල්ලන්ට යන දවස් ගාන අඩුයි කොස්ට් එක අඩුයි එක එක ප්‍රශ්න තියෙනවා රිස්ක් තියෙනවා ඉතින් ඔයිල් ස්පිල් එකක් එහෙම වුණොත් ඒ පැත්තට යවන්න ටෙක්නොලොජි එක තාම නැහැ උදව් කරන්න යවන්න ටෙක්නොලොජි එක නැහැ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නේද මං කියන්න ගියේ ටීනින් චීන හැමතිස්සෙම අප්ඩේටඩ්. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවොත් ඒකට විසඳුමක් හොයාගන්න.
1: විසඳුමක් අරන් යනවා නේ.
0: ඔව් ඒ වගේ තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් නුත් දැන් හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තව තව වැඩි කරලා අප්ඩේට් කරලා වතුර දැන් රැඳෙන්නෙම නැති ගන්නට ඒගොල්ලෝ ඒ ටෙක්නොලොජි එක ඩෙවලොප් කරලා තියෙනවා.
1: ඒ කියන්නේ මේ සාරා මේක 3 ටයිම්ස් ඩෙවලොප් කරලා තියෙනවා. ඒ කියන්නේ තුන් ගුණයකින් මේකේ බලය වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එකේ දැන් වතුර වැටුණට කලින් තරම්වත් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක රදව ගන්නෙ නෑ ඒ වතුර බින්දු බින්දු රදව ගන්නෙ නෑ ඒකින්ද ඒක උරා ගන්නෙ නෑ ඒක නිසා අපි ඔය කියන ඇල්ගී වර්ග වෙන්න පුළුවන් ඊට පස්සේ අපි දන්නවා විවිධාකාරයේ පාසි වෙන්න පුළුවන් දියසෙවල වෙන්න පුළුවන් මේවා බැදෙන්නේ නෑ මේවා අලුතෙන් හැදෙන්නේ නෑ වර්ධනය වෙන්නේ නෑ ඒ නිසා ඔයාගේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දාපු වහල වාට අලුත් පිට සෑහෙන කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව දින මේ තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ තව ගොඩාක් තියෙනවා ෆීචර්ස් ඔප්ෂන්ස් ගණනාවක්. ඒව ගැන දැනගන්න පුළුවන් ඔයා කතා කරන්න මේ හොට්ලයින් එකට 1396 තමයි නම්බර එක. 1396ට කෝල් එකක් දීලා වාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: හරි ඒත් එක මතක් කරනවා ඔයාගේ හදන ගෙදරට වෙන්න පුළුවන් ඔෆිස් ස්පේස් එකට එන්න පුළුවන් ඕනම කන්ස්ට්‍රක්ෂන් එකකට දාන්න මෙල්වා ස්ටීල්. එතකොට මේ කාලයක් වාට බය නැතුව ඒ කියන්නේ කාලයක් පවතිනවා ආගේ ගොඩ නැගිලා.
1: අනිවාර්යයෙන්ම ඉතින් මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් ශක්තිමත් විදියට ඔයාගේ ගොඩ නැගිල්ල પરම්පරා ගානක් විශ්වාසයෙන් යුතුව පවත්වා ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මෙල්වා ස්ටීල්. මොකද මෙල්වායක කියලා කියන්නේ ලංකාවේ අපේ එක නිසා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited වෙතින්
3: උදේ 9:00 විනාඩි 36යි දැන්
4: damro wasara meta sale කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාකාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: Kiehl's වැටින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles gram 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වැටින්ම පමණයි.
12: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී. ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා. සුපිරි වොරන්ටියක්
5: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
12: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
13: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
14: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

අකුරු එක වචන කලපල මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

0: උදේ 9යි විනාඩි 46යි අල්ගටාම වෙලාව. අපි යන්න ඕනි.
1: අද
0: මේ ඊළඟට මේක බාර ගන්න ඉන්න එක්කෙනා කලින්ම ඇවිල්ලා.
2: අද මේ පොඩක්
1: අද තමයි දවස. මෙච්චර කාල try කරලා අපි දන්නවනේ try කරේම කොටද කියලා අපිට තේරුණානේ මේ ජනියා කපන්න තමයි try එකේ. ගඩොල් ලදලා try එක දුන්නා, DJ night කළා try එක දුන්නා.
2: වැඩේ දැන් මෙහෙමෙන් වැඩ කරන ගම.
1: ජනියාගේ මෝටර් සයිකලේ හුලං අරලා.
2: අවු අර අලුත් පිට bike එකක් ගැනලා තියෙනවා.
1: අලුත් bike එකේ මොන හිතකින්ද කරන්නේ ඔවා?
0: මං අහන්නේ ඒක තමයි වැරදි නේ.
1: පොඩ කටහඬ අවදි කරන්නකෝ.
2: ඒක
1: උත්තර දෙන්නකෝ.
2: දැන් තමයි. ඒක පිටිපස්සේ හිටපුණා ඉන්නවා.
1: මේ අපේ පිටිපස්සේ ඉන්නවා
2: දැන්. මේ පිටිපස්සේ ඉන්නවා.
1: මොහොතකින් බලා ගන්න පුළුවන්. දැන් අපිත් එක්ක ඒවට උත්තර දෙන්න එන්නේ
2: නැහැ. හරි. ඕගොල්ලන්ට
1: පුළුවන්. අපි සාක්ෂි තියෙනවානේ.
2: ඕගලන්ට පුළුවන් අහන්න ජනියට මොකද
1: වුනේ? මේ මිනිස්සෙක්ගේ තමයි ජනියට මොකද වුනේ
2: කියලා. මොකද වුනේ කියලා කෙලින්ම අහන්න. එයා දෙයි 10ට හරිම මේ උපాయම චීනේ වගේ.
0: චීනේ වගේ.
1: උපాయ මාර්ගිකයි.
0: ස්ට්‍රැටජික් හරිම.
2: ආවනේ. හරි. දැන් මේ ඔය විදිහටම මතක් කරන්න ඕනේ චීනේ තව උපాయ මාර්ගයක් තමයි තින් BYD කියලා කියන්නේ. මුළු ලෝකෙම අල්ලපු EV බ්‍රෑන්ඩ් එක BYD. දැන් ඔන්න BYD අලුත්ම ශාඛාව වෙනවා මීගමුවට. දවස තමයි තාම කියලා නැහැ. coming soon.
0: coming soon.
2: ඉස්සරහට එනවා. හැබැයි දැන් BYD ශාඛාව එන්න කලින් මං කිව්වනේ දත් මීගමුවේ කට්ටේම ආවට ගියාට එහෙම බෑ. කෙලින්ම ටෙස්ට් කරලා බලලා තමයි ඕන දෙයක් කන්නේ බොන්නේ ගන්නේ ඔක්කොම
0: කරන්නේ.
2: ඉතින් ඔන්න දැන්
0: මේ අචි එක්සයිටඩ් ඔගොල්ලන්ට තේරෙනවද කතා කරන විදියට?
2: කොයි කොයි තරම් ආසාවෙන් දෙන්නේ කියලා.
1: බාධා කරන්න එපා.
2: හරි සතුටින්
1: ප්‍රදේශයක් ගැන කතා කරලා
2: සතුටින් ඉන්න වෙලාවට සහ මේ වගේ ප්‍රදේශ ගැන කතා කරද්දී බාධා කරන්න එපා.
0: හෙටිනම් අචින් මං දන්නව උදේට නෑ.
2: හරි හෙට තමයි දවස අගෝස්තු 19-20 NTB මීගමුව. ඒ වගේම තමයි අගෝස්තු 21-22-23 කුරණ දලුපොත ආඩියම්බලම කීල් ශාඛාවන් ඉදිරිපිටදී ඔන්නවට පුළුවන්කම තියෙනවා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න.
0: ඒ
2: කියන්නේ BYD ශාඛාව මීගමුවට එන්න කලින් අපි මේ කියපු තැන්වල ආයෙවට මතක් කරන්නම් හෙට ඉඳලා අගෝස්තු 19-20 NTB මීගමුව. ඒ වගේම තමයි අගෝස්තු 21-22-23 කුරණ දලුපොත ආඩියම්බලම කීල් ශාඛාවන් ආසන්නේ වට පුළුවන්කම තියෙනවා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. කරලා ලෑස්ති වෙලා ඉන්න ඔයා කැමති මොඩල් එකකින් ඉස්සරහට වාට මේගමුවෙම BYD එකක් ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඔව්. අපි දැන් කලින් පැය මතක් කරන්නේ ඇයි කලින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යවන්නේ කියලා. මම දන්නවා ඇයි කියලා.
2: ඇයි?
0: ඇයි දැන් කලින් කියේ ඔක දැන් ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාම දාගෙන යන්න.
2: ඔව්.
0: එක සැරේට.
2: නැත්නම් يعني 4 නෑ 4 දෙනෙක් ඉන්නවා නම් 4ම ඕනේ නෑ.
0: ඔව්.
2: වයිෆ් දාගෙන යන්න අනිත් අයගේ මත ඒව වැඩක් නැහැ.
1: ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම් එයාව දාගෙන ගියාම 8 දෙනෙක් දාගෙන ගියා වගේ
2: තමයි. ගියා වගේ තමයි.
1: පැත්තෙන් ගෙවල් වල දෙන්නත් දාගෙන ගියා වගේ තමයි.
2: ඔය අත්දැකීමෙන් කියන්නේ.
0: ඔව් ඔයාලට coming soon කියන්නේ ඔයාලට thinking time එකක් තමයි දීලා තියෙන්නේ.
2: දීලා තියෙනවා.
0: මේ test drive එක ගිහින් ඇවිල්ලා. මේ මෙහෙමයි දැන් test drive එක ගියාම අනිවාර්යෙන් ගන්නවා BYD එකක්.
2: ඒ කියන්නේ මෙහෙමයි සරවාට ඕන මොඩල් එකකින් පදින්න පුළුවන් හැකියාව තියෙනවා BYD දැන් sedan වගේ version එකකට කැමති නම් ඔයාලට BYD seal එක තියෙනවා. ඊට පස්සේ SUV එකකට කැමති නම් BYD Atto 1-3 තියෙනවා. ඊට පස්සේ BYD C-Line 5-6 තියෙනවා. ඒ වගේම තමයි pickup එකකට කැමති නම් BYD Shark 6 එක තියෙනවා. මේ කැමති මොඩල් එකකින් ඔයාලට පුළුවන් test drive එක ගිහිල්ලා මොකද්ද ගන්නෙ කියලා කල් තියාම තීරණය කරන්න.
0: Right. හරි. දැන් යන්න ඕනේ තව තැනක් තියෙනවා.
2: කොහෙද කොහෙද?
0: ඔය දන්නවද?
2: ඔයා යන්නේද?
0: මම
2: යන්න ඕනේද?
0: මම යනවා. ඔයා ආවට වැඩක් නෑ මේකට.
2: අයියේ.
0: මේ නෑ කමක් නෑ.
2: ඔහා ඒ වගේ වැදගත් තැන් වලට අපි එක්කන් යන්නේ නෑ නේ.
0: ඔව්. ෂුවර් නෑ නේ ඒක. නෑ නෑ මේක පවුලේ ඔක්කොටම යන්න පුළුවන් තැනක් මේක. කසාගල ග්‍රීන් සුපර් මාකට් එක. වාගේ ගෙදරට බඩු ඕනම බඩුවක් කුසියට ඕන දේවල් වෙන්න පුළුවන්, ක්ලීනින් බඩු වෙන්න පුළුවන් ඕනම දෙයක් වාට එකම තැනකින්. අඩුම විලට ගන්න ඕනි නම් යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. කොළඹ ගත්තොත් තියෙනවා අතුරුගිරියේ මුල් ඒරියාවේ, ගම්පහ ගත්තොත් ගනේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල ගත්තොත් නාරම්වල තියෙනවා, නුවරට ගියොත් ගම්පොල තියෙනවා. ඒ වගේම තමයි රටමැද මාතලෙත් තියෙනවා.
2: හරි. ඉතින් කසාගල සුපර් කියලා කියන්නේ අඩුම මිල. ඔන්නවට පුළුවන්කම තියෙන අඩුම මිලෙන් නියම ප්‍රමිතියෙන් වාට ඕන කරන දේවල් ගන්න යන්න ඔය කියපු තැන්වල සහ මාළබේටත් ළඟදිම එනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එක ගිහිල්ලා වාට ඕන දේවල් ගන්න.
0: රයිට්.
2: එහෙනම් ඉතින් ඕගොල්ලෝ එහෙම ඒ පැත්තේ යන අතරේ අපිට සිද්ධ වෙනවා අද දවසට සමු දෙන්න ඕගොල්ලන්ට.
0: අකමැත්තෙන්
2: උනත් අන්න ඒක කියන්න ඕන. හරිද? ඒක විශේෂයි. අකමැත්තෙන් තමයි මේ යන්නේ. මොකද දැන් වේනෝනේ ඇවිල්ලා ඉන්නේ. ඒක එකයි කබල ප්‍රශ්න දාලා ඇවිල්ලා ඉන්නේ.
0: ඒකනේ.
2: මොකද අපි හිටියොත් අපිටත් ප්‍රශ්න වෙන්න
0: පුළුවන්.
1: අපි නංග යන් යන ගමන් මේ දැන් කොහ මතක් කිරීම කරන්නේ නේද?
2: කරා කරා අපි බලමු ඉතින් අපේ මේ අර අපි දන්න හදන මිනිස්සුන්ට ඉතින් මොනවා වෙයිද කියලා.
1: ඒක තමයි. අපි අර අද කිව්ව කාරණේ මේ අර ඉංග්‍රීසි පිළිබඳව ලංකාවේ දත්තයන්
2: කියවන ලංකාවේ
1: පහළ මට්ටමට ගිහිල්ලා කියලා අපි අර කිව්ව බොහොම සරල උපක්‍රමය. ඔයාගේ ෆෝන් එකේ තියෙන ජෙමිනායි හරි ChatGPT එක හරි දවසකට විනාඩි 10ක් දන්න ඉංග්‍රීසියෙන් නැත්තේ කතා කරන්න කවුරුවත් අහගෙන ඉන්නේ නැහැ. එයා විතරයි අහන්නේ. ඔයාට වැරදුනා මෙයා හදලා දෙයි.
2: හදලා දෙයි. එහෙනම් බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න. එතකොට නිකම්ම දන්නේම නැතුව ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වෙයි. අපි නම් මේ සාර ඔෆිස් එකෙත් ඉංග්‍රීසියෙන් කතා
0: කරන්නේ නැහැ. මම ඇත්තටම කියන්නේ ගියේ ඕගොල්ලන්ගේ ආකල්පත් වෙනස් කරගන්න. මොකද මේ කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරද්දී යාට නිකම් මේ කියන්නේ පා අම්මෝ මෙයා මේ
1: පේන දැන් සිංහල කොච්චර වර්ධනවද කතා කරනකොට කවුරුත්
2: ඉනාවෙන්නේ නැහැ. ඉනාවෙන්නේ
0: නැහැ. සිංහල
2: දන්නේ
1: නැහැ. ආ ඒකයි වැඩේ.
0: ඒක නිසා දෙපැත්තෙම ඉතින් වැඩේ තියෙනවා. ඉංග්‍රීසි කතා කරන්න පුරුදු
1: වෙන්න. මම හැමදාම කියන දෑයක් තව දෑයක් තමයි සුද්දෙක් කැඩි කැඩි සිංහල කතා කරනකොට අපිට මාරයි නේ. අපි කැඩි කැඩි ඉංග්‍රීසියෙන් කතා කරනකොට
2: අපිට
1: අමාරුයි නේ.
0: කොලෝනියල් මයින්ඩ් සෙට්.
2: අන්න හරි. එහෙම ඒවත් තියෙනවා නේ. ඒ ඔක්කොම හදාගන්න ඉතින් ඔයාගේ ආකල්ප හදාගන්න. බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න. අනිත් අය කතා කරද්දි hina නොවී ඉන්න. ඒක තමයි ලොකුම උදව්ව.
0: ලොකුම උදව්ව.
2: එහෙනම් ඉතින් අපිත් යනවා හෙට උදේ 7 වෙද්දී දෙන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා මාක් සකර්බර්ග් නඩුවට. ඒ ඔක්කොම කතා ටික බලාගෙන හෙට හරියටම එනවා. එහෙනම් 7ට ගිහිල්ලා එන්නම්. DJ අසා ඇවිල්ලා ඉන්නවා. අද 10යි දැන් අසා ඉන්නේ.
0: DJ ගහන්න.
1: අසාගෙන ඉන්න.
2: අසාගෙනම ඉන්න. අසා එක්ක මේ ජනියට මොකදුනේ කියලා අසා එක්කම බේරගන්න.
1: එයාගෙන් අසා ගන්න.
2: අපි එහෙනම් ගියා. හැමෝටම ජය වේවා. මම චීන්.
0: මම සාරා.
1: මම නුවා මේ ජෙමිනායි අපි යනවා. අපේ වැඩසටහන ඉවරයි. බයි.
3: සමාවෙන්න නැවතත් කියන්න පුළුවන්ද?
1: හරි හරි. ඔය
2: හරි හරි.

0: FM Anupaha, FM Anuhatrai Tashumata, Net FM.
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ල කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
8: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
9: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
8: අතික්‍රමණ
9: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
8: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
9: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668617 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
8: විමසීම් 0760 980 980.
9: අතික්‍රමණ
8: සාංසාරික සීමා ඉක්මවා යාමට.
10: Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin.
13: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.
15: බොරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. අමතන්න. Prime Lands 13:22.
4: Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: ඩාම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
19: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
18: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
19: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
20: Good morning, වේලාව උදේ 10:00 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සමා
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර මහනුවර පදියතලා මාර්ගයේ වැල්ලේතොට ප්‍රදේශයේ සිදු වූ රියානුතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ තෙල් දිනිය දෙසට දහවණිය වූ ත්‍රී රෝද රථයක් විරුද්ධ දෙසින් පැමිණි ජීප් රථයක ගැටී එම අනතුර සිදු ඇති බවයි. අනතුරින් ත්‍රී රෝද රථයේ පැද වූ කාන්තාව බරපතල තුවාල ලබා ඇති අතර ඇය තෙල් දිනිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස වරුදු 28ක් වූ මැද මහනුවර ප්‍රදේශයේ පදිංචි කාරණියක්. ත්‍රී රෝද රථයේ ගමන්ගත් තවත් මගී කාන්තාවන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට බවයි තෙල් දෙනිය පොලිසිය පැවසුවේ. සංචාරක ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනටත් දැන් ක්‍රියාත්මකයි. සිය දෙවැනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දියා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් රැස් කරගෙන සිටියා. යශස්වී ජයිස්වාල් පළමු කඩුල්ල ලෙස දැවි ගියේ කිසිදු ලකුණක් නොලබා සිටියේදී. අසිත ප්‍රනාන්දු එම කඩුල්ල දවා ගත්තා. සංචාරක ඉන්දියා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 462ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ සියලු දෙනා දැවි ලකුණු 284ක් පමණයි. ඒ අනුව ඉන්දියා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 190ක් ඉදිරියෙන් පසුවනවා. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people we trust FM 95 FM 94.8 net FM

Good morning, good morning, good morning. Velau de dahayai, vinadi atai. Dedru mauthu vadu patangar na hada ne. Adha jani kolla ne. Adha avilai ne asa boy. Harida, DJ Asaik. Dedru mauthu de paandharam veredika patangar na thiyenne. Ha vereda avilla thiyenne. Idara veredika patangar gina de thiyenne. De paandharam kade arala. Neda hada karagini in oyata. Lasanama lasan sindurika kahagena. Maathek inna tamai thiyenne. Haritama dawal ekak wenakan. අද පොඩි වෙනසක් තියෙනවා. අද ජනියා නැති හන්ද මට ගේම් එක නැහැනේ. එන්සයි තින් අපිට තියෙන්නේ වෙන වැඩ ටිකක් කරගෙන ඉන්න තමයි. කෝල් කරන්න, මැසේජ් කරන්න, ඊට පස්සේ Facebook එක පැත්තේ මේ පැත්තට එන්න. ඔච්චර නම් දේවල් තියෙනවද නේද? ඊට හබන් අනේ මෙන්න මේ උදේ පාන්දර හපු කතා ටික. මං ඒවට උත්තර දෙන්නම්කෝ. පැය තුනක්ම තියෙනවනේ නේද? ඒ නිසා 10 ඉඳලා එක වෙනකම් මාව අහගෙන ඉන්න ගමන් 0711 95 95 95ට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. Hi Asa, good morning. අපි මේ වෙලාව වහගෙන ඉන්නවා දෙදුරු මාවතෙන් අපිට සුපිරි සින්දුවක් දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි, ඔයාට කෝල් එකක් අරගෙන උදේ පාන්දර මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතනවා නම් දවස සුබ කරගන්න මට කෝල් එකක් ගන්න. ඊට පස්සේ අපි Facebook live එකකුත් අද එනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් NetFM official Facebook page එකටත් එකතු වෙලා ඉන්නම දෙක් කරන්න එපා. Facebook live එකෙන් කලින් මම ඔයාලට කලින් කියන්නම්. හරිද? ඔයා වැඩ කරන ගමන් ඉන්න වෙලාවනේ පොඩ්ඩක් වැඩ ටික එහෙ මෙහෙ කරගෙන ෆයිල් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දාලා ෆෝන් එක මෙහෙම පැහැදිලිව පේන තැනකින් තියාගෙන Facebook live එකට join වෙන්නත් ලෑස්ති වෙලා ඉන්න. ලෙඩක් දුකක් තියෙනවා නම් උදේ පාන්දරම හොඳ කරගන්න ඕන නේ නේද? ඔයාලට කරන්න තියෙන එකම එක දෙයයි සෙවණගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමදුරට යන්න. ඕනම ලෙඩක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් විශ්වාසවන්තම තැන තමයි සෙවණගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමදුර කියලා කියන්නේ. විශේෂයෙන්ම කමල්බන්දුල වීරපිරුම් වෙදමහත්මයා කියලා කිව්වහම ලංකාවේ දැන් නොදන්න කෙනෙක් නැහෙනි. ඔය සමහර වෙලාවට ඇවිද ගන්න බැරුව සමහර තැන් වලට ගියාට පස්සේ අපෝ මෙයාව නම් හොඳ කරන්න බෑ, දැන් නම් ඉතින් ගොඩ දාන්න බෑ, රෝදපුටුවෙන් තමයි ජීවිත කාලෙම ඉන්න වෙන්නේ කියලා පැත්තකට කළලා තියෙන අංශභාග රෝගීන් අනන්ත අප්‍රමාණ ඇවිල්ලා තියෙනවා. කමල්බන්දුල වීරපිරුම් වෙද මහත්මයා ගාවට ඇවිල්ලා මේ මාසෙන් දෙකෙන් හොඳ වෙලා තියෙනවා. ෂෝක් එකට ආවට වඩා හොඳට ඇවිදගෙන කරගෙන යනවා. අනිත් අයට වඩා හොඳට වැරඩික් කරගන්නවා. අන්නේ තරම් විශ්වාසයක් තියෙන තැනක් තමයි සෙබනගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමැදුර කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, රයල් බ්ලොක් වෙච්ච ඊට පස්සේ හાર્ට් පේෂන් ලා එහෙම ඔච්චරන කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්මයාගෙන් ඊට පස්සේ ආයිමා වෙදමැදුරෙන් බෙහෙත් කරගෙන ලෙඩේ හොඳ කරගෙන කොච්චරනම් පින්දිදී යනවා අපි අහලා දැකලා තියෙනවද නේද? ඒ විතරක් නෙමෙයි, දැන් අපිට කාලයක් තිස්සේ පීඩා විඳින දියවැඩියාව, ඊට පස්සේ වකුගඩු රෝග, ඊට පස්සේ පිළිකා ස්නායු සම්බන්ධ රෝග, ගෑස්ට්‍රයිටිස් එහෙම විශේෂයෙන්ම ඔය ඔෆිස් වල වැඩ කරන කට්ටියට බහුලව තියෙන රෝගයක් තමයි ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ. අනම්මනම් බෙහෙත් කොච්චරවත් ගන්නවා ඒ වෙලාවට හොඳ වෙනව විතරයි නේද? හැබැයි උනාට ආයිමා වෙදමැදුරට යන්නකෝ. මේ ලෙඩවලට ප්‍රත්‍යක්ෂ සහනය ලබා ගන්න පුළුවන් විශ්වාසයෙන් කියන තැන තමයි ආයිමා වෙදමැදුර කියලා කියන්නේ. එතකොට දැන් මේ සේරම අහගෙන ඉඳලා මෙන්න මේ කියන රෝගී තත්ත්වයන් වලට බෙහෙත් කරගන්න ඔයා ආයිමා වෙදමැදුරට යන්න අයිඩියා එකක් තියෙනවා නම් මතක තියාගන්න ඕනේ පළවෙනිම කාරණාව තමයි සඳුදා ගහරුවවද පොය දවස්වල යන්න එපා. ඒ දවස්වල ආයිමා වෙදමැදුර නිවාඩුයි. හරිද? ওই දුරබැහැරක ඉඳලා එහෙම කවුරු හරි කෙනෙක් එනවා නම් රස්තේ ආදු වෙනවනේ. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ සඳුදා ගහරුවවද පොය දවස්වල යන්න එපා. අනිත් ඕනම දවසක වෙලාවක් වෙන් කරගෙන ගියොත් ඔයාට නිට්ටාවලම ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. 0777 300 947 එහෙමත් නැත්නම් 0773 273 540ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් සෙවණගල කිරිබන්නාර බෝගාහන් ආයුමා වෙදමැදුරට ගිහිල්ලා ඔයාට තියෙන රෝගී තත්ත්වයන් නිට්ටාවටම හොඳ කරගන්න. දෙපාන්දරම ලෙඩ හොඳ කරගත්තට පස්සේ දවසම සුබයි නේ. ඉතින් ඒ නිසා ඔයාට චාන්ස් එක තියෙනවා දවල් එක වෙනකම් මේ පැතර ඇවිල්ලා කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා සෙන්දුවක් ආය කරගන්න. දෙදුරු මාවත වැඩ පටන් ගන්නවා. මම DJ Asa.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බි රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උද 10යි විනාඩි 20යි දැන්.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට. 0773 523 535.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
7: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
6: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
9: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: මම කේජයි සූර්ය ලුණම අම්බලන්තොට මම බයිපාස් කරලා අවුරුදු 4 ඉවෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්ද වේද මහත්තයා ගාවට ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්ද වේද මහත්තයා බෙහෙත් වලින් හොඳටම හොඳයි අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්ද මහත්තයාගෙන් ගන්න කියලා.
13: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 0773 523 540

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
5: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636
7: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න.
8: අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
9: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු. ජානු.
12: මේ හස්බන්.
13: මොකද වයිෆ්?
12: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ?
13: වෙන කාටද වයිෆ්? ඔයාට.
12: අදත් වැරද්දුවනේ. චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
14: රයිට් වෙලාව 10:30 සමයක් වෙනකොට අපි යන්න හදන්නේ මේ වෙලාවේ අපේ ඉෂාන්ව හොයාගෙන. මොකද ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අපේ ඉෂාන් ඉන්නවා. ඉෂාන් ගුඩ් මෝර්නින්.
15: ගුඩ් මෝර්නින් මතක් කළා වගේම ඔන්න ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපේ 95.94 සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අතික්‍රමණය කළා. ඔන්න ප්‍රථම වතාවට අපි මොබයිල් ෂෝරූම් එකක් අරගෙන අවිල්ල තින අද දවසේ. අපි ඉන්නේ කහටගස්ති කියලිය ආදරණීය පුරවරයදලා තමයි මේ ලංකා ටයිල් වසර මැද ඔන්න 40% තරම ඩිස්කවුන්ට් ලබා දෙන මේ වටිනාකම ගැන අද දවසේ අපි කතා කරන්න අවිල්ලෙට තින. අලුතෙන් ගියා හදන්න හිතාගෙන ඉන්නවට හදපගේ අලුත් ඇඩියා කරන්න කෙනෙකුට හිතලා තියනවා නම් ඒකට හොඳම කාලේ තමයි මේ කාලේ. මොකද ලංකා ටයිල් හැමදාම වගේ වාසියක් දෙන්නේ නැහැ. ඔන්න මේ දවස්වල 40% තරම ඩිස්කවුන්ට් එහෙම කරගන්න පුළුවන් අවස්ථාවක් ඔන්න ලබා දීලා තියෙනවා. අපි පරිභෝගික ගැන මතක් කරන්නේ අද දවසේ කහටගස්තිගේ විතරක් නෙවෙයි ලංකාවේ ඕනම වලේලත් අලෙවි නියෝජිත අවස්ථානයක් වෙන්න පුළුවන්. නැත්නම් ලංකා ටයිල් ෂෝරූම් එකක් වෙන්න පුළුවන්. ඔන්න මේ දින කීපය පුරාවට ඔබ ගොඩ වෙනවා නම් මේ වටිනාකමත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. අපි දන්නවා ගියක් හදනකොට මේ චයිල්ඩ් වලට ලොකු වියදමක් අපිට දරන්න తిරිවැයක් දරන්න සිද්ධ වෙන ඉතින් ඒකට හොඳම වටිනාකම හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකද 40% ඩිස්කවුන්ට් එකක් කියන්නේ ලොකු වාසියක් වටිනාකමක්. ඉතින් ISO සහතික වලින් පවා පිටුම් ලැබලා තියෙන පරිසර හිතකාමි හා සමාජ හිතකාමි ආයතනයක් කියලා ඉතින් අපි ඔබටත් මතක් කරන්නේ දශක 5ක වසර 50 ආදරණීය ඉතිහාසයක් තියෙන ටයිල් කලාව ශ්‍රී ලංකාවට කනුනල දුන්න ආදරණීය සන්නාමයේ තමයි ලංකා අතරින් හැඩකාරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. මෙන්න මේ වටිනාකම අප අරගෙන අවිල්ල තියෙන වෙලාව අපි ඔබටත් මතක් කරනවා. ඔබත් මේ කහටගස්ති කියලා අපට ඉන්න කෙනෙක් නම් ඔන්න මොබයිල් ෂෝරූම් එක තියෙනවා බස් නැවතුම් පළ ප්‍රධාන සීමාවේ. ඔබලන්ට පුළුවන් මේ වටිනාකමත් එක්ක අද දවසේ එකතු වෙන්න. අපි හවස් කාලේ ගොඩ වෙනවා. දේවපතන ආදරණීය නගරයේ විතරක් නෙවෙයි හෙට දවසේ අපි ඉන්නවා ත්‍රිකුණාමලයේ කාන්තලේ කියන නගරවල තමයි මේ වටිනා සමත් එක්ක අපි එකතු වෙලා ඉතින් අපි එතේ මනුපහ 94.8 කවදත් අලුත් කාගේ සදාන හැමෝටම මතක් කරන්නේ මේ වටිනා සමනක් මගේ හරගන්න එපා මොකද ලංකාවේ ප්‍රථම වතාවට මොබයිල් ෂෝරූම් එකක් අරගෙන අපි එනවා ඔබේ නගරයට ඔබ හොයාගන්න ඉතින් අමතක කරන්න එපා මේ දින කීපය පුරාවටම 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන් තෝරාගත් ෆයිල් වාස්තිය උපාංගවල දෙන බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට
14: බොහොම ස්තුතියි ශාන් අපි වැඩි විස්තර දැනගන්න ඉස්සරහටත් ඔයාව සම්බන්ධ කරගන්න ඔයා සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තයේ කැමති කෙනෙක්ද දැනට ජොබ් එකක් කරන ගමන් තව හොඳ ආදායමක් අතට ලබා ගන්න විදිහක් හොයන කෙනෙක්ද කෘෂිකර්මාන්තයටත් කැමති නම් ඔයාට තව ආදායමක් උපය ගන්නත් ඕනේ නම් ඔයාට තමයි මම මේ කතා කරන්නේ ඔයා පේර වගකරුවෙක් නම් දැන් ඔයාට අවස්ථාව තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙලා ඔයාට හිතා ගන්න බැරි තරම් ලොකු ආදායමක් වාගි කර ගන්න ඒ නිසා මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙන්නේ හිතන්නකෝ ඔයාට සින්නක්කර ඉඩමක් තියෙනවා කියලා ඔයාට මේ ඉඩමේ වගා කරන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා වගා කරලා ආදායමක් ලබා ගන්න. හරිද? ඊට පස්සේ මතකම තියාගන්න ඕනේ කාරණේ තමයි. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ ඔයාට ලබා දෙන්නේ කෘෂි උපදේශ විතරක් නෙමෙයි. කෘෂි උපකරණ උසස් තත්ත්වයේ පොහොර වර්ග, පළපුරුදු කෘෂි උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුම් මේ සියල්ල ඔයාට ලබා දෙනවා. හරිද? ඒ විතරක් නෙමෙයි. ඔයාට දැන් අවස්ථාව තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකතු වෙලා ඩිලෙක්ටානමි හරිද මේ දවස්වල මේගොල්ලෝගේ රසවත් බීම වර්ග රසක් පෝෂණ අතිරේක ආහාර අතිරේක රසක් නිෂ්පාදන රසක් කියනවනේ. එතකොට ආ වෙලන්සල් හිමිකරුවෙක් නම් ඔයාට පුළුවන් ඩිලෙක්ටා නිෂ්පාදන අලවි හිමිකාරීත්වය ලබා ගන්න. එතකොට ඔයාට හොඳ ලාභයක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඊට අමතරව තව chance එකක් තියෙනවා චීනෙන් ගෙන්වන ලද නවීන කෘෂි උපකරණ සහ ආම්පන්න රටපුරා බෙදා හැරීමටත් ඔයාට අවස්ථාව තියෙනවා. මේ සියල්ලෙන්ම ඔයාට හිතාගන්න බැරි තරම් ලොකු ආදායමක් හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එන්සාව ගාවට වගේම ව්‍යාපාරයටත් ඔබේ අනාගතයටත් හැම දෙයකටම ගැලපෙන දේවල් ඔක්කොම ඉන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන් තමයි. වැඩි විස්තර දැනගන්න ඔයා කතා කරන්න 011 4 37 12 50 011 4 37 12 50 සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මතක් කරලා සිඳුවක් අහලා මේ පැත්තට එමු.

දහය විනාඩි 47යි. සාමාන්‍යයෙන් වා බෝඩ් වෙලා ඉන්න කෙනෙක් නා. හරිද? දැන් ගෙදරින් පොඩ්ඩක් මිදිලා වෙනම රැකියාවක් කරන ගමන් තනියම ජීවත් වෙන කෙනෙක් නම් අම්මගේ කෑමවල රසය අපිට නිතරම මතක් වෙනවනේ නේද? අම්මා හදනවා වගේ රසට කෑම ටිකක් හදාගන්න අපි ආසයිනේ නේද? හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර යන්න බෑනේ. හැබැයි උනාට ඒ තරම්ම රසට කෑම ටිකක් හදාගන්න නම් අපි දන්නවා එදා ඉඳලා අද වෙනකම්ම අපේ විශ්වාසය දිනාගත්ත සන්නාමය තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. හරිද? මාතර ඒ කියන්නේ දකුණේ රසට කෑම ටිකක් අර ගෙදර අම්මා හදනවා වගේම තුන පහ ටික මිරිස් ටික දාලා රසට කෑම ටික හදාගන්න නම් ඔය අනිවාර්යෙන් හදර කෑමකට එකතු කරගන්න ඕන. මාතර ෆ්‍රීලන් නිෂ්පාදනම තමයි නේද? මාතර ෆ්‍රීලන් නිෂ්පාදන ගත්තාම එකක් දෙකක් නෙමෙයිනේ නේද? ගණනාවක් තියෙනවනේ. විශේෂයෙන්ම මාතර ෆ්‍රීලන් කුළුබඩු, ඊට පස්සේ මීට් කරි, ඒ වගේම නූඩල්ස් එක, ඊට පස්සේ සෝයා එක, අනම් මනම් ಜಾති ගොඩක් තියෙනවනේ. දැන් ඔන්න ලංකාව පුරාම මාතර ෆ්‍රීලන් නිෂ්පාදන බෙදා හරිනකොට යක්කලට තමයි මේ විශේෂ මතක් කිරීම. ඔන්න මාතර ෆ්‍රීලන් සියලු නිෂ්පාදනත් එක්ක මාතර ෆ්‍රීලන් අලුත්ම ශාඛාවක් යක්කලට එනවා. තන හරියටම කියනවා නම් යක්කල ජාතික ඉදිරිකිරීමේ බැංකුව ආසල තමයි ඔන්න හෙට දවසේදී සුබ මොහොතින් විවෘත වෙන්නේ. ඉතින් ඒ නිසා එදාට, ඒ කියන්නේ හෙට දවසේ වා ඒ පැත්තට ගියොත් එම වාට හිතා ගන්න බැරි තරම් සුවිශේෂී වට්ටම් හම්බ වෙනවා. ඒ නිසා වා අනිවාර්යෙන් හෙට දවස මිස් කරගන්න එපා. යක්කල පැත්තෙන් යනේන කෙනෙක් නම් අනිවාර්යෙන් යක්කල ජාතික ඉදිරිකිරීමේ බැංකුව ආසල හෙට දවසේදී සුබ මොහොතින් විවෘත වෙන මාතර ෆ්‍රීලන්ස් ශාඛාවට ගොඩ වෙලා යන්න තමතක කරන්න එපා. හරි, ඒකන මතක් කරලා ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. ගයක් හදාගන්නවා කියන එක වාගේ මගේ ජීවිතයේ හීනවල තියෙන උඩින්ම තියෙන හීනයක් නෙනේද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලොකු ගාණක් අතේ තියෙන්න ඕන නේද? අම්මෝ ගයක් හදනවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි වගේ එකක් ඔළුවට එනවා. හැබැයි වුණාට දැන් කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන දන්න කට්ටියට නම් ඒ ප්‍රශ්නය නැහැ. මොකද රුපියල් ලක්ෂ 50කට කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න දැන් වාට අවස්ථාව තියෙනවා. මහරගම ඇල්හෙන ආරතින කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගියාම ලංකාවේ ඕනම තැනක වාගේ ඉඩම තියෙනවා නම් එතනට ගැලපෙන විදිහට වාට ගේ හදා ගන්න. හොඳම තැන තමයි, විශ්වාසවන්තම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් ලක්ෂ 50ක් කිව්වහම වා හිතන්න පුළුවන් මේක පාරිච්චර දෙන්න තියනවා දස අපි ගාව සල්ලි කියලා නේද? හැබැයි එහෙම ඕන වෙන්නේ නැහැ. විශේෂම කාරණාව තමයි මේ රුපියල් ලක්ෂ 50 වාට පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ වාට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා මතක තියාගන්න ඕනේ එකම එක කාරණේයි, ඔයා මේ නිවාස සීනිය සැබෑ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න ඉන්නවා නම් ඔයා අපොයින්ට්මන්ට් එකක් දාලා පොඩ්ඩක් වෙලාව වෙන් කරගෙන යන්න. මොකද සෑහෙන්න කට්ටියක් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට එනවා. 0744 390 32 50, 0744 390 32 50, එමන් නැත්නම් 0744 390 32 50 එකට කතා කරලා මහරගම ඇල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා ඔයාගේ නිවාස සීනේ ඔයත් සැබෑ කරගන්න ඕන. රයිට්, අපි සින්දුවකට යන්න හදන්නේ. උදේ 10යි විනාඩි 50යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747213540
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
5: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල කොට යන

0: ලොතරැයි මණ්ඩලය ඩවුන්රෝ ඉන්වර්ට ශීතකරණ 120ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩවුන්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
2: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
3: හොට්ස්පොට්? ඇයි?
2: ඩේටා නෑ යන්නේ.
3: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
4: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
5: Gather on a day of profound joy and soaring hope.
6: The day a planet stops for a game.
7: Net FM. Algo Town.
8: Brought to you by
9: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
10: Burlesque Men Watina Bim Kotasak Soyena Obata Menna Anugya Avasthawak Idamama Rupiyal Million 17 Sita Ihalata Adama Win Karawa Ganna Amathanna Prime Lands 13.22
0: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න
7: FM Algo Town
12: හද
13: රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540
14: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
15: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා
16: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා
15: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
17: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
19: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වෙලාව 11:00 වෙනාඩියකයි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්නියෝ සමග මම කේසර. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමුක්කැල්ල මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඔහු රෝදපුටුවක් ආධාරයෙන් එම කොමිෂන් සභාව වෙත පැමිණි බවයි එහි සිටින නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කෙහෙළි රමුක්කැල්ල මහතා එලෙස අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවනිම සඳහා පන්දුවට පහර දෙන සංචාරක ඉන්දියා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩලු දෙකක් දැවී ලකුණු 66ක් රැස් කරගෙන සිටියා. ඉන්දියා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 284ක් පමණයි. ඒ අනුව ඉන්දියා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 244ක් ඉදිරියෙන් පසු වුණා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
8: FM 95, FM 94.8, Net FM.

Good morning, welcome to Kolahai. Vinadi, Navayai, Dedrumava, the Haganin, Gamang, Api, Alupak, Patanga, again, the TNA. Pangaharwa, the Dawasikilaki, anything, wow, Vedekar, and the Dawasak, Nined, the Ensa, Udepandram office, a devil, like Mahansila, Vedekar, and a Gamang, him and Natham factory, a cake, Katia, take a body shot, take a Danagam, Vedekar, and a Gamang in Noyata. Maybe I thought my Sindhu Kilagan and Tina Supreme Pay. Had the when they had say Kolahai, Anupahayanupahayanupahadiana, up at a WhatsApp, a chat car and Pulua. Akohi hitiat, Kotan hitiat, Komi hitiat, Tagala message Gadan, Asapi, maybe Lavi on Dedruma with the Hagin Inama, Lassan Sindhu appear to Karagan Nikela. A pitting Hamadam, what are the Tamai Selama message got them me? A Halia good, Viela good in the la Ishanka, Duladena, Tenuliva, Hansani, I could Karagan Nikela Dinava. Husband Susantava, good a Kadri, Matakaran Nikela Tamai Dini, Animari, Udara with Diram elastic again Tina Sindhu at her. Awe ketuk kerjaan, nang eva game asa good morning mama Maheshi. Yati antar ini dalam apit mebelah awa bahagin inno a kial tino eva game inggiri awat tane inggiri awat sansela fashion ni ke Ranjiti dapasé Nisansela Randi dapasé Thavinsa Yasisma katiokom mebelah awa bahagin inno a kial tino udara iani mara mamlah asik kerjaan tino sendu dek ketuk kerjaan nang good morning asa ko Jani kial halat iano. අත්තම කතාව අපි දන්නේ නැත්න ජනීට කපාරට මොකද උනේ කියලා. කොමරි අද උදේ බලනකොට ජනී අතුරුදහන් කියලා අපිට ආරංචියක් ආවා. හරිද? අපි හෙටත් පොඩ්ඩක් බලමුකෝනේ. ඊට පස්සේ හයි අපිත් මේ වෙලාවේ ආව හගෙන ඉන්නවා කියලා ලව්වෙන් කරු මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ. අනිවාර්යෙන්ම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ good morning asa. අද වාදි ඉන්නේ සඳලි අනුරාධපුරේ මැසේජ් එක දාලා තියෙනවා. ඌවනේ. අද මම ඉන්නේ හරිද? ආවත් එකතු කරගන්නම්. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම හසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. බරුදල්පොළ ඉඳලා ප්‍රනාන්දු. මම ආවත් එකතු කරගන්නා. Thank you ජය වේවා. සාමාන්‍යයෙන් දවසේ ඕනම වෙලාවක් කියලා කියන්නේ හරිද අපිට මහන්සි දැනෙන වෙලාවක් ඊට පස්සේ පොඩ්ඩක් යාළුවොත් එක්ක කතා බහ කර කර ඉන්න වෙලාවක් ගෙදරට වෙලා තනියම ඉන්න වෙලාවක් උනත් මම නම් කියන්නේ කෝෆි එකක් බොන්න මේක ඕනම වෙලාවක් නේද සාමාන්‍යයෙන් දවසට අලුත් ප්‍රබෝධයක් අරගෙන එන්න නම් ඔයා අනිවාර්යෙන් මාතර ෆ්‍රීලන් කෝෆි එකක් තමයි අරගන්න ඕන ඔයාට පාළුව තනිකම්ම මහන්සිය දැනෙන වෙලාවට උදේ පාන්දර නැගිට ගමන් වැඩට යන්න පොඩි එනර්ජි එකක් ගන්න වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ අර මහන්සිය නැති වෙලා යන්න නම් ගෙදර අනිවාර්යෙන් ගෙනල්ලා තියාගන්න මාතර ෆ්‍රීලන් කෝෆි එකක් මොකද මේක තමයි ඔයාට තියෙන හොඳම Energy එක. ඉතින් එන්සා කෝපි කෝපයක් බොන ගමන් පාඩම් කරන්න උනත් පුළුවන්. ඊට පස්සේ රෑ වැඩ කරනවන විශේෂයෙන්ම දැන් ඔය security job එකක් කරනවන නැත්නම් factory එකේ night duty තියෙනවන ආරං ගිහිල්ලා තියාගෙන මාතර freelance coffee packet එකක්. වාට ඕනම වෙලාවකට අක්ගාලා හදා ගන්න පුළුවන්. ඔයාගේ නැති වෙලා ගිය energy එක ඔයාට ආයෙත් එනවා. ඊට පස්සේ මහන්සියක් තියෙනවනම් ඒක නැති වෙලා යනවා. නිදිමතක් තියෙනවනම් ඒක නැති වෙලා යනවා. මේ සියල්ල වෙන්න නම් නියම කෝපි රසය තියෙන්නම ඕන. හරිද කෝපි බිව්වයි කියලා හරියන්නේ නැහැ නියම කෝපි රසය තියෙන්න ඕන නියම කෝපි අටවලින් නිෂ්පාදනය කරපු මාතර ෆ්‍රීලන් වල තමයි අපි අර බලාපොරොත්තු වෙන නියම කෝපි රසය තියෙන්නේ තේන්සා මාතර ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ අනෙත් රටවල් පවා බොහොම ආසාවෙන් වැළඳගෙන තියෙන නිෂ්පාදනයක් ඉතින් ඒ නිසාම තමයි මාතර ෆ්‍රීලන් කෝපි නම් කෝපි සුවඳින් පිරුණු නැවම සකස් කරපු නියම කෝපි මාතර ෆ්‍රීලන් කෝපි තමයි එන්සා අනිවාර්යෙන් වැඩ කරන වෙලාවට මාතර ෆ්‍රීලන් කෝෆි එකක් බීලා හිටියොත් ඔයාට ඕන තරම් වැඩ කරන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුව. හරි ඊට පස්සේ ඇඟේ පතේ අමාරුවක් හැදුනට පස්සේ නම් ඉතින් වෙන මුකුත් නෙමේ හරියන්නේ ලින්ක් පස් පංගුව තමයි නේද? හඩේ තියෙන ඔය කෑලි පස් පංගුව වගේ නෙමේ ලින්ක් පස් පංගුව තියෙනවා කියලා කියන්නේ සුවිශේෂී පස් පංගුව. ඔයාට

දවසම මහන්සිලා වැඩ කරලා ඇඟිපතේ අමාරුවෙන් ගෙදර එන ඔයාට මේ සියල්ල නැති වෙලා යන්න නම් හොඳම හොඳ පස්පංගු එකක් බිව්වා නම් හරි. හොඳම හොඳ පස්පංගුව නම් ලින්ක් පස්පංගුවම තමයි. එකනත් මතක් කරලා අපි අලුත් පැය වැඩ ටික පටන් ගන්න හදන 11 විනාඩි 14යි සිඳුවක් අහලා මේ පැත්තෙමු දෙදුරුම අවතර මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට අපි Facebook live එකකුත් එනවා. ලැස්ති වෙලා ඉන්නවා.

0: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: අලුතන කාටුම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත

0: ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 01127787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
1: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න. 0773523535.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
6: සරත් නන්දසිරි වලංගොඩ. මට සුග ආවා. බෙහෙත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරප්පෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මතේ අවස්ථාවේ තිබ්බා 408ට. රිපෝට් එක අරගෙන එතුමා ගාවට ගියා. දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඊපෙරේද බැලුවා. බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
5: කතා කරන්න 0777-300-940.
7: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
8: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
7: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
9: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා පී කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
10: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

ரைட், விழாவை குழகாய் வினாடி விசி பாக் வெனகோட்டு ஆட்டமம் பாருட்டு டோங்கால ஃபேஸ்புக் லைவ் கவில்ல இன்னி என்சா நெத்தெஃப்எம் ஒஃபிஷியல் ஃபேஸ்புக் பேஜ் கிட்ட ஒஃபிஷியல் ஃபேஸ்புக் பேஜ் கிட்ட ஆடுது எம் என் அவசாவதினா வில்ல ලයිව් එකට ජොයින් වෙලා කමෙන්ට් එකක් දාලා කරලා මේ පැත්තට සෙට් වෙන්න අමතක කරන්න එපා. ඔය ලයිව් එක පැත්තට හිමීට එන ගමන් ඉන්නකොට මම මේ මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ. හරිද? ලංකා ටයිල්ස් ඔන්න කණ්ඩායම මේ වෙලාවේ මොබයිල් ෂෝරූම් අරගෙන ඔයාගේ නගරයට එන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා මම ඔයාට ලොකේෂන් මතක් කරන්නම්. එතකොට ඔයාට ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාගේ ගෙදරට, නිවසට, අලින්දේර නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් හා වාත්වය උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. අගෝස්තු මාසේ අද 18 වෙනිදා නේද? කහටගස් දිගලිය තමයි මේ වෙද්දී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඉන්නේ. ඊට පස්සේ හවස් වරුවේ ඔන්න ලංකා ටයිල්ස් කණ්ඩායම හොරෝපතාන පැත්තට එනවා. ඒ නිසා මේ සුවිශේෂී අත්දැකීම විඳ ගන්න ඔයාට අනිවාර්යෙන් ළඟම තියෙන ලොකේෂන් එකට එන්න අමතක කරන්න එපා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරුම නවාතැන්. ඊට පස්සේ Facebook live එක පැත්තට ගිහාම මේ වෙලාවේ අප්සරා හේවාගම ඉන්නවා. ඊට පස්සේ අනුර ලක්ෂ්මන් ඉන්නවා. ඒ වගේම අනුෂා දමයන්ති live එකට ඇවිල්ලා ඉන්නවා. චන්දන මාපලගමගේ ඔයාවත් ගොඩාක් ආදරෙන් උදාර විදිහට Facebook live එකට එකතු කරගන්නම්. ඊට පස්සේ චන්ද්‍රා ඔයත් ඉන්නවා නේද live එකේ? මට වාගේ full name එක පොඩ්ඩක් පේන්නේ නැහනේ. හායි අසා, කොහමද? අපිත් මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නවා කියලා තිනවා චන්දන. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපි කරන කියන වැඩ සේරම අතරමඟ නතර වෙනවනේ නේද? අපි ට්‍රයි කරන්නේ එතනින් එහාට තියෙන සේසතම් වියදම් කළා හරි කමක් නැහැ, ලෙඩේ හොඳ කරගන්න. හැබැයි ඒ වුණාට අතේ තියෙන ඔක්කොම සල්ලි ටික වියදම් කරගත්තත් ඔයාගේ ලෙඩ රෝග තාම හොඳ වෙලා නැත්තම් එකම ප්‍රශ්නේ තමයි ඔයා බෙහෙත් අරන් තියෙන්නේ වැරදි තැනකින් නේද? ඒ නිසා තමයි මම ඔයාලට විශ්වාසයෙන් කියන්නේ ඔයාගේ ලෙඩ රෝග වලට ප්‍රත්‍යක්ෂ විසඳුම ලබා ගන්න නම් ඔයා අනිවාර්යෙන් යන්න ඕනේ සෙවනගල කිරිබන් අර බෝගාහන්දි ආයුමා වෙදමැදුරට තමයි. මොකද කම්මල් බන්දුල වීරපිරුම වෙදමහත්මයාගෙන් කපාරක් බෙහෙත් ගත්ත කෙනෙක්ට ආයෙත්ින් ඒ ලෙඩේට දෙතුන් පාරක් ගාටන්න ඕන වෙන්නේ නැහැ. එකපාරින්ම ලෙඩේ හොඳ කරගන්න නම් ඔයා යන්න ඕනේ සෙවනගල කිරිබන් අර බෝගාහන්දි ආයුමා වෙදමැදුරටම තමයි. මොකද ඇවිද ගන්න බැරි වෙච්ච ඔය සමහර අංශභාග රෝගීන් මුලින් එන්නේ රෝද පුටුවෙන්. හැබැයි උනාට වෛද්‍යතුමාගෙන් බෙහෙත් ගත්තට පස්සේ මාස දෙකෙන් තුනෙන් ඇවිදලා කිසි ප්‍රශ්නයක් නැතුව ආයි ගෙදර යනවා නේද? ඊට පස්සේ ඔයාට බෝ නොවන රෝග, ඒ කියන්නේ දියවැඩියාව, වකුගඩු රෝග, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් වගේ රෝග වලින් කාලයක් තිස්සේ පීඩා විඳිනවා නම් ඔයාට නිට්ටාවටම සුවය ලබා ගන්න පුළුවන් විශ්වාසවන්තම තැන තමයි ආයිමා වෙදමෙදුර කියලා කියන්නේ. මතක තියාගන්න ඕනි කාරණාව තමයි ඔයා දුරබැහැරක ඉඳලා එනවා නම් සඳුදා ගහරුවාද පොය දවස්වල ආයිමා වෙදමෙදුර වහලා තියෙන්නේ ධාර්ණ නිවාඩුයි. අනිත් ඕනම දවසක ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට කතා කරලා වෙලාවක් වෙන් කරගත්තොත් 0777 300 940 හැමන්න නැත්නම් 0773 273 540. අද ඉතින් නංගිල වැඩිපුරම ඉන්න දවස තමයි කියලා තියෙනවා Facebook live එකේ. අනුෂා දන්නේ නැහැ ඉතින් ඔගොල්ලෝ කියන එකක් තමයි. අසා good morning කියලා මහේෂී සුභාෂිනී comment කරලා තිනවා very good morning. ලක්මාලි ප්‍රියදර්ශනී hi අසා කියලා comment එකක් දාලා තිනවා hi කොහොමද? උතුරන්න comments එනකොට වාගේ Facebook live එක පැත්තට තාමත් ආවේ නැත්තම් ඔයාට අගාලෙන්න ඔයාවිල පොඩි comment එකක් දාන්නන්නේ නැත්තම් පාළුයිනේ.

0: FM Anqua. FM Aduhadarai Tashma Atta. Net FM.
1: රයිට් වෙලාවේ 11 විනාඩි 32ක් වෙනකොට මම Facebook Live එකේ ඉන්නේ සුභාෂිනි බණ්ඩාරනායක ඉන්නවා. ඒ වගේම අනුෂා දමයන්ති ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම භාග්‍ය කරුණාරත්න හයිය මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ භාග්‍ය අනිවාර්යෙන්ම මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ජයන්ත හේරත් thank you comment කරාට. ඒ වගේම ලසන්ත කුමාර උදාර විදියට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි ගෝමදසා අපිත් මේ වෙලාව ලයිව් එක බලාගෙන ඉන්නවා කියලා සුජානි චන්දිමාමට කමෙන්ට් කරලා තිනවා thank you ජය වේවා. ඒ වගේම රංෂා මදුෂානි මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේක තු කරගන්නම්. අද උදේම ඇවිල්ලා නේද ආසා කියලා අහලා තිනවා. අපිට ඉතින් වැඩ කරන්න වෙලාවක් කලාවක් නැ නේ නේද. කටි ඔක්කොම එකතු කරගන්නම්. ඔයා තාම Facebook live එකට ආවේ නැත්තම් ටග් ගලෙන්න.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 0111 437 1250.
1: තම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: ලකේ නම හොබවන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
0: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 56.956.
5: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
6: අනේ මන්ද.
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
6: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: NetFM 4 වටේ.
0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් වරුන්ගෙන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Right, උදාර විදියට වෙලාව 11යි විනාඩි 38ක් වෙද්දී අපි Facebook live එකේ තාමත් ඉන්නවා ඉෂාරා අධිකාරි මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නවා ජයන්ත හේරත් ඉන්නවා මහේෂී සුභාෂිනී ඉන්නවා ඒ වගේම ජයනි රවීනා ආදරෙයි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුර ඊට පස්සේ කොවාසා ඇත්තරම ජනි කියලා හලලා තිනවා ඔය comment section එකේ පොඩ්ඩක් උඩට යන්නකෝ ජනි comment එකකුත් දාලා ගිහිල්ලා තියෙන්නේ හරිද ඊට පස්සේ live එක share කරා කියලා තියෙනවා ජයන්ත හේරත් ආදරෙයි මැරිලත් පැයක් හරිද ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නන් ඔයාවත් එකතු කරගෙන මම මේ මතක් කරන්න හදන්නේ කැස්සක් උණ කැඹිරිසාවක් මේ දවස්වල හැම ගෙදරකම අහන්න දකින්න ලැබෙනවනේ නේද හැබැයි වුණාට ගෙදර මම කියනවට කෝකටත් ගෙනල්ලා තියාගන්නකො link පස්පංගු ආයෙදින් කැස්ස උනේ හිඹිරිසාව කොහෙන් ගියාද කියලා නැහැ ඔෆිස් එකේ මහන්සියලා වැඩ කරලා එනකොට නැත්තම් ඉතින් ඔයා ජොබ් එකට ගිහිල්ලා රසායව කරලා ගෙදර එනකොට ඇඟේ පතේ අමාරුව ඉතින් සාමාන්‍යයිනේ හැබැයි වුණාට විනාඩියෙන් දෙකෙන් මේ තියෙන ඇඟේ පතේ අමාරුව යන්න නම් ඔයා ගන්න ඕන ලින්ක් පස්පංගුව තමයි. කඩේ දැන් සමහර වෙලාවට ඔය කැලි පස්පංගුව පැකට් තියෙනවා. හැබැයි උනාට ඒක එච්චර හරියන්නේ නැහැ යන්නේ. ලින්ක් පස්පංගුව එහෙම නෙමෙයි හදාගන්නත් ලේසි. අනිත් එක විශ්වාසයේ උපරිමයි. කුළුබඩු රාශියක් අමුද්‍රව්‍ය රාශියක් එකතු කළා තමයි ඖෂධීය ශාක බොහෝමයක කොටස් එකතු කළා තමයි ඔන්න පස්පංගුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට උනා කෙඹිරිසාවක් කැස්සක් තියෙනවා නම් ලින්ක් පස්පංගුව තමයි හරියටම හරියන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන දැන් ලින්ක් පස්පංගුව අරගන්නකොට කොත්තමල්ලි ඊට පස්සේ පත්පාඩගම් කටුවැල් බටු ඊට පස්සේ ඉඟුරු වෙනිවැල් ගැට ඊට පස්සේ ගම්මිරිස් සෙලබටු ඊට පස්සේ විෂ්ණුකාන්ති වගේ ඖෂධීය ශාකසාර ගොඩාක් එකතු කරලා තමයි සුවිශේෂී පස්පංගුව නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔයාලට ඕනම වෙළඳ සැලකින් පහසුවෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා කිවිසුම් යාම කැස්ස සටු දියර ගැලවීම ඊට පස්සේ ඇඟපත වේදනාව වගේ ඒ වගේම හිසරදේ වගේ දේවල් වලට ප්‍රත්‍යක්ෂ සහනයක් කරන් එන්නේ සුවිශේෂී ලින්ක් පස්පංගුවම තමයි. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ 11:40යි දැන්.

උදාහර විදියට තාමත් මම Facebook live එකේ ඉන්නේ දෙදුනුමාවත Facebook live එකට වාතාවම ආවේ නැත්තම් ඉක්මනට එන්න මේ චන්දනලා ඊට පස්සේ ලක්මාලිලා ඊට පස්සේ ලක්ෂ්මීලා ඊට පස්සේ ශනීරලා ලසන්තලා කට්ටියම Facebook live එකට ඇවිල්ලා ඉන්නේ තාම ඔයා විතරයි මේ පැත්තට ඇවිල්ලා නැත්තේ නේද එනිසා ඉතින් එන්න කට්ටිය මතක් කරන්න නම් චන්දන මාපලගම මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා උදාරයි අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනි ජයනි රවීනා වහින්නේ නෑනේ මේ පැත්තට පායලා කියලා තියෙනවා අනුරාධපුරේට පායලාද හොකි ඊට පස්සේ කවුද මේ ඉන්නේ ළඟට සුභාෂිනි බස්නායක මහියංගනේ මම හැමදාම net fm එක තමයි ඉන්නේ කියලා තියෙනවා උදාරයි මං ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ අපේ සිවිලිමේ ඉන්න මහේෂි ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් Facebook live එකේ ඉන්න කට්ටියයි මාව අහගෙන ඉන්න කට්ටියයි දෙගොල්ලොන්ට මම මේ මතක් කරන්න හදන්නේ ඉන්දියන් රසට කැම කන්න ආස කෙනෙක් ඉන්නවා නම් අපේ රටේ ඉඳන්ම ඔන්න දැන් ඔයාලට ඉන්දියන් ටයිප් එකේ කැම ටිකක් කන්න පුළුවන් ඒ කොහොමද වසර 42ක අභිමානයත් එක මාතර ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දෙන අලුත්ම රසය තමයි හරිද රස තුන් කට්ටුව තමයි හෙල මසාලා කියලා කියන්නේ කියන්නේ මසාලා රසට ආස කරන කට්ටියට දැන් ඔන්න ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලා එක තියෙනවා ඊට පස්සේ ෆ්‍රීලන් රෙඩ් කරි මසාලා එක තියෙනවා ඊට පස්සේ බ්ලැක් කරි මසාලා එක තියෙනවා පාට තුනකින් රස තුනකින් දැන් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා අල කැරට් වට්ටක්කා එළවලු කරි හදා ගන්න ඔයාලට හරියටම ගැලපෙන්නේ ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලා එක තමයි හරිද ඊට පස්සේ මාළු ඊට පස්සේ රෙඩ් කරි මසාලා මිශ්‍රණයත් එක හදා ගන්න පුළුවන් මස් වර්ග එහෙම හදනවා නම් ඔයාලට ගැලපෙන්නේම බ්ලැක් කරි මසාලා එක තමයි රසට ගුණට වගේම ඉක්මනින් හදා ගන්නත් පුළුවන් නිසා දැන් ඉස්සර වගේ ඉන්දියා යන්න ඕන නෑ ඉන්දියන් කෑම වල රස බලන්න ඉතින් එන්සාව මාතර ෆ්‍රීලන් නිවසින් එන රස තුන් කට්ටුව හෙල මසාලා අරගන්නත් අමතක කරන්න එපා අම්මලගේ ආදරයේ නියම පදමට එකතු කරපු මාතර ෆ්‍රීලන් ගැන තමයි මේ විදිහට මතක් කරේ ෆ්‍රීලන් ගැන මතක් කරලා Facebook live එකේ උදාර විදිහට කට්ටිය කමෙන්ට් කරගෙන කරගෙන යනවා. ඉතින් එතකොට ඒ කට්ටියවත් මිස් කරන්න බෑනේ නේද? අනුෂා දමයන්ති ඊට පස්සේ සුජානි චන්දිමා ඉන්නවා, නිරංජ අඹගහ ගෙදර ඉන්නවා. ඊට පස්සේ කවුද තව ඉන්නේ? කවින්ද ඔයාවත් එකතු කරගන්න දමි දර්ශන thank you ජය වේවා. ඒ වගේම ෂහන් දේවගේ අනිවාර්යෙන් ඩීජේ නයිට් එක දැන් වෙනම තැනක නේද තියෙන්නේ කියලාලා තියෙන නෑ මෙතනම තමයි දැන් සෑහෙන ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩි වෙලා තියෙනවා ඔයා හරියටම හරි කිව්වා හරිද දැන් මේ සිකුරාදාව ගැන අපි ඔයාලට කලින් ඉඳලා මතක් කරානේ මේ සිකුරාදා මාතලේ දිස්ත්‍රික්කයේ එක පොළොන්නරුව තමයි කරට කර තරඟ බදින්න එන්නේ අපි මේ පිළිබඳව විස්තර ඉස්සරහට කියන්නම් දිගටම net fm අහගෙන ඉන්න ඕනේ හරිද ඒකනත් මතක් කරලා සුපිරි සින්දුවකට යන්න හදන 11යි විනාඩි 46යි සින්දුව කාලා මේ පැත්තට එමු.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70013336.
4: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0.47 31 33 540.
5: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
6: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්.
7: ගින්දර හැන්දෑව විජානු. ජානු.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0.773 273 540.
9: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0.111 437 1250.
10: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදිම්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
11: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
13: එකොළහයි 56 වෙලාව අපි දවල් 12 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයට යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ, ඔයා කෘෂිකර්මාන්තයට කැමති කෙනෙක් නම්, අමතර ආදායමක් හොයාගන්න කැමති කෙනෙක් නම්, ඔයාට දෙන සුභාරංචියක් කියන්න තමයි හදන්නේ. ඔයාට පේර බගා කරුවන් අතර කොටස් කරුවෙක් වෙන්න ඕනේ නම්, ඔයා කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයට. පේර බගා කරුවෙක් නම් ඔයාට සින්නක් කර ඉඩමක් තියෙනවා නම්, ඒ ඉඩමේ වගා කරන්න අයිඩියා එකක් තියෙනවා නම්, දැන් ඔයාට සල්ලි තමයි. එනිසා ඉතින් ඔයාදම කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයට. ඔයාට කෘෂි උපදෙස් විතරක් නෙවෙයි, කෘෂි උපකරණ, ඒ වගේම උසස්ත්වයේ පොහොර සහ පළපුරුදු උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුම් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි හිතන්නකෝ ඉඩමක් නැහැ කියලා, හැබැයි වගාවට කැමති නම් ඒ සඳහාත් සුවිශේෂී සැලසුමක් එක්වාට අමතර ආදායමක් හොයාගන්න හැකියාව තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින්. ඊට අමතරව විලන්සලක් එහෙම කරන කෙනෙක් නම්, දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා එන ඩිලෙක්ටා රසවත් බීම වර්ග, ඒ වගේම පෝෂණ අතිරේක සහ ආහාර අතිරේක වාට අලෙවි හිමිකාරීත්වය ලබාගෙන වාට හොඳ ලාභයක් උපය ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසාම වාට මේ සියල්ලත් එක්ක එකහසු වෙන්න ඕනේ නම් ඔයා කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0.114 37 12 50 0.114 37 12 50ට අපි නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලා ඒ පැත්තෙමු.

0: FM Anubahan. FM Anu Hataraita Samaata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: දැන් වේලාව දවල් 12:00.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතිනු

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝන් අද 2026 අගෝස්තු 18 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙරෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරිය සිට මම සචිනී සීලවර්ධන, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල පළමු කුඹල් පෙරහැර බලන්න දැන් සිටම සැදැහැවතුන් මහනුවරට. කෙහෙලිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට එයි. ඕමානයට ට්‍රම්ප් දැබූ සැර නිසා ලූක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළට. තරගය අතරතුර ආබාධයකින් දිනේෂ් ශන්තිමාල් රෝහලේ. දකුණු පිලිපීනේ විද්‍යාලයක වෙඩි තැබීමක්.
3: Net News, the truth people trust.
4: ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද හවස වීදි සංචාරය කරනවා. පෙරහැර නැරඹීමට කුඩා ළමුන් කැටුව බොහෝ පිරිස් මෙවන විටත් මහනුවරට පැමිණ සිටිනවා. ඒ අතුරු දවස උණුසුම් කළ කතාපෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද වීදි සංචාරය කෙරෙන පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා මෙවන විට සැදැහැවතුන් විශාල පිරිසක් මහනුවර ප්‍රදේශයට පැමිණ සිටිනවා. බොහෝ පිරිස් කුඩා දරුවන්ද සමග එලෙස පැමිණ සිටින බවයි එහි සිටින Net News නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
5: මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද පස්වරු 6:00 විනාඩි 52ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාමුඛව පිටත්වීමට නියමිතව තිබෙනවා. මේ වන විටත් මහනුවර නගරය පෙරහැර නැරඹීම සඳහා පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් කුඩා දරුවන් සමග පැමිණ සිටින වැඩිහිටියන් තමයි අපිට බහුතරයක්ම දක්නට ලැබෙන්නේ. පළමු කුඹල් පෙරහැර කුඩා දරුවන්ට පෙන්වීමෙන් ඔවුන්ගේ අපන උපද්‍රව දුරු වෙනවා යයි පැරණි සමයේ සිටම පැවතෙන යම්කිසි මතයක් අදහසක් ඉදයි මේ ආකාරයෙන් කුඩා දරුවන් ගොඩක් අද පෙරහැර නැගීම සඳහා රැගෙන ඇවිත් තියෙන්නේ. ඒ වගේම තමයි මේ පැමිණ ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් මේ වෙන විට යොදවලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව, සමීප ආරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ඒ වගේම පොදු පහසුකම් සියල්ල මේ වෙන විට සම්පාදනය කර තිබෙනවා. මේ ආරක්ෂක කටයුතු සඳහා 6,000ක පොලිස් කණ්ඩායමකට අමතරව විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවත් අනිත් කර විශේෂ පොලිස් ආරක්ෂක යොදවලා තියෙනවා. පෙරහැර පැවැත්වීමට පැයකට පමණ පෙර යම්කිසි ආකාරයෙන් මහනුවර විශේෂිත වූ රථවාහන සැලැස්මකට අනුව රථවාහන ධාවනය කිරීම කටයුතු සලස්සලා තියෙන්නේ. ඒ වගේම අද ශ්‍රී දළදා මාලිගාව අභියසින් පටන් ගන්නා පෙරහැර රව පාර ඔස්සේ දළදා වීදිය, DS සේනානායක වීදිය, පන්සල පාර ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීම තමයි සිදු වෙන්නේ. මේ ආකාරයෙන් තමයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුමල් පෙරහැර දිනේ කටයුතු සිදු වෙන්නේ. මම කමල් සුරවීර, Net News පිරිවෙන් මහනුවර සිට.
4: ලබන 20 වනදා දක්වා දින 5ක් කුඹල් පෙරහැර වීදි සංචාරය කරනවා. පළමු රන්දෝලි පෙරහැර 23 වනදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත අතර මේ මස 27 වනදා අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකල්ල මහතා ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඔහු රෝද පුටුවක් ආධාරයෙන් එම කොමිෂන් සභාව වෙත පැමිණි බවයි එහි සිටින Net News නියෝජිතයා පැවසුවේ. පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කෙහෙලි රඹුකල්ල මහතා එලෙස ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා වත්මන් රජයේ විවිධ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 වසරේ දෙසැම්බර් 31 වෙනිදා වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් ගොඩ ගැසී තිබූ බවයි.
0: මවන තරම් යකෙක් මෙතර නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමග යවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කලුවට යකෙක් නිර්මාණය කරන්නේ. කෙසේ වෙතත් පළවෙනි ප්‍රශ්නයට ගරු විපක්ෂ නායකතුමා අහලා තිබුණේ 31/12/2025 වෙනිදාට පවතින නඩු අධිකරණ පද්ධතිය තුළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 453,093යි, දිස්ත්‍රික් 263,472යි, අපරාධ මහ අධිකරණ 28,134යි, සිවිල් අභියෝග මහාධිකරණ 6,763යි, වාණිජ මහාධිකරණ 4,302යි, අපියාචනා අධිකරණ 5,038යි, ශ්‍රේෂ්ඨාධිකරණයේ 4,724යි, එකතුව 1,065,256යි පවතින සියලු නඩු 2025/12/31 වෙන විට. දෙවන ප්‍රශ්නය, ගෞරවනීය ත්‍රිනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරලද ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යාංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතයේ කුමක් පිළිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු මාසයේ 3 දින මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස මැතිතුමාත් මහානායක හිමිවරුන් බැහැදකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලාගේ මතයේ තිබුණේ අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුන්ගේ පවණක් වයස අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙස. ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ. මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව.
4: ජනවරම අනුව නඩු ප්‍රමාදය අවම කර නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පීවර කඩිනමින් ගනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
0: එම නඩු කටයුතු ඉක්මන් කිරීම යනු සමස්ත අධිකරණ පද්ධතියේම සිදු කරන්නා වූ ප්‍රතිසංස්කරණයක්. එම ප්‍රතිසංස්කරණ එක් කොටසක් වනුයේ අගමිනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමයි. සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණය කිරීම අධ්‍යක්ෂින් බහුල පරණත මිනිසුරුවන් සිටිය යුතුවේ. එසේ හේන් තමයි අපි මේක දීර්ඝ කරලා ලබන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ ගරු කතා නැගතුමනි, අපේ රජයේ බලයට ආවේ මහ ජනතා අභිලාෂයක් තිබුණා. මහ ජනතා අභිලාෂය මොකද? උසාවිල රස්තු ආදු වෙන්න බෑ, නඩු කල් යන්න බෑ, දූෂිතයන් වංචනිකයන් අධිකරණ ඉදිරියට එන්නට ඕන, මිනිසු අධිකරණවල අවුරුදු 10-15 රස්තු ආදු වී තියෙන දේපළ උකස් කරමින් ගාස්තු ගෙවනවා වෙනුවට කාර්යක්ෂම නඩු අසල ඉවර කරන්න ඕන එකක්. දැන් ඊටු මේක අපි පටන් ගත්තේ කවදද? 2024 නොවැම්බර් අපි ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා මේ බඳවා ගැනීම සියල්ලම කරන්න ඒ නිසා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ පිළිතුරු වශයෙන් ඔය මවණ යක්කුව එකෙක්වත් මේකේ නැහැ. තමන්ගේ දේශපාලනය වෙනම කරන්න නීතිය විනාශ කරන්න නැතුව බොහොම ස්තුතියි.
4: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕමානයට කළ අනතුරු ඇඟවීම හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි තිහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එම බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 91.52 ලෙසයි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.30 ලෙස සටහන් වනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා කිරීමට කටයුතු කළහොත් ඇමරිකාවේ කලාපීය මිත්‍ර රටක් වෙන ඕමානයට පහර දෙන බවටයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තදබල ලෙස තර්ජනය කර ඇත්තේ. Fox News නාලිකාවේ වාර්තාකරු ට්‍රේ යන්ග් සමග පැවති දුරකථන සංවාදයකදී ඇමරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බවයි වාර්තා වුණේ. ගෝලීය වෙළඳාමට සහ බලශක්ති සැපයීමට අතිශය තීරණාත්මක සමුද්‍රීය මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඕමානය සහ ඇමරිකාව ඉරානය සමග වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටිනවා. පසුගිය මාස 6 කාලය පුරා පැවති ඉරාන ඇමරිකා ගැටුම් හමුවේ මෙම නාවික මාර්ගයේ ගමනාගමනය බොහෝමයක් අත්හිටුවා තිබුණා. ඉරාන නිලධාරීන් ඕමානය සමග අවසන් එකඟතාවකට පැමිණීමට ආසන්න බව ප්‍රකාශ කර තිබූ පසුබිමක ඇමරිකානු ජනාධිපතිවරයා ෆොක්ස් නිවුස් වෙත පවසා ඇත්තේ ඕමානයේ මෙම ක්‍රියාවලියට බාධාවක් වුවහොත් ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත වැවිට මහතා පත් කර තිබෙනවා. ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන ඔහු බැංකුකරණයේ සියලුම අංශවල වසර 20කට අධික සේවා අත්දැකීමක් ඇති නිලධාරියෙකු වන බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ බුද්ධික හේවවස මහතා එම දුරින් ඉල්ලා අසුනා. පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් සභාපති දුරෙන් ඉල්ලා අස්වන බවයි විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ. ඒ අනුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී සභාපති දුරේට සුරංජිත වැවිට මහතා පත් කර තිබෙනවා. අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ජූලි සහ අගෝස්තු මාසවල ලැබී ඇති බැවින් එල් නිනෝ තත්ත්වයේ හේතුවෙන් විදුලි නිෂ්පාදනයට මේ දක්වා බාධාවක් එල්ල වී නොමැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම 67.5ක පමණ මට්ටමක පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
6: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල මේ දිනවල 67.5ක වගේ ජල ධාරිතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වයත් එක්ක ජූලි සහ අගෝස්තු මාසවල අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තු වුණත් විශේෂයෙන් අගෝස්තු මාසයේදී අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ජල ප්‍රමාණයක් වැහි ප්‍රමාණයක් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට අපිට ලැබුණා. මේ වෙනකොට ගිගාවෝස් පැය 862.8ක ප්‍රමාණයක් විදුලිය නිපදවන්න තරම් ප්‍රමාණවත් ජලය ඒ ජලාශාත්‍රිතව තියෙන නිසා මේ සාමාන්‍යයෙන් අපි 140ක් විතර විදුලි ජනනයෙන් මේ වෙනකොට ජලවිදුලියෙන් තමයි ජනනය කරන්නේ. 327ක් තවත් සුළම් බලය සහ සූර්ය බලය ආශ්‍රිතව විදුලි ජනනය කරනවා. ඒ නිසා මේ කාලේ ගත්තොත් එල් නිනෝ තත්ත්වය අපි යම් ප්‍රමාණයකට අපේක්ෂා කරත් ජූලි සහ අගෝස්තු මාසවල මේ වන විට එහින් විදුලිය නිපදවීම සඳහා බලපෑමක් ඇති වෙලා නැහැ.
4: කෙසේ වෙතත් ලබන මාර්තු සහ අප්‍රේල් කාලය තුළ එල් නිනෝ තත්ත්වයේ හේතුවෙන් විදුලි නිෂ්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා.
6: විශේෂයෙන් පෙබරවාරි සහ මාර්තු විශේෂයෙන් මාර්තු අවසානයේදී යම් කිසි බලපෑමක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍ය වැසි කාලයට වඩා වැඩි වැස්සක් බලාපොරොත්තු වෙන නිසා අපිට ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ බරපතල ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. මාර්තු මාසයේ තුල සහ අප්‍රේල් මාසයේ මුල් සති දෙක විතර කාලය තුල යම් කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බෙස් සිස්ටම් එක හරහා වැඩි බැටරි ප්‍රමාණයක් පද්ධතියට එකතු කරගන්න. පළවෙනි අධියරේ තියෙන මෙගාවොට් 160ක ප්‍රමාණය අපි දෙසැම්බර් මාසයට කලින් පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ 130ක් අපිට සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට තවත් 10ක් ඔක්තෝබර් මාසයේ අවසානයේදී ආදි වශයෙන් මේ අවුරුදු අවසාන වෙනකොට බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකේ මෙගාවොට් 160ක් ලබා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා.
4: සංචාරක ඉන්දිය කණ්ඩායම සමග ගාලේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟ අතරතුර අබහදයකට ලක් වූ දිනේෂ් ශාන්තිමාල් රෝහල්ගත කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවසුවේ 4

0: චාරක ඉන්දිය කණ්ඩෑම දිවාහාරය සඳහා තරගෙන් නතර කරන විට කඩලු හතරක් දැවී ලකුණු 110ක් රස කරගෙන සිටියා. කිසිදු ලකුණක් ලබා නොසිටියේදී යශ්වී ජස්වාල් පළමු කඩුලු ලෙස දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. දෙවන කඩුලු ලෙස දැවී ගියේ KL රාහුල්ට රස කිරීමට හැකි වූයේ ලකුණු 35ක් පමණයි. පළමු නිමේදී ලකුණු 167ක් රස කළ දේවදූත් පඩිකාල් දෙවන නිමේදී ලකුණු 44කට දවා ගැනීමට කේශර නුවන්ත සමත් වුණා. නායක ශුභ්මන් ගිල් රස කළේ ලකුණු 8ක් පමණයි. ඉන්දිය කණ්ඩායම පළමු නිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 462ක් රස කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පිරිතුරු ලෙස රස කරේ ලකුණු 284ක් පමණයි. යනු ඉන්දිය කණ්ඩායම මේ වන විට ලකුණු 294ක් ඉදිරියෙන් සිටිනවා. තරගයේ සිවුන දිනේ අදයි. ඔමානයේදී අතඩංගුවටගෙන දෙවෙනිට රැගෙන දෙමුතු චතුරංග පෙරේරා නොහොත් සමිත්පුර චතු නමැත්තා කොළඹ අපරාධ කොට්ටාසේ වෙත බහර දී තිබෙනවා. ඒ ඉදිරි විමර්ශන කටයුතු සඳහායි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝතර චතු නොහොත් සමිත්පුර චතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔමානයේදී අතඩංගුවටගෙනු ලැබුවා. කොළඹ 15 මෝදර සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු 2025 වසරේදී මාර්තු 22 වෙනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඔමානයේ වෙත පලා ගොස් තිබූ බවයි අනාවරණ වී ඇත්තේ. ගනේමුල්ල සංජීව ඝාතනයේ එක්සකකරුවෙකු වන ඔහු මෙරට තුල සිදු කළ අපරාධ රසක විමර්ශන කටයුතු සඳහා අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි අනාවරණ වුණේ. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සකකරුවන් 5 දෙනෙකු අතඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ උතුරු කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීම් කිහිපයකදී අතඩංගුවටගත් පිරිස අතර කාන්තාවක්ද වන බවයි පොලිසිය පැවසුවේ. සකකරුවන් මට්ටක්කොළිය, දුම්පේ හා මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය සහ යතුරුපැදියක්ද සිහිභාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ සකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. ඊ රාත්‍රියේ සිදු වූ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මතේ තවදුරටත් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. හෝටල් හිමිකරුවෙකු වන ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බවයි පැවසෙන්නේ. දකුණු පිලිපීනයේ සැම්බෝග්නා නගරයේ පිහිටි කතෝලික කනිෂ්ඨ විද්‍යාලයක සිදු වූ වෙඩිතැබීමකින් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම වෙඩි ප්‍රහාරය එල්ල කළ ශිෂ්‍යයා පසුව සීදි විහානි කරගෙන ති බවයි එරට බලධාරීන් පවසන්නේ. එම ශිෂ්‍යයා කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් රහසිගතව පන්ති කාමරය තුළට ගෙනවිත් ඇති සැම්බෝග්නා නගරාධිපති කයිම ආතන් ඔලොසෝ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පළමුව ගුරුවරයා දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළද එම ඉලක්කයේ වැරදී ගොස් තිබෙනවා. අනතුරුව වෙනත් පන්ති කාමරයකට ගිය සකකාර ශිෂ්‍යයා එහි සිටි තවත් ශිෂ්‍යයෙකුට වෙඩි තබා ඇති අතර එම ශිෂ්‍යයා පසුව මිය ගොස් තිබෙනවා. පිලිපීනයේ ටැග්ලෝබන් නගරයේ උසස් පාසලක සිදු වූ වෙඩිතැබීමකින් සිසුන් 3 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවල් ලැබීමෙන් මාස 2කට පසුවයි මෙම වෙඩිතැබීම පිළිබඳ වාර්තා වන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට මිට නොබෝ වේලාවකට පෙර ඉදිරිපත් කෙරුණා. ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානක්කාර මහතා විසින්.
1: net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: net news රාව ප්‍රතිරාව.
4: අයිබෝවන් මම ඉසුරු වතුකෝරල මම මගේම ඕන් ප්‍රඩක්ෂන් හවස් එකක් කරගෙන යනවා. එකේ නම AIA ප්‍රඩක්ෂන් හවස්. ඉතින් මම දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් මේ වගේම පෞද්ගලික රෝහල් බොහොමයකටම මම මගේ සේවය සපයනවා. මේන්ලි මම ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි, ෆොටෝ බූත්, මල්ටි වීඩියෝ ප්‍රොඩක්ෂන්ස්, ලයිව් ස්ට්‍රීමින් වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් මම ගමනෙම තමයි වැඩිපුර ඉතින් ගමනෙම තමයි විවේකේ බොහොම අඩුයි. විශේෂ දෙයක් කියන්න ඕනේ මම ෆ්‍රී ටයිම් එක කොහොම හරි හොයාගෙන ලෝකවාසියා කියලා මගේම YouTube channel එකකුත් කරගෙන යනවා. ඉතින් මට එක තැනකට වෙලා රට තොටේ ලෝකේ වෙන දේවල් ඔය නිවස් ආන්න බලන්න වෙලාවක් සෙට්වෙන්.

0: නෙමෙයි. ගොඩක් ඉතින් වාහනේ ට්‍රැවල් කරනකොට තමයි න්ියුස් අහන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මම විශ්වාසවන්තභාවයෙන් අහන්නේ net news විතරමයි. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. න්ියුස් හරිම පැහැදිලි. ඒ වගේම ඉදිරිපත් කරන විදිහටත් මම ගොඩක් කැමතියි. ඉතින් net news ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: FM 95. FM 94.8. net FM. Divine Pura. Divine Pura.
2: මහාමද තාත්තා ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
3: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක් ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු
4: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
5: දේදුණු මාවත brought to you by
6: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
10: උදා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි
12: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
9: මට උණ වගේ සේන
13: ලින්ක් පස් පංගුව බමු
14: ගත්තා තැඹුවා සුටුසු ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111 387 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
17: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
18: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
19: ඌවේ කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
20: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
19: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය net FM.
21: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටර්ස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්නෝනි එකම තැන.
19: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් දවස් 4 වෙනකල්
22: ගින්දර හැන්දෑව විජානු.
23: ආයෙන්නස මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
24: එල්බි රන් අය තමයි මගේ හයිය
23: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ

0: කිව්වොත් අපි කිව්වා දැන්ද හයයි බන් කරකවපන් ලා ලා ලා ලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සත්‍ය බොම කරුකයි.

Right, වෙලාවද 2යි විනාඩි 38යි news break එකෙන් පස්සේ අපි ආවිලා ඉන්නේ දෙදුරු මාවතේ අන්තිම මිනිත්තු කිහිපේ පටන් අරගෙන තියෙන්නේ. හයි කොහොමද අපිත් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තිනවා කිරිල්ල වලින් කුමුදු. Okay. ඊට පස්සේ හයි කොහොමද අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා මට මැසේජ් එක දාලා තින්නේ ශාමලි මං ආවත් එකතු කරගන්නම් ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්න අසා මේ වෙලාවේ දෙදරුමාවත් අපිත් අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චතු ආවත් එකතු කරගන්නම් ඒ වගේම රාගමින් තිසරි අපිත් මේ වෙලාවේ දෙදරුමාවත් තමයි අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා මැසේජ් කරලා තිනවා ඕකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නා සින්දුවකට මේ වෙලාවේ අපිව එකතු කරගන්න නැද්දානේ කියලා මැසේජ් එකක් දාලා තිනවා හර්ෂණි ඔයාවත් එකතු කරගන්නම් මම මේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම හරිද රයිට් ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ඕකේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මට මැසේජ් එකක් දාලා තිනවා අනුපමා මම ඔයාවත් එකතු කරගන්නම් දවල් 12 විනාඩි 39යි දවල් එක වෙනකම් මම ඉන්න නිසා ආ මැසේජ් එකක් දාලා තියන්න මම මතක් කරන්නම්

0: villa.
1: Right, Vilava Dolahai Vinadi Hadalis Hayai Api Yanna Tone Habe Anakali Matak Karanna Dewal Tikak Tiyana Ba Palawenima De Tamai Dan Me Dawasala Oya Wahina Karana Kale Neneida Ti Etakota Ekenne Godak Patiwala Samaralata Varshapatane Anamma Nan Ekka Apita Nitharama Hanna Dakinna Labena Dewal Tamai Una Sympathikshawa Kassa Wage Dewal Ne Ita Passe Kohomath Ithin Apita Aduwa Paduwan Nathuwa Ange Pate Vedanawa Nan Tiyenawanne Neida Mokada Weda Erila Enakota Bus Wala Enakota Traffic Ekata Ahu Wela Hitagena Enakota Ehema Ange Pate Vedanawa Ayi Amuthuen Kiyanna Onne Ne Ne Habai Ithin Oya Kassa Una Hembirisawa Ange Pate Vedanawa Tiyenawa නම් ඔළුවේ කැක්කුමක් එහෙම තියෙනවා නම් අපේ අම්මලගේ ආච්චිලගේ කාලේ ඉඳලම විශ්වාසයෙන් ගත්ත ඖෂධය තමයි ලින්ක් පස්පංගුව කියලා කියන්නේ. කොච්චරවත් වෙළඳ පොලේ කෑලි පස්පංගුව තිබුණාට මේ හැම එකකටම වඩා වැඩි ගුණාත්මක භාවයක් ඒ වගේම පහසුව සහ විශ්වාසයක් තියෙන්නේ ලින්ක් පස්පංගුවේ තමයි. මොකද ලින්ක් පස්පංගුව පැකට් එකේ සුවිශේෂී පස්පංගුව කියලා ගහලා තියෙන්නේ. මේක ඇවිල්ලා මේ සුවිශේෂී වෙන්නේ මුකුත් නිසා නෙවෙයි, පස්පංගුවේ ඖෂධ පහට අමතරව තවත් ශාක ඖෂධ තුනක් එකතු කරලා ඖෂධීය ගුණය තව තවත් වැඩි කරලා දෙන නිෂ්පාදනයක් තමයි ඖෂධයක් තමයි සුවිශේෂී පස්පංගුව කියලා කියන්නේ. පැකට් එක ඇතුලේ හොඳින් සෝදා වියලා සකස් කර ඇති ශාක ඖෂධවල ගුණාත්මක භාවය වගේම අපිට ඒ කාලේ ඉඳලා තියෙන විශ්වාසයත් එක්ක ලින්ක් පස්පංගුව අරගත්තට පස්සේ ඉතින් ආයර මං කිව්ව ලෙඩ රෝග වලින් වට නිට්ටාවටම සහනයක් ලබා ගන්න පුළුවන්. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවල් ගැට, ගම්මිරිස්, එළබටු, විෂ්ණුක්‍රාන්ති කියන ඖෂධීය ශාක වර්ග අඩංගු කරලා තමයි ලින්ක් පස්පංගුව නිෂ්පාදනය කරලා තින්නේ. ඉතින් ඒ නිසා උණක් ඇස්සක් හෙඹිරිසාවක් තියෙනවා නම්, ඇඟේ පතේ වේදනාවක් තියෙනවා නම්, ඔළුව කැක්කුමක් තියෙනවා නම් වාට ක්ෂණික සහනය අරගෙන ඉන්නේ පස්පංගුව තමයි. ඊට පස්සේ මතක් කරන්න ඕන දැන් මාතර ෆ්‍රීලන් නිෂ්පාදනය ගැන කතා කරද්දී මුළු ලංකාවම මාතර රසට කෑම ටිකක් කන්න නම් ගන්න, අම්මා හදන කෑම ටික තරම් රසට කෑම ටිකක් හදා ගන්න නම් ගන්න අනිවාර්යෙන් මාතර ෆ්‍රීලන් නිෂ්පාදනනේ නේද? ඉතින් එතකොට මාතර ෆ්‍රීලන් නිෂ්පාදනත් එක්ක දැන් ඔන්න යක්කල ඉන්න කට්ටියට මාතර ෆ්‍රීලන් සීලම නිෂ්පාදන මිලදී ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මොකද හෙට යක්කල අලුත්ම මාතර ෆ්‍රීලන් ශාඛාව විවෘත වෙනවා. ඉතින් එතකොට මාතර ෆ්‍රීලන් බ්‍රාසේ යක්කල පුරවරයට එනකොට ඔයාලට හෙට දවසේදී ඒ පැත්තට ගියොත් එimhe හිතා ගන්න බැරි තරම් සුවිශේෂී දීමනා රසක් හිමි කර ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා යක්කල ජාතික තීරගිරීමේ බැංකුව අසල තමයි මාතර ෆ්‍රීලන් අලුත්ම ශාඛාව විවෘත වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය පැත්තෙන් යමින් යමින් ගමන් පොඩ්ඩක් ඔළුව දාලා ගිහිල්ල එන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ආයුමා ආයුර්වේද වෙදබඳුර ගැන. එතකොට කමල්බන්දුල වීරප්පිරම වෙද මහත්මයා ගැන එහෙම කතා කරද්දී සෙමනගල කිරිබ්බන්නාර බෝගහන්දි ආයිමා වෙද මැදුර ගැන කියන්න ඕනනේ නේද? ඔය ගොඩාක් වෙලාවට බෝන ඕමන රෝගය කියන්නේ දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් වගේ රෝග රසකට නිට්ටාවටම සුවය ලබා දෙන තැනක් තමයි ආයිමා වෙද මැදුර කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් ඔය මේ අංශභාගයේම හැදිලා එක්තැන් වෙලා ඉන්න රෝගීන් අනන්ත අප්‍රමාණ කමල්බන්දුල වීරප්පිරම වෙද මහත්මයා ගාවට රෝද පුටුවෙන් ඇවිල්ලා මාස දෙකෙන් තුනෙන් හිටියට වඩා හොඳට ඇවිදලා කරලා ගෙදර යනවනි. ඉතින් අන්නේ විශ්වාසයත් එක තමයි ලංකාවේ හතර දිග් භාගෙම ඉන්න දෙනා බොහෝ දෙනා කමල්බන්දුල වීරප්පිරම වෙද මහත්මයා විශ්වාස කරලා එහෙත් ගන්න ආයිමා වෙද මැදුරට එන්නේ. ඉතින් එතකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනි කාරණාව තමයි ඔය ආයිමා වෙද මැදුරට යනවා නම් සඳුදා අඟහරුවාද පොය දවස්වල හැර සතියනි තෝනම දවසක ගියොත් ඔයාට බෙහෙත් ටික කරගන්න පුළුවන්. 0777-300-940 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. තියෙනසා ඔන්න යන්න කලින් මම මතක් කරේ සෙවනගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමැදුර ගැන. ඒ ගැනත් මතක් කරලා මම දේදුරු මාවතෙන් යනවා. අපි හවස 4ට අද 4 වටින් සුපුරුදු විදියටම හම්බ වෙනවා. එතකම් පරිස්සමින් ඉන්න මෙතනින් එහාට ඉන්ද්‍රහන්දාවට වැඩ ටික බාර දෙන්න හදන්නේ. මං ගිහිල්ලා නා. චාය වේවා. අන් ඩීජේ අසා.

0: මේ හස්බන්ඩ්
1: මොකද වයිෆ්
0: ඔයාට අතීතේ යන chance එකක් හම්බුනදී ඔයාමව මැරි කරනවා දාපව්
1: නැතුව
0: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපො මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලා
2: කිලියේ කිලියේ මනි මනි මේ
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

0: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
1: හැමෝ මහනවා රංජයි ටාටකක් ගත්ත කියලා හේතු ගොඩයි විශේෂ හේතු දෙකයි එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු තුනක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
2: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
1: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
5: කොල්ල කෙල්ල

0: ත්‍රිමණ්ඩලය
1: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
2: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝරන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live
4: brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
6: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා
7: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
6: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ දහම ලාග්නවලේ කයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නිත් නිවුස් සමග මම තරංග. හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ සහෝදරයෙක් වන මහීල් සේනරත්න මහතා අතනං ගුඩගෙන් තිබෙනපා. එයාල් අසෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ස සභාවේ නිලධාරීන් විසින්. දෙවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වූ මහීල් සේනරත්න මහතා 2010-2012 කාල සීමාවේ දෙවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා. එම කාල සීමාවේ දිවයින පුරා මත්ස්‍ය අලෙවි සැලෙදි කිරීම සහලුත් වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ඍජුවම තෝරාගත් ආයතන දෙකක් වෙත ලබා දීමටත් එම ආයතන දෙක වෙත ගෙවීම් සිදු කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීම් සැලස්වීමටත් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM 95 FM 94.8 net FM
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
10: FM 95 94.8

0: händer va?
1: Gindere händer va?
2: Gindere händer va? සුබ්බද දහවලා දවලෙකයි විනාඩිය 8යි වෙලාව. අද අගෝස්තු මාසේ 18 වෙනිදා. මේ මාසේ දවස් 18ක් ඉවරයි. එහෙනම් ඉතින් හෙට අනිද්දා වෙනකොට අපි නිකම්ම කෑවන අගෝස්තු මාසෙත් ඉවරයි අලුත් මාසෙකුත් පටන් ගත්තා කියලා. ඔහොම ගිහිල්ලා මේ අවුරුද්දත් ඉවර වුණා කියලා කියන දවසක් එයි නේද? හරි ඉතින් ඔය කොහොම වුණත් වෙලාව හරිම ඉක්මනට යනවා. අපි දෙන්නට තියෙන්නේ පැය 3යි. දවස් යනවා වගේ නෙමෙයි වෙලාව කියනක. මේ පැය තුන මෙහෙම කරලා මෙහෙම කරනකොට පටස් ගාල ඉවරයි. ඉතින් ඒ හින්දා මේ පැය තුනේදී පුළුවන් තරම් ඔයා වැඩ කරන ගමන් මේ පැත්තට ඇවිල්ලා ඔයා ආදර කරන කටියත් එක්ක සින්දුවක් අහන්න, සින්දුවකට වගේ කටි එකතු කරගන්න, ඔය ඔක්කොම දේවල් ටික කරන්න පුළුවන්කම දෙනවා. ඉතින් මට කියන්න කොමනාද අද දවසේ විස්තර කියලා. මං කැමති දැනගන්න අද උදේ ඉඳලා මොනවද වුනේ මේ පැත්තේ. මේ පැත්ත වෙච්ච දේවල් දන්නවනේ. ඔය පැත්ත මොනවද උනේ කියන්නකෝ. අනේ ඉතින් ගොසිප් මොන හරි හොයාගන්න තියෙනවා නම් වෙන මොකුත් ඕනේ. ඔය වැඩ කරන ගමන් ආරෙහෙන් මෙහෙන් ඕවා කියවන්නේ නැද්ද? ඉතින් ඒකට මාවත් එකතු කරගත්තනම් මොකද නරකද? හරි හරි කොහේ හිටියත් කොතන හිටියත් හවස හතර වෙනකම් මං ඉන්නවා මේ පැතවත් එක්ක. මෙයාගේ මගේ ගින්දර හැන්දෑව අදත් වෙනද වගේම කාල් කරන්න, මෙසේජ් කරන්න. ඒ වගේම අපේ net fm facebook fan page එක ලයික් කරලා follow කරලා නැත්නම් fan page එක ලයික් කරලා follow කරලා ඔය පුළුවන් wall post එකට තීමීට comment එකක් හලාගෙන යන්න. ඉස්සලාම කියන්නක කාල් කරන්න 0112553063 මගේ hotline number එක. whatsapp chat එකේ දැන් ඉඳලා මම ඉන්නව හවස 4 වෙනකන් 0711 95 95 95. එතනින් පස්සේ අද අපේ වෝල් පෝස්ට් එකේ අහලා තියෙන්නේ පිරිමි ළමයි තමයි ඉතින් ගොඩාක්ම මේකට උත්තර දෙන්න ඕනේ ඔයා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හැබැයි ගෑනු ළමයි විදිහට ඔයාට යා කරන එහෙම වුණහම කැමැතිම දේ මොනවාද කියලා කමෙන්ට් කරන්න ඕනි. දැන් වෙන වෙනම හිතන්න බෑ ඉතින්. මන් දන්නව මොනවද ඔය හිතවලට එන්නේ කියලා. මම මේ සදහස් සිතින් ඔයාට කියන්නේ හරිද? එහින්දා වෙන වෙන ඒවා හිතන්නේ නැතුව ඔමඩ කියන්න බලන ගර්ල් ෆ්‍රෙන්ඩ් තරහ වුණාම යාව ෂේප් කරගන්න, එහෙම නැත්නම් වයිෆ් තරහ වුණාම යාව ෂේප් කරගන්න මොනාද දාන කැටයන්. ඔය ගෑනු ළමයින්ට කට්ටිය කියන්නේ අම්මෝ පුදුම කැටයන් මේගොල්ලන්ගේ තියෙන කියලා හයුණාට පිරිමි ළමයින්ගේ තියෙන කැටයන් ඉතින් අර කොහෙදත් නෑ කිව්වලු. එහෙනම් ඉතින් මට නම් ඔය සල්ලි ඕන්නෑ, ලොකු ලොකු ටෙඩියෝ ඕන්නෑ, හරි පොඩි දේවල් ටිකක් ඕනි මං කියන්නම්කෝ. අන්න ඒ වගේ හටක් ගල කමෙන්ට් කරගෙන යන්න හනිද. එහෙනම් ඉන්නව නම් මගේ ළඟ හවස 7 වෙනකම්ම ඉන්න ඕන හනිද. මෙයාගේ මගේ ගින්දර හැන්දෑව මං ඔයාගේ ජනු.

ప్రథమ హాదు అహన్న కలి మదక్కరణ దేవాలి కత్తియనమైతి సెవనగల ఆయుర్వేద ఔషధ నిష్పాదన పుద్గలిక సమాగమ గన మూలిమ ఆట మదక్కరణంకో మంకరణ వడి సింధు ఎంగల హరియన్న ఇహిందా మేఘన హలి ఉరవెలా పేక బలము සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන කියනකොට ඉතින් අනිවාර්යයෙන්ම මුලින්ම කියන්න ඕනේ දේ තමයි 100% හරීම ප්‍රතිඵල අරගෙන ඉන්නේ සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. දැන් ඉතින් ඖෂධ ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට මුලින්ම කාටත් මතක් වෙන්නේ සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. හේතුව 100% ප්‍රතිඵල මේවා తాවකාලික විසඳුම් නෙමෙයි දීර්ඝකාලීන 100% කාට හරීම විසඳුම් අරගන්න පුළුවන්කම තියෙනවා සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමෙන්. ෂුගර් තියන කෙනෙක්ද හිනං සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම නිෂ්පාදනය කරන සෙවනගල මధుමේහ හරණි කැප්සියුල් අරගෙන පාවිච්චි කරන්න. ඔයාට 100% ඔය ෂුගර් කියන ප්‍රශ්නෙට හරීම විසඳුම හොයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මధు කැස්සට පැනිය. ලිවර් එකේ තෙල් ඒ කියන්නේ පැටි ලිවර් බය වෙන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් කොච්චර බය වෙලා හිටියද ඒ කොච්චර බය වුණත් හරි විසඳුමක් හම්බුනේ නැහැ කරපු දේවල් වලින් නේද. හැබැයි ඉතින් ඒ බය වෙච්ච බයවිල්ල නැත්තටම නැති කරගන්න තමයි දැන් ඔයාට සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා කියන්නේ. මේ විදිහට එකීම එකී නොකි නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය කරනවා. ඒ හැමදේම නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 33 540 ගැනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේම කොච්චර අපහසු කාලයක්ද. එක ගැන අමුතුවෙන් මම කියන්න ඕනේ ඔයා දන්නවා ඒ වේදනාව කොහොමද කියන්න හැම දෙයක්ම අතහැරලා දාලා ගෙදරට වෙලාම ඉන්න හිතෙන. හැබැයි එහෙම වුණහම දන්නෙම නැතුව වෙලා තියෙන්නේ ඔය ආසාවෙන් කරපු වැඩපවා අතහැරලා දාලා ඔයා ඔයාවම ඔයාට මිස් කරගෙන තියනවා. එහෙම වෙන්නේ නැතුව පීරියඩ්ස් දවසොත් අනිත් හැම දවසක්ම වගේ හරිම සැහැල්ලුවෙන් ගෙවන්න හරිම පෑඩ් එක තෝරගන්න ඕනේ. හරි පෑඩ් එක තෝරගන්නකොට අපි විශේෂයෙන්ම සලකලා බලන දේවල් කීපයක් තියෙනවානේ. ඇඳගෙන ඉන්න මේක පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, වගේම ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් ඉතින් SLSIS සහතිකද සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිල්ම්ස් අය අත අදම මිලදී ගන්න. දිවෙන පුරා තියෙන ඕනම සුපිරි වෙල් සලකින් ෆාමසි වලින් දැන් වාට ෆිල්ම්ස් අය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. යමුටක් ගලවත් සබ් මැසේජස් පැත්තට කවුද අද මුලින්ම මාව අහගෙන ඉනවා කියලා මට මැසේජ් කරලා තියෙන කියලා තමයි මේ බලන්න හදන්නේ. හුරුබුහුටි චානුබව ලස්සනයි ආයා ආදරේ උම්මා උම්මා ආදරේ කියලා ගොඩාක් කියලා තියෙනවා පණි පිටි අරුණා අයියා. හරි හරි කමන්නෑ කමන්නෑ මට ඇන්ටි කියන්නේ මාව අවුස්සන්නලු. එහෙම බෑ කොල්ලන්ට මේ මාව පොඩ්ඩක් අවුස්සන්න ආදරේ. හරිද හයි ජනපටියෝ මංග හැලියුගොඩ වියලගොඩ අපකඩේ ඉෂංකා හවස හතර වෙනකන් ගෙදර ගෑම හදන වැඩේ කරන්නේ වගේ පිස්සු කතා අහගෙන අවිනාද ලස්සන සින්දුවක් දෙන්න කොදුල දෙන්න නෙත්තුලි නෙත්තුලි නෙමේ තෙනුලි හන්සනී හස්බන් සුසන්ත නෙත් පවුලම එකතු කරගෙන ලස්සන සින්දුවක් හමුණංගී කියලා තියෙනවා. ඉතින් ඔය හතර වෙනකන් හදන කෑම ටික ඊට පස්සේ මෙහෙට එවනවද චොඩ්ඩක් රසට හදන්න. හරිද ඊට පස්සේ බරිදල් පලෙසල් ප්‍රනාන්දය මැසේජ් කියලා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා ගින්දර යහම නැගල යන සින්දු ටිකක් ෆ්‍රන්ට් ලංකාවේ මනෝෂ තුෂාර වාවත් එකතු කරගෙන ඕකේ නැගල යන්න දෙන්නම් දැම්ම නෙමෙයි තව චූටි වෙලාවකින් චුට්ට චුට්ට තමයි නැගල ගන්න හදන්නේ සින්දු වලින්. ඊට පස්සේ සරචන්ද්‍ර ඩයස් අයියා ගලේ හරි රයිගමින් මැසේජ් කරලා තියෙනවා. එහෙනම් එකතු කරගන්න මේ සින්දුවට.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සමා එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුවස එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් එකයි විනාඩි 23යි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටරෙන් මම කතා නවතින්නේ දැන්. රාතා ඉතින් කතා කරන්න.
6: අලුත් මඩාල කෝම් ප්ලාස්ටර් ප්ලෑන් එක රීලෝඩ් කර ඕනම නෙට්වර්ක්කට විනාඩි 400ක් කා SMS 400ක් ලබා ගන්න. මාසෙකට රුපියල් 298.
5: ඔය ආගේ ලතා වට අති තරම් කතාවට. ඩයලෝ කෝම් ප්ලාස්ටර්.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
9: Food Festival, Holi Festival, DJ Kosutatulu, Rasa Pirunu Isau Rasak Sumaga, Jaya Grahakyanta Vatina Kegi.
8: Uwe Ekama Ahasaka Sarungal Hamuanada, Obat Enna, Madhya Savya, Net FM, Net FM.

දවලක විනාඩි 20 5යි වෙලාව වාහන දෙන රෙඩි කරගත මේ හන සින්දුවට කටි එකතු කරගන්න කලින් මම මතක් කරන ඔයාට මෙන්න මේ පණිවිඩය ගැන මුලින්ම බෙල්ල කොඳ වේදනාව තුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා කාලයක් තිස්සේ දුකින්ද කෙනෙක් නම් ආතරයිඩිස් වෙන්න පුළුවන් අමාංශපේශි වේදනා නහර ගැට ගැසීම් මේවයි තියෙන අමාරුකම මං කොච්චරද කියලා කියන්න ඕනේ නැහැනේ මේ වේදනාවන් නිසා දුකින්දන කෙනෙක් නම් ඒ අමාරුකම ඒ වේදනාව නැති කරගන්න හරි තැනක් ඕනි කී තැනකට නම් ගියාද කියලා කියන්න හැබැයි ඉතින් තමත් හරිම විසඳුමක් නැන්නේ නේද එක එක තැන්වලට ගිහිලා එක එක බෙහෙත් ජාති තෙල් ජාති ගෙදරගෙනල්ලා ගොඩ ගහගත්තට කිසිම විසඳුමක් නැහැ කිසිම ප්‍රතිඵලයක් නැහැ හැබැයි දැන් ඔයාට මේ සියලුම වේදනාවන් හරිම කෙටි කාලකින් සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානය ජාලයා ඇක්ටිව් ප්ලස් තියෙනවා ඉතින් ඒ වෙනුවෙන් ඔයාට යන්න පුළුවන් හොරණ සහ කොට්ටාවේ තියෙන ශාඛාවලට මතකයිනේ ආතරයිඩිස් වෙන පුළුවන් මාංශපේශි වේදනා නහරකට ගැසීම මේ වගේ සන්ධි රෝග ස්නායු රෝග තියෙන කෙනෙක් නම් ඔයාට යන්න තියෙන්නේ හොරණ සහ කොට්ටාවේ තියෙන ශාඛාවලට ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ උපතින්ම හරි උපතින් පසු හරි ආබාධයට ලක් වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඇයි එයා දිහා ඔහොම බලාගෙන ඉන්නේ අම්මෙක් තාත්තෙක් විදිහට හැමදාම තමන්ගේ දරුවා දිහා බලාගෙන දුක් වෙවි ඉන්නේ නැතුව එක එක්කෙනා කියන තැන්වලට ගිහිලා නිකන් කාලය නාස්ති කරගන්න නැතුව සල්ලි නාස්ති කරගන්න නැතුව හරිම තැනට යන්න විශ්වාසයෙන් යුතුවට යන්න පුළුවන් පරක් වෙන්න එපා ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙනවා ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කරලා තියෙනවා ඉතින් ඔයාට එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා වගේ දරුවව අරගෙන. ඒ වගේම තමයි පැරලයිස් වල මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝදු පුටුවක් මත ජීවිතය අවසන් කරන්න වෙයි. එහෙමනේ හිතාගෙන හිටියේ නෑ. ඔයාට එහෙම වෙන්නේ නෑ කොහෙත්ම. ඔයා හරිම තැනට ගිය විශ්වාසනීයම තැනට ගියොත් ඒ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝදු පුටු මත හිටපු පැරලයිස් රෝගීන් කෙටි කාලෙකින් සුව කරා ශ්‍රී ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් ඒ වෙනුවෙන් ශාඛා තියෙනවා හොරණ සහ බණ්ඩාරගම. ඉතින් මෙතෙන්ට වාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කොච්චර දුරකද ඉන්නේ එන්න විදිහක් නැහැ. ඒ නිසා මටත් මේ ප්‍රතිකාරවලට යොදා ගන්න භාවිතා කරන පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවද කියලා නම් ඔයා කල්පනා කරේ. මං ඔයාට කියලා තියෙනවනේ. ඔව් දැන් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන විදිහත් ඔයාට වීඩියෝ පටමගින්ම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරික ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතුව තමයි නිෂ්පාදනය කරන්නේ. ඊළඟ ප්‍රශ්නය හිතට ආපු. ඔයා හිතුවා නම් ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න තියෙනවා නම් හොඳයි කියලා. මම ඔයාට ඒකටත් දෙන උත්තරේ තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් දැන් ඔයාට පුළුවන්. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ මේ ඉතාම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් නොමිලේම සපයන එකක් කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට රෝහලේ රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිර හැමදේම සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යන්න එකම එක වතාවකට හරි ඔයත් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන්න. ඔයාට අනිවාර්යයෙන්ම 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිකාර ලබා ගන්න දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 0124267646 0716 856 0756 0756 856 856 සාමාන්‍යයෙන් අපි හම්බ කරන සල්ලි ඉතුරු කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්නේ නේද? එහෙම ඉතුරු කරනකොට දැන් අතට මාසේ පඩිය ගත්තට පස්සේ තරුණ කට්ටියට, ඒ කියන්නේ දැන් ඔයා හිතනකෝ මේ මං වගේ කට්ටියට ගෙදරින් කොච්චර නම් කියනවද කීයක් හරි ඉතුරු කරගන්න ළමයි වගේ ඉස්සරහ අනාගතය වෙනුවෙන් ඔයාට කොච්චර දේවල් වලට සල්ලි ඕන වෙනවද? එහෙනම් දැම්ම තියා කීයක් හරි ඉතුරු කරගන්න. එහෙම කියලා කියන්නේ නැද්ද? අනිවාර්යෙන් කියනවා. ඒ වගේම තමයි පවුලක් වෙච්ච කෙනෙක් නම් මටම කියලා පවුලක් තියෙනවා, මට දරුවෝ ඉන්නවා. එහෙම කියලා හිතන එහෙම ඉන්න කෙනෙක් නම් එයා වුණත් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා කොච්චර නම් ඉතුරු කරන්න try කරනවද? එතකොට එහෙම එකතු කරගත්තු සල්ලි ටිකත් අරගෙන ඔයා බැංක එකකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරනවා. එහෙම ආරම්භ කරන ෆික්ස් ඩිපොසිට් එකේදී ඔයා යොදවන මුදලට හොඳ ආරක්ෂාවක් නැත්නම් සහ මට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත්තම් කියන හොඳ පොලියක් ලැබෙන්නේ නැත්තම් තේරුමක් නැහැනේ නේද? අපි අනිවාර්යයෙන්ම ෆික්ස් ඩිපොසිට් එකක් පටන් ගන්නකොට හිතන්න ඕනි මුදලට ආරක්ෂාවක් කොහොමද ලැබෙන්නේ සහ ඔයාට හම්බ වෙන ප්‍රතිලාභය කොහොමද කියලා. ඉතින් මේ හැම දෙයක්ම ගැන හිතලා
දැන් ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරන්න හරිම කාලෙ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් දැන් ඔයාගේ මුදලට ලැබෙන ආරක්ෂාව වගේම ඔයාට හොඳම ප්‍රතිලාභ ලැබෙන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් දැන් ඔයාටත් හරියටම හරියන විදිහට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. RDB දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එවිතරක් නෙමෙයි මේ ස්ථාවර තැන්පතුව සඳහා ඔයාට අවශ්‍ය වෙන මේක මාස 3කටද මාස 6කටද අවුරුද්දක් විදිහටද එහෙම නැත්නම් කෙටි කාලීන වෙන්න පුළුවන් දිගු කාලීන වෙන්න පුළුවන් ඔයා ආයෝජනය කරන්න. ඉතින් ඒක කොයි විදිහටද වෙන්නේ කියලා RDB බැංකුවේ දැන් ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම ගණනාවක් තියෙනවා. ඔයාට බැංකයකට ගිහිල්ලා බැංකික ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා ඒක ඔයාට අවශ්‍යම විදිහට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් දිවයිනු පුරාවටම ශාඛා 272ක ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඉතින් ඔයාට ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න නම් දැන් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. යන්න ඔයාට ළඟම තියෙන RDB බැංකුවට ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉහළම ප්‍රතිලාභ එක්ක හොඳම ස්ථාවර තැන්පතුවට ආරම්භ කරන්න පුළුවන් RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. යමුද ටක්ගල වත්සම් මැසේජස් පත්තර කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න හරි මෙතනින් පටන් ගන්න ගිනි ගින්දර උම්ම කැටේ මම ජම්පදී වලත් කපටිය ලෑවලින් හොඳ සෙන්දුවක් කැක උම්ම එකක් කෝනි ඊට පස්සේ සුබ දහවලක් වේවා. විරත් ලස්සට සින්දක් දැන්න ඊචි අනුරපුසලාව බීෆ් ජනපදේ මැසේජ් කළා තිනා අන්නයි එකතු කරගන්නම් මෙහෙන සෙන්දුවට. හයි ගිනි ගින්දර ජනු කොහමද මං කොද්දින් ඉන්නවා කොමඩු ගෙඩිය ජානු කොමඩු ගෙඩිය කෝ දෙන්න බලන්න ලස්සන දිග්ග උම්ම එකක් මට බෑ අපිට තෝනි ජානු ලස්සන සිඳු වැස්සක් අපි බොකුදුර දහයි කරමු පරි මංගලි ෆැෂන් ගාමටිකේ සාලිය මංගලි ශ්‍රියන්ති සංජීව මහේෂ් ලකවතු මධුවන්ත නිවන්තිරිය දේවද ෆැෂන් ගාමටිකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන අහම ලස්සන සිඳු වැස්සක් උම්ම ආදරේ දෙකක් කියලා තියෙනවා මට එපා දෙකක් මට ඕනේ ගොඩක් ඇතිනේ දිග උම්මකක් දොන්නනේ හයි හයි සුදු බෝල උම්ම කැටේ රෝස මල එන නුවර පෙරහැර බලන්න අපිත් එක්ක ඔයාගේ කැන්ඩි බොයිස් ප්‍රියන්ත කුකුලා කියලා කෙනෙකුත් ඉන්නවා එයා කුකුලා නෙමෙයිනේ රොහන්ත සිල්වා මනමාලයා උම්ම දෙකක් කෝණි කියලා තියෙනවා එන්න නම් ආසයි. එතකොට කවුද මං වෙනුවට මෙතන උම්ම දෙන්නේ? එනවද ඔහෙන් කවුරු හරි? බෑනේ නේද? එහෙනම් මටත් එක්ක බලන්න. කවදා හරි මං එන්නම් බලන්න.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
4: ලංකාව විහදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
8: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

දවල්ලෙකයි විනාඩි 42යි වෙලාව. සින්දුවක් අහන්න තෝනි, එක සින්දුවක් නෙමෙයි මෙතන සින්දු ගොඩාක් ඔයාලට අහන්න දෙන්න තියෙනවා. ඒ සින්දු ටික අහන්න කලින් මතක් කරන්න දේවලුත් තියෙනවා. දැන් මං කොතනින් කොහොමද පටන් ගන්න ඕනි කියලා නෙමෙයි බලන්නේ නේද? හරි, මම මතක් කරන්න ඕනි ඔයාට මෙන්න මේ පණිවිඩ ටික ගැන. හරි, කට්ටිය එකතු කරගන්න, පොඩක් ඉන්න, මේ WhatsApp එකට කෝල්ස් ගන්නවා. WhatsApp එකට නෙමෙයි කෝල්ස් ගන්න තියෙන්නේ 0112553963 කෝල් කරන්න ඕනි. WhatsApp එකට chat කරන්න ඕනි. හරිද? එහෙනම් ඉතින් මෙන්න මේ ගැන මතක් කරගෙන අපි වැඩේ පටන් ගමු නේද? දන්නවනේ ලංකාවේ පළවෙනි වදාවට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔයාගේ නගරයටත් එන්න සූදානමින් ඉන්නේ. පහුගිය 13 වෙනිද තමයි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට අද අගෝස්තු 18 අද දවසේ උදේ වරුවේම හිටියා මේ කට්ටිය කහටගස් දිගලියේ. ඔන්න හවස එනවා හොරෝ පතානට. කෝ බලන්න හොරෝ පතානේ සෙට් එක ලෑස්තිද? හවස යන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳගන්න. ගයක් දොරක් හදනවා කියලා කියන්නේ ඒක අර දීර්ඝ කාලීන පාවිච්චියත්නේ අපි හදන්නේ. අද හදනවා, හෙට කඩනවා, ඊට පස්සේ ආය අලුත් වැඩියා කරනවා, අද ටයිල් කරනවා, හෙට ටයිල් ටික අයින් කරනවා, ඔහොම කරන්නේ නැහනේ. හැමදාටම පාවිච්චියට තමයි ටිකක් ලොකු මුදලක් වියදම් කරලා හොඳම දේවල් අරගෙන අපි අපේගේ ලස්සනට හදාගන්නේ. අන්න එහෙම හදාගන්න ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික ගන්නකොට නම් එකපාරකට වඩා වැඩි වතාවක් හිතන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි ඔයාට මං කියන්නේ ඒ වෙනුවෙන් හරියටම හරියන තැන තෝරගන්න කියලා. මොකද නිවසක් ඉදිකරනවා, නවීකරණය කරනවා, ඒකට අවශ්‍ය කරන ටයිල් ටික තෝරගන්නවා කියලා කියන්නේ කෙටි කාලීන තීරණයක් නෙමෙයි, මේක දිගු කාලීන තීරණයක්. එහෙනම් ඉතින් ලංකා ටයිල්ස් ඔයාට විශ්වාසනීය ගුණාත්මක භාවය කල්පැවැත්මයි විතරක් නෙමෙයි, අලංකාර මෝස්තර මේ හැම දෙයක්ම එකම තැනකින් අරගන්න පුළුවන් විදිහට දැන් ලංකාව පුරාවටම ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් ඔයාට හොඳම විදිහට ටයිල්ස් ගන්න නම් ඒකට වසර 50ක විශ්වාසය දිනාගත් ලංකා ටයිල්ස් ස්ටයිල් කරණේ ප්‍රෝග්‍රෑමියා එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේනේ මේ අපි මතක් කරන්නේ. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කියලා කියන්නේ. ඉතින් අර මම මුලින් කිව්වා වගේ 13 වෙනිදා නිකවරටියෙන් පටන් ගත්ත මේ ගමන අද 18 වෙනිදා වෙනකොට උදේ කහටගස් දිගලියේ හිටියා. හවස වෙනකොට ඔන්න හොරෝ පතානට එනවා. මේ අත්දැකීම ඔයාටත් විඳගන්න යන්න පුළුවන්. හොරෝ පතානේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට මෙතෙන්ට යන ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාත් ඔන්න අලුතින් ගේ හදන්න, ගේ අලුත් වැඩියා කරන්න මේ හැමදේම ප්ලෑන් කරගෙන ඉන්නව නම් අද අපි ටයිල් ටිකේ වැඩේ බලමු. හොරෝ පදානාවට ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට හවස යන්න. ඒ වගේම හෙට අගෝස්තු 19 වෙනිදා උදේ ත්‍රිකුණාමලයේ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන එන්නේ. හවසෙනව කන්තලේට, ත්‍රිකුණාමලය කන්තලේ. මෙයාවට ඉන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්න, ත්‍රිකුණාමලයට එනවා උදේට, හවසට එනවා කන්තලේට. එහෙනම් ඔන්න ජය තමයි. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. එහෙම කියනකොට මන් දන්න ඔයා කල්පනා කරනවා මමත් ගෙදර ටයිල් ටික අලුත් කරගන්න හිතාගෙන ඉන්නේ, අලුතින් ගේ හදන්න ප්ලෑන් කරගෙන ඉන්නේ, අපිට බැරි වෙයි දන්නේ ඔය වාසිය අත්විඳින්න කියලා. මොකද මොකද බැරි? පුළුවන්. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඉදිරියත්. ඔන්න යන්න අදම ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ඔයාට ලංකා ටයිල්ස් වසර මැද වාසි අත්විඳින්න පුළුවන් තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඔයාට වාසි හම්බ වෙනවා. ඉතින් මේ වාසි අත්විඳින්න නම් අනිවාර්යයෙන්ම යන්න ඕනි ලංකා ටයිල්ස් ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට. මතකයිනේ ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. ජානුමණික අපිත් ගින්දර හැන්දෑව අහන ගමන් ඉන්නේ හැලියකුඩි චමින්ද මෝඩස් එකෙන් බොස් චමින්ද සනත් රසින්දු කුරුවිට කඹරාවෙන් බින්තිනග මාලින්ද තනෝෂ ශාක්‍ය විහාර කුටිපිටියේ නිලෝ සමන්ත මන්දාරා උලංග සලුවෙන් ෂාරිකා රුවන් එයාලගේ දුව තනුෂී මැගිනන්ද අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන් එයාලගේ දරුවෝ බලංගොඩින් ඉන්ද්‍රාණිය අක්කා දෙස්නා කාවක් ෂොප් එකට බයික් හදාගෙන අපෝ ඔක්කොම අතිකතු කරගෙන සින්දා ගහමු කියලා තියෙනවා. ඕකේ, ජය වේවා. ජනු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි ආටි අන්තර පීපල්ස් බැංක් එක ළඟ 3 wheel park එකේ කොල්ල සෙට් එක අපේ ලසායියා සෙට් එකම එකතු කරගන්නවා මේ හැන සින්දුවට.
මොනටිය සුජානි චන්දිමා කයිනවා සින්දක් ගන්න එකතු කරගන්න කියලා දෙනවා. මේක සින්දුවක් නෙමෙයි. එක සින්දුවක් දීලා මදි කියලා හිතලා සින්දු ගඩක් දෙනවා. සුබ දවසක් වේවා ආදරණීය ජනෝ. නාදත් සුපුරුදු විදිහට මොයාව අහගෙන ඉන්නේ ගින්දර හැන්දෑවේ අපි. වාරි පොලසස්පල විභාග සම්බන්ධිකන මධ්‍යස්ථානයේ ඉඳලා නිරෝෂන් බණ්ඩාරස කොස්සත් සේ වගේම නිකවරඩිය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රනන්ද සර්, රොහන් මල්ලි, කසුන් මල්ලි වගේම පරිපාලන ආශ්‍රය සියලුම දෙනා වෙනුවෙන් ලස්සන සින්දක් දෙන්න. සුබ දවසක් ජනෝ. නිකවරඩිය චම්පිකලාලිත් පෙරේරායා.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: දවල් එකයි විනාඩි 57යි.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
6: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද
7: අනේ මන්නේ
6: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
7: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
2: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: net fm 4 වටේ.
0: කින්දර හැන්දෑව.
9: brought to you by
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
15: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
14: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
1: දවල් දෙකයි දැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිෂන් මහමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ජාතික රූපවාහිනි සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවමින් සෙවකෙන් 6 දිනක නීති විරෝධී ලෙස බඳවා ගැනීම හරහා රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් කෙහෙලිය රඹුකැල්ල මහතාට රහිව චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වනවා. මීළඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news ටඩල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM Anupaha FM Adu Hatarai Dashma Ata Net FM
3: Kindara Handava
4: Brought to you by
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
10: FM 95 94.8

0: Net FM Kinder Händeva Vichanu.
1: බදවලක් දවල් දෙක හයිවිනා දී හතරයි දෙවනි පැය පටන් ගන්නකොට දෙන්න හදන්නේ වඩ නටාගෙන ඉන්න ලස්සන සින්දු ටිකක්. එහෙනම් ඉතින් එන්න නටන ගමන්, වැඩ ටික කරන ගමන්, ෂේප් එකේ මේ පැතර මේ පැයේදී අපි දැන් ෆේස්බුක් ලයිව් එක ගිනුත් හම්බ වෙමු. හරිද? මේ පැයේ ඉතින් මට ගොඩාක් කතා කරන්න තියෙනවා ඔයත් එක්ක දේවල්. මුලින්ම කියන්නම් කොමෙන්ට් මේ දේවල් ටික ගැන, ෆිම් සෑ ගැන මතක් කරලා ඉන්නම්. ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩේ හින්ද මේක තමයි අද මුලින්ම කියන්නේ. ඔයාගේ පීරියඩ්ස් දවස් කියන්නේ අපහසු දවසක්, මම දන්නවා. දවස් කීපයක් ඉතින් ඔය අපහසුතාවය විඳින්න වෙනවා. එතකොට ආසාවෙන් කරපු වැඩ කොච්චර අතපසු කරගන්න වෙනවද? දැන් ඔයා සාමාන්‍යයෙන් බස් එකේ වගේ නම් යන්නේ ගමන් බිමන්, එතකොට බයයි නේ පොඩ්ඩක්. ඉඳගෙන ඉඳලා නැකිටිනකොට කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයිද? ඒ වගේම තමයි මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා. එක්සෑම් කරන අපේ නංගිලට මේ දවස්වල පීරියඩ්ස් නම් පොඩ්ඩක් අපහසුවෙන් ඉන්න වෙනවා. එක්සෑම් එක හදාගන්නත් බැහැනේ. දැන් වෙන දවසක් නම් ඔන්න ගෙදරට වෙලා ඉන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාගේ ළඟ හරිම පෑඩ් එක තියෙනවා නම් ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව, කිසිම විදිහකින් ඔයාගේ දේවල් අතපසු කරගන්න නැතුව මේ වැඩ ටික හරියටම හැම දවසකම එක වගේ කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාගේ ළඟ තියෙන ඕනි පෑඩ් එක තමයි FEMSAI කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට අපි හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසුද? ලීක් වෙන්නේ නැද්ද? ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක්ද? මෙන්න මේ කියන දේවල් හරියටම බලලා ගන්නවා නම් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට, SLS සහ ISO සහතිකද සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා FEMS AIR. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරි වැල් සැලකින් වඩ ෆාමසි වලින් FEMS AIR දැන් මිලදී ගන්න පුළුවන්. කැදලින් ප්‍රයිසස් ගැන මතක් කරලා ඉන්නද? ගියක් දොරක් හදා ගන්නවා කියලා කියන්නේ හීනයක්. ඒ හීනේ හීනයක් විදිහට නැති වෙලා යන්න දෙන්නේ නැතුව, හීනේ හීනයක්ම වෙන්න දෙන්නේ නැතුව හරිම තැනට ගියොත් ඔයාට වාගේ ගෙදර වැඩේ ලස්සනට කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඒ කැදල් එන්ටර්ප්‍රයිසස් තමයි. ඔයාට ඉඩමක් තියෙනවා. ඒක තියෙන්නේ ලංකාවේ කොයි හරියද? කොතනද තියෙන්නේ? ලංකාවේ කොයි කොනේ ඔයාගේ ඉඩම තිබුණාත් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට නම් ඔයා ඔයාගේ ගේ හදන්න බාර දෙන්නේ. ඒගොල්ලන් එතෙන්ටම ඇවිල්ලා ඔයාගේ ගේ ඔයාට ඕන විදිහට හදලා දෙනවා. හරිම කෙටි කාලෙකින් ඔයාගේ වැඩේ හරි ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන්කම තියෙනවා. සහ ඔයා විශ්වාස කරනවද නෙමෙයි, ඔයාට විශ්වාස කරන්නම වෙනවා. කැදල් එන්ටර්ප්‍රයිසස් එක හරහා නිදර කාමර දෙකක නිවහනක් ලක්ෂ 50ක වගේ මුදලකට වඩා හදාගන්න පුළුවන්. මේක තව එක්තරා විදිහක ඔප්ෂන් එකක් විතරයි ඔයාට. ඒ කියන්නේ ලක්ෂ 50කට නෙමෙයි, ඔයාට තව ඕන තරම් සල්ලි වියදම් කරලා ඔයාට ඕන විදිහට වගේ හිතේ තියෙන විදිහට ගේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කියලා හදාගන්න පුළුවන්. මම මේ කියන්නේ ඔයාට පුංචි ගයක් හදාගන්න ඕනි නම් අතේ තියෙන මුදලින් ඔයාට හදාගන්න ඕන ලක්ෂ 50ක වගේ මුදලක් ඔයාට වියදම් කරන්න පුළුවන් නම් ඔන්න නිදර කාමර දෙකක් එක්ක හරි ලස්සන නිවහනක් ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න පුළුවන්කම තියෙනවා. අනිත් විශේෂම දේ තමයි මේ ලක්ෂ 50 එකපාර ගෙවන්න ඕනෙත් නෑ, ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. අනිත් වාසිය කිසිම පොලියක් එකතු වෙන්නෙත් නැහැ. ඉතින් කැදල් එන්ටර්ප්‍රයිසස් එක තියෙන්නේ මහරගම ඇල්හේන පාරේ. ඉතින් හරිම තැනට ආ යන්න කලින් කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. එහෙම යන්න කියලා කියන්නේ එතෙන්ට ඉන්නම ඒ තරමට විශාල පිරිසක්. ඉතින් ගිහිල්ලා බලාගෙන ඉන්න නැතුව ඔය අපොයින්ට්මන්ට් එක දාලා ගිහම ලේසිනේ නිසා අනිවාර්යයෙන්ම යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 074-392-3250 074-392-3250 074-392-3251 074-392-3251 මතකයිනේ කැදල් එන්ටර්ප්‍රයිසස් එක තියෙන්නේ මහරගම ඇල්හේන පාරේ. මේ දවස්වල පොඩ්ඩක් එළියට බැලලා අහස බලන්න. සරුංගල් එහෙම අරහෙට මෙහෙට පාවෙනවා නේද? පොඩි කාලෙටමයි හිත යන්නේ එතකොට. ඔන්න ඌව කෙල්ලෝ කොල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඌව අහස නැකවන්නෙන් හැඩවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය. මේ දවස්වල හැමතැනම සරුංගල් සැනකෙළි තියෙනවනේ, කයිට් ෆෙස්ටිවල්ස්. ඔන්න ඌවේ කෙල්ලෝ කොල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක සංවිධානය කරලා තියෙනවා ඌව පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය. තියන්නේ අගෝස්තු 22 හවස 3 ඉඳලා වැලිමඩ අබගස්දෝව මහජන ක්‍රීඩාංගණයේදී. ඔන්න අගෝස්තු 22 යන්න අනිවාර්යයෙන්ම හවස 3 වෙනකොට වැලිමඩ අබගස්දෝව මහජන ක්‍රීඩාංගණයට. කයිට් ෆෙස්ටිවල් එකට අමතරව ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඩීජේ කොන්සර්ට් ඇතුළු රස පිරුණු ඉසව් රසක් එක්ක ජයග්‍රහකීන්ට වටිනා තෑගිත් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔයාටත් එන්න කියලා හරිම ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මාධ්‍ය සවිය නැත් FM අපි මෙන්න මේ කටියත් මේ සින්දු සෙට් එකට එකතු කරගන්න ඕනි. බලමු කවුද මට මැසේජස් එවලා තියෙන කියලා. මාව අහගෙන ඉනවා කියලා ෆොටෝ එකකුත් ගහලා එවලා තියෙනවානේ. Good afternoon net Janu. සද්දර ගින්දර හඳාවත් එක්ක අපි හැමදාම වගේ අපි දෙමංග සදිය නාලක ටේලර් ෂොප් එකේ බොස් නාලක රොයි පත්ත පෙරුම නිලංග මම නිෂාන් හේමවසම් thank you ayya jay meva kattiyatama ikuthu karaganna mehena sindu set ekadama hi janu pana ane amme oya ena kang thamai balagena hitiye adare godak habai chuttak tarahai oh dil sara kawuda danne thin dakke na man balannam balannam eka ape kathawak aniwaren accept karanna hari da මාබලගම් පියල් ජයයම සේජ් කරලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම්. ජානු පැටියෝ අපි දෙහිවල නැදි මල් ඇන්ඩර්සන් පාරිචන්දන ස්ටෝස් එකේ චන්දන චන්දරි. මගේ චන්දනයයි චන්දනි අක්කයි. ප්‍රදීපා නිමල් අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න. දැන්නම් සින්දුවා කින්නහම. ඊර්වසේ හයි හයි සුබ දහවලක් මගේ චෝටි පුතා නෙවන්. එයා කියනවා උම්මා කියලා. ගංගා කා එඹුල් දෙනියම් මැසේජ් කළා තියන්නේ. එයාටත් කියන්න කියලා. හරිද? එකතු කරගන්න මෙහෙන සින්දුට අම්මවයි පුතාවයි. අපේ අරුණ අයියා ද මගේ ෆස්ට් කෝලර්. රිකීල ගස්කරින් ආව එකතු කරගන්න මගේ කාන්ති අම්ම කතා කළා මාබිමෙන්. යනක පැටියා සංගීත් පුතා ඊටවස ලියනා රචය අයියා යගේ ෆැමිලි කී හැමෝම එකතු කරගන්න කිව්වා. නවදල්වත්තේ රෝජපක්ෂ අයියා කතා කළා සින්දුවක් අහන්න නෙතන හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මේ හැන සින්දු සෙට් එකකට එකතු කරගන්න.

0: endeavor.
1: The world is coming out. The heart, I will have. නෙතෙෆෙම් අපේ ඔෆිෂල් ෆේස්බුක් ෆෑන් පේජ් එක පැත්තට එන්න. දැන් ඉතින් ඔයාලට ලයිව් එකට ජොයින් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි, ලයිව් එකට හිමීට කට්ටිය ජොයින් වෙනකම් මට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මම කොතනින්ද පටන් ගන්න ඕනි? මම මුලින්ම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ මෙන්න මේ පරිවිඩේ ගැන. ඒ තමයි ඉතින් සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් අපේ ජීවිතයේ ඉදිරි අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කිරීම, මුදල් ආයෝජනය කිරීම සිද්ධ කරනවානේ. ඒක කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්. එතකොට ඔයාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, ඔයාගේ පවුලේ අයගේ අනාගතය වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. මේක අපේ ජීවිතයට හරිම වැදගත් වෙනවා. හැබැයි ඉතින් අපි හම්බ කරන සල්ලි ටික අරගෙන ගිහිල්ලා බැංකුවක අපි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් මුලින්ම හිතන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. අපි හිතන්න ඕනි ඔයා මේ ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක්, එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරන බැංකුවෙන් ඔයාගේ මුදල් වලට හොඳ ආරක්ෂාවක් ලැබෙයිද? ඊළඟ දේ තමයි ඔයා එහෙම තැන්පත් කරන මුදලට හොඳ පොලියක් ලැබෙයිද, හොඳ ප්‍රතිලාභයක් ලැබෙයිද? මෙන්න මේ කියන දෙකම හරි විදිහට තියෙනවා නම් ඔන්න කිසිම ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් එහෙනම් දැන් මේ හැමදේම හරිම විදිහට ලබා දෙන්නේ RDB බැංකුවේ ස්ථාවර තැන්පතු. ඉතින් ඔයාටත් පුළුවන් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. මොකද මේ වෙනකොට දිවයින පුරාවටම ශාඛා 272ක ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඉතින් RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්නම කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ස්ථාවර තැන්පතුව ඔයාට මාස 3කටද, මාස 6කටද, අවුරුද්දටද, එහෙම නැත්නම් කෙටි කාලීන විදිහටද, දිගු කාලීන විදිහටද ආයෝජනය කරන්න ඕනි. ඒ ඕන විදිහකට ඔයාට ස්ටාෆ් එකත් එක්ක කතා කළා, RDB බැංකුවට ගිහිල්ලා කතා බහ කරලා ඔයාට මේ ස්ථාවර තැන්පතු යෝජනාව ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට දැන් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න නම් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. යන්න ළඟම තියෙන RDB බැංකුවට. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒ ගැන මතක් කරගෙන මෙන්න මේ ගැනත් මම ඔයාට කියන්නම්. ඒ තමයි ඉතින්

තමන් වෙනුවෙන් ජීවිතේ යම් යම් දේවල් කරගෙන කරගෙන ඉස්සරහට යනකොට හීන කියන දේවල් තියෙනවනේ. ඔය හීන ඇතුලේ තියෙන ලස්සන්ට ගයක් දොරක් හදාගන්න ඕනි. එහෙම නැත්නම් ටික කාලයක් ගියාට පස්සේ ඔය ඉන්න ගෙදර අලුත් වැඩියා කරන්න ඕනි. ඊට පස්සේ ගෙදරට ටයිල් ටිකක් හරියට අල්ල ගන්න ඕනි. ඔය වගේ දේවල් තියෙනවනේ. දැන් ටයිල් කරනවා කියන එක, ඊට පස්සේ ගෙදරට බාත්‍යා උපාංග මිල දී ගන්නවා කියන එක, මේ දේවල් හරිම විදිහට තෝරලා බලලා හරිම තැනින් අරගන්න ඕනි. එහෙම නැති වුණොත් ඉතින් ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි ටයිල් තෝරගන්නවා කියලා කියන්නේම මේක දිගු කාලීන තීරණයක්. ඉතින් ලංකා ටයිල්ස් තමයි දැන් ඔයාට විශ්වාසයෙන් යුතුව, ගුණාත්මක භාවයෙන් යුතුව, කල්පවත්මක් ඇතුව අලුත් අලුත් මෝස්ත්‍ර. ඒ විතරක් නෙමෙයි, මේ ටයිල් කරනවා කියන එකත් ෆැෂන් කරනවා වගේ තමයි. අපි ගෙයක් ලස්සන කරනවා කියන්නේ නේද, අපි අපිව ලස්සන කරගන්න ඇඳුම් තෝරගන්නවා වගේ තමයි ටයිල් කරනවා කියන වැඩේත්. ඉතින් ගේ ලස්සන කරන්නනේ හොඳ ටයිල් තෝරගන්නේ. කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් එකට ඔයාට ටයිල් කරගන්න නම් ඒ එන ට්‍රෙන්ඩ් වලට හරිම විදිහට ගැළපෙනම දේවල් දැන් තියෙන ලංකා ටයිල්ස් එකේ. ඉතින් වසර 50ක විශ්වාසය දිනාගෙන තියෙනවා ලංකා ටයිල්ස්. ටයිල් කරණයේ පුරෝගාමියා කියලා කිව්වත් හරියටම හරි. ඉතින් දැන් ඔයාට ලංකා ටයිල්ස් අලුතින් ආරම්භ කරලා තියෙන වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ, දන්නවන්නේද? ලංකාවේ පළවෙනි වතාවට මේ මොබයිල් ෂෝරූම් වැඩේ ඔන්න පටන් අරගෙන තියෙනවා ලංකා ටයිල්ස්. ඉතින් 13 වෙනිදා තමයි මේ වැඩේ පටන් ගත්තේ, අද අගෝස්තු 18 වෙනිදා. අද උදේ හිටියා අකහට ගස්තිගිලියේ ඔන්න හවස ඉන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඇවිල්ලා. කොහෙටද? හොරෝ පතානට. එතකොට හෙට 19 වෙනිදා අගෝස්තු. ඉතින් හෙට දවසේ ඉන්නවා උදේ ත්‍රී කුණාමලයේ, ඒ වගේම හවස ඉන්නවා කන්තලේ. දැන් අද දවසේ ලංකා ටයිල්ස් ෂෝරූම් අත්දැකීම විඳගන්න හොරෝ පතාන ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම හවස යන්න හොරෝ පතාන ලංකා ටයිල්ස් ෂෝරූම් එකට. ඒ වගේම තමයි හෙට ත්‍රී කුණාමලයට එනවා උදේ. ඉතින් හෙට දවසේ ත්‍රී කුණාමලයේ ඉන්න කට්ටියට, යවට ඉන්න කට්ටියට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න පුළුවන් ත්‍රී කුණාමලයේදී. ඒ වගේම තමයි හවස කන්තලේදී මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න පුළුවන් අංකම තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, බාත්‍යා උපාංග, මේ හැම දෙම මොන විදිහටද අරගන්න ඕනි, මොන විදිහටද කරගන්න ඕනි, ඔයාට ගැලපෙන්නේ මොනවද, ඒ හැම දෙම හරිම විදිහට ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සුවිශේෂී මිල ගණන් වලට මේ හැම දෙම ඔයාට මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මම දැන් මෙහෙම කියනකොට මාව අහගෙන ඉන්න මේ කිව්ව පැතිවල නොවන කට්ටියද හිතන්න පුළුවන් අපිට වාසි නැද්ද කියලා. දෙනවා දෙනවා, වාසි තියෙනවා ඔයාට. ඒ තමයි ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 140ක දක්වා ඉතිරියක්. එනිසා යන්න ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. එතකොට ඔයාටත් වාසියත් විඳින්න පුළුවන්කම තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවතැන්. ඊට පස්සේ කියන්න ඕනි මෙන්න මේ ගැනත් ඔයාට. ෆේම්ස් ඇය කියන්නේ ඉතින් ගෑනු ළමයි ළඟ තියෙන්න ඕනේ දේ. පීරියඩ්ස් කාලේ කියන්නේ අමාරුම කාලයක්. ගොඩාක් ආසාවෙන් කරපු දේවලුත් ඔයාට අරගන්නවා. මම මේ හැම දෙම දැනගෙන කියන්නේ. හිතන්නකො ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් එක්සෑම් එකක් තියෙනවා, ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ වගේ හොඳම දේවල් තියෙන දවස්වලට තමයි දෙයියොත් හැම දෙම දෙනකොට එක පිට එක දෙන්නේ. ඉතින් එහෙම දෙනකොට ඔයා ඒ ඔක්කොම අතහැරලා, හොඳ දේවල් අතහැරලා අමාරුයි කියලා ගෙදරට වෙලා ඉඳලා හරියනවද? නැහැනේ. හැම දවසක් මේක වගේ ගෙවන්න නම් පීරියඩ්ස් දවස්වලට ඔයාගේ ළඟ ෆෙම්ස් අය තියාගන්න. ඇඳගෙන ඉන්න පහසෝ ඉලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ එකක් විදිහට ඔයාට දැන් ෆෙම්ස් අය මිල දී ගන්න පුළුවන්. SLS සහ ISO සහතිකද සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන්නේ. ෆෙම්ස් අය දී වෙන පුරා තිර ඕනෑම සුපිරි වෙලෙන් සැලකින් ෆාමසි වලින් මිල දී ගන්න. ඇහුණද? NetFM official Facebook fan page එකේ අපි Facebook live එකේ ඉන්න. දැන් ඔයාලට පුළුවන් live එකට join වෙන්න. මම තව ටිකකින් live එකේ ඉන්න කට්ටිය කියන්නම්. හරිද? එතකම් මෙන්න මේ කට්ටිය එකතු කරගමුකෝ. අද නම් හින්දු සින්දුවක් ඕනිමයි කියලා මට message කරලා තියෙනවා අපේ ලක්මාල්. හතර වෙනකන් නෙමෙයි මැනික, මං ඉන්නවා හැමදාම ඔයත් එක්ක. එහෙනම් එච්චරයි, මට වෙන මොනවත් කමක් නැහැ. Good afternoon Janu. අපි කනතරි හැලගම් බේකරිය රසිකා ආනන්ද අයියා. ඊට පස්සේ එයාට උම්මක් හකිලනවා, ආනන්දයට උම්මක් හකිලනවාලු. මොල්දිව්ස් වලින් සංගීත් මල්ලිවත් එකතු කරගන්නු, පැලඹිටි හිරාණියක්වත් එකතු කරගන්නු, කලිමණ්ඩලේ රේණුවක් කිවයි, යටියන්ත ටයිටනික් සලෝනගේ තුෂාර කොල්ලවයි එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කියන්නේ ආනන්ද අයියේ. ඇත්තද මේ අපේ රසික අයියා කිව්ව කතාව? උම්මක් කෝනිද? මට නම් හිතෙන්නේ බොරුවක් කිව්වද මන්දා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
1: එල්බී රන් අය තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් දෙකයි විනාඩි 29යි.
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයියේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011 437 1250.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය, සවස කන්තලේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
8: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
10: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රාහකයන්ට වටිනා දෑගි.
9: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය Net FM.
11: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

0: NetFM Kinderhändeva Vidjanu.
1: දෙකයි විනාඩි 35යි. සින්දුවක් අහලා තව සින්දුවක් අහන්න යන්න හදන්නේ. ලයිව් එක පැත්තට හිමාවෙයි. එන්නකො හිමීට තව වෙලා තියෙනවනේ. අතරේ මෙන්න මේ ඩික් කියලා ඉන්නකමං බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් අතරයි රිසතුළු සියලුම සන්ධි රෝගවලට මාංශු පේශි වේදනා නහර ගැට ගැසීම් මේ හැම රෝගයක්ම හරිම කෙටි කාලිකින් සුව කරන ලංකාවේ අංකේගේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහකටවේ ශාඛා තියෙනවා ඒ වෙනුවෙන්. ඊට පස්සේ මෙන්න මේ කියන රෝගවලට මෙන්න මෙහෙ තමයි තියෙන්නේ බ්‍රාන්ච් එක. මම ඒ ගැනත් වාඩි කියන්නකෝ. දරුවෝ ඉන්නවනම් ආබාධයට ලක් වෙච්ච අන්න එයා විඳ ගන්න බැරුව ඉන්නවනම් එයාව අරගෙන යන්න අම්මෙක් තාත්තෙක් විදිහට පරක්කු වෙන්නේ නැතුව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේට ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කරලා තියෙනවා. ඉතින් එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝද පුටුවක් මත ගෙවන්න වෙයි කියලා හිතපු ඔයාට මං කියනවා එහෙම වෙන්නේ නැහැ කොහෙත්ම. විශ්වාසනීයම තැනක් දැන් තියෙනවා. ඒ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංකේකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට මෙහෙම අවස්ථාවකුත් තියෙනවා. මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඇවිල්ලා ප්‍රතිකාර ගන්න විදිහක් නෑ. වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න පුළුවන් දුරක නෙමෙයි ඔයා ඉන්නේ. එහෙම වුණහම ඔයාට හිතනවනේ පාරම්පරික මේ ආයුර්වේද මේ බෙහෙත් වලට යොදා ගන්න ප්‍රතිකාරවලට යොදා ගන්න තෙල් ගෙදරට ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් එහෙම ගෙන්න ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන විදිහ හැමදේම වීඩියෝ පටබඟින් ඔයාට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. සහ අනිත් දේ ඔයාට නේවාසික පහසුකම් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා මෙතන. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නකොට ඉක්මනටම රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් ඒ කාලයේ පුරාවටම ලබා දෙනවා. සහ මේ වෙනකොටත් රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යන්න එකම වතාවකට හරි ඔයාත් මේ විදිහට මොනවා හරි රෝගයක් නිසා දුක් විඳින කෙනෙක් නම් එකම වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන්න ඔයාට 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න ඕන නම්බර්ස් මම ඔයාලට කියන්නම්. 02-37-62-46-22-37-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77-22-77- වෙලා මෙන්න මේ පැත්තෙන් ඉන්න කට්ටියත් මතක් කරන්න ඕනි. WhatsApp messages වල තියෙන කට්ටිය මුලින්ම කියන්නම්. මෙන්න මේ කට්ටිය තමයි ඉන්නේ මේ වෙලාවේ මම අහගෙන. ආදරණීය ජානු මැනික, නෙත්හන හැමෝමයි, කනතර බේකරි රසික මල්ලිවයි, රාජා අයයි, බේකරි වැඩකන හැමෝමයි, මෝල්දියෝ සලින් සංගීත් මල්ලිවයි, පැලම්පිටි හිරාණිය කවයි, එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු. කෙලිමණ්ඩලින් රේණුකාක්කා එකතු කරගන්නම් ඔයාවයි ඔය සෙට් එකමයි. කොහොමද ජානු අඟද ජම්බෝල ජානු කෝල්ලෙලා යන උම්ම ඕනි පැටියෝ මිලන් මාලක අයියා මෙසේජ් කළා තිනි බගමුවෙන්. හරිද, ගුඩ් ආෆ්ටර්නූන්. මමත් ගින්දර හැඳෑව හගෙන ඉන්නම් මේ වෙලාවෙ නෙත්තන හැමෝම යකල මුලේ මගේ ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ඩුබයි වලින් අපේ දීපිකා අක්කා මැසේජ් කළා දිනවා. අක්කා එකතු කරගන්නම් පරිස්සමට ඉන්න ඕන. හරිද, ශාන්තිරිය ලස්සන ඉදහස් මාවත කෑගාලි මට ලස්සන සින්දුවක් දෙන්න. හයි ජානු මැනික, මං තමරා බණ්ඩාර. හයි වැල්ලෙන් තමරා අක්කා, ඔබ එකතු කරගන්නම් මේ සින්දුවටම. ඊට පස්සේ යටි අන්තරින් මහේෂි මැසේජ් කළා දිනවා. මහේෂි ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ මේ ෆේස්බුක් ලයිව් එකේ හිටපු මහේෂිමද මං හිතන්නේ. අද කොහොම හරි යටි අන්තොට තව මහේෂි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඉන්නක මල්ලියා ගත්ත මහේෂි සුභාෂිනී.

महेश यो हैप्पी बर्थडे हितान ने कहो में द हितान हम दे मा हरियाणोनी हरिदा जय विनोनी सुबह विनोनी सुबह में सुबह पंद्रह के वा केला ने टीम एक बनवेंग डा कादरे मंगवार विश करने वा මැනික මම බලංගොඩ පෙටිකල ශ්‍රයානි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ආදරේ උම්මා කියලා තියෙනවා මාත ආදරේ එතනින් පස්සේ සුබ දවසක් නේද FM අපි කටාන කෝගන් සඳිය අරෝෂ් ටේලසිකේ ප්‍රසන්න ධම්මිකා ශ්‍රවන් තාරුක බෙවන් අරෝෂ් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියන්නේ ඕකේ හයි චානු බෝලේ දෙන ලස්සන සින්දු ගොඩක් අලුත් සින්දුවක් නම් ගොඩක් හොඳයි කියලා තියෙනවා අහන්නකෝ මේ සින්දු කොහොමද කියලා අනේ අලුත් සින්දුවක් දෙන්නකෝ අප්පා මට බෑ උම දෙකක් එක්ක ශෂිකා ගොඩක වලින් හැමදාම දෙකක් දෙන්න එකයි එකයි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited වෙතින්.
2: දවල් 2:00 වෙනදී 44යි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 19 අපි එන්නේ උදේ ත්‍රිකුණාමලය සවස කන්තලේ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
4: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.80 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
10: හොට්ස්පොට්? ඇයියේ?
9: ඩේටා නෑ යන්නේ.
10: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
11: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
12: We're ready for this war. Squash the bad Hitler's Nazi Congress comes to an end.
13: Together on a day of profound joy, a soaring hope.
14: The day a planet stops for a game.
15: Net FM. Algo Town.
16: Brought to you by
17: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin
18: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13.22.
19: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
20: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
15: FM Algo Town.
21: Hello.
22: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

දවල් දෙකයි විනාඩි 48යි වෙලාව. ලයිව් එකේ ඉන්න කට්ටිය මන් දැන් කියනවා. දැන් මේ දැන් කියනවා මෙන්න මේ ගැන කියලිවල. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හැමෝටම ආයුර්වේදයේ කියන නම ඇහුණ ගම ආයුර්වේද ඖෂධ ගැන කිව්ව ගමන් මතකෙ දෙනවනි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මේ විදිහට හදවත එළිය විචායතනයක් වුණේම 100% හරියම ප්‍රතිඵල අරගෙන එන නිසාමයි. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ ඔයාට ෂුගර් තියෙන කෙනෙක් නම් හරියටම හරියන දේ තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක කියලා කියන්නේ. අරගෙන පාවිච්චි කරන්න හරිම ප්‍රතිඵල වට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දෙවම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා. පැටිලිවර් කියලා කියන්නේ මේකට බය වෙලා හිටියා. හරියට කෑමක් බීමක්වත් කන්න බොන්න විදිහක් නැහැ මේ ප්‍රශ්නේ හින්දා. හැබැයි මේකට තිත තියන්න වට දැන් පුළුවන්. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරනවා නම් කැම ප්‍රියයි මොන තරම් රස කැම මේ ළමයින්ට ගෙනල්ලා දුන්නත් හදලා දුන්නත් මේ ළමයි කන්නේ මොන විකාරයක්ද? අම්මගේ වාග්මාලාව. එක්කෝ බඩ පිපෙනවා කියයි, එක්කෝ බඩ කැක්කුම කියයි, බඩ අජීර්ණය කියයි. ඔය ඔක්කොටම 100% හරියන ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවයිල්ලක. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනිය, සෙවනගල ජීවබල අම්ල පිතසෝය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකිනෙකිනොකි නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගමේ කමල් බන්දුල වේරා පෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය අරතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම පෙවුරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 077 31 39 540 ඉනි නයි කියන්නම් 047 31 39 540 ලයිව් එකේ ඉන්න මෙන්න මේ කට්ටිය එකතු කරගන්න චග්ගල. ඕන් ඉතින් මට දැන් ලයිව් එකේ කමෙන්ට් පෙන්නන්න නැති වෙනවා. කරන්න බෑනේ වැඩේ. නිරංචි අඹ ගහ ගෙදර උම්ම එකක් ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ ඉෂාරා මම දැන් ජම්බෝල ගෙඩියක් නං. එයා කරන්නේ මම කෑලි කෑලි වලට කපන්නේ ගලවමු කියලා කියමු හොඳද? එහෙම කළා කනවලු මං අහන්නේ. මෙච්චර මෙහෙම දැකලා මං ජම්බෝල ගෙඩියක් වුණා තිෂාරා. ඔයාට මට එහෙම කරන්න හිත දෙනවද? එදිරිම පසුදු ලක්ෂණ මද්ද සක. කසුන් ශාමරි ඉන්නවා ඔයාවත් එකතු කරගන්න. බූස්ට් ඔෆ් ලන්ච් එකනේ. දිල්සර දී සොයිසා ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ සඳුනි රත්නායක. දැන් සඳුනිගේ කමෙන්ට් එක විතරයි මට වෙන්නන්නේ. සඳුනි හයි හයි හයි හයි කියලා දාලා තියෙනවා. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? හොමින්න සජන නවෝද්ය ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න සජන මේ හැන සින්දුවටම. ඊට පස්සේ මේ පැත්තෙන් මෙන්න මේ කට්ටියත් මං කියන්න ඕනි. දැන් මාතක ලයිව් එකේ කමෙන්ට් කරලා කියලා තියෙනවා තරහයි වට්ස්ඇප් මැසේජ් එක කිව්වේ නැහැ කියලා. හයි ජානු වැනික මං බදුරලියේ උගසතේ රේණු අක්කා, ලොකු දුව උමේෂි, පොඩි දුව දිලුමි, අජිත් සුබසිංහ, චන්ද්‍රිකා සුබසිංහ, පසින්දු සුබසිංහ, පියරත්න සුබසිංහ, ශාන් සුබසිංහ, වසන් සුබසිංහ, ඊට පස්සේ උෂාන් සුබසිංහ, චමින්ද සුබසිංහ, පුෂ්පා ලීලාවති අම්මා, ඊට පස්සේ චිත්‍රා, ඇතුළු ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන සින්දක් අහමු. ඔයාගේ පැදුර හරිම සුන්දරයි කියලා තියෙන ආදරෙයි අක්කා. මෙහෙන සින්දුවට එකතු කරගන්නම් ජානුවක් කියෝ. ලස්සනම ලස්සන සින්දුවක් එක්ක උම්ම එකකුත් ඕනි. මම ප්‍රමුදි කෑ ගල්ලෙන්. Good afternoon ජානුවකි. අපි කිරිදි වලින් ආවහගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කිරිදි වලින් පියුමාලි මැසේජ් කළා තියෙන පියුමාලි මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? අයුබෝවන් වාසනාවන්ත නිරෝගිමත් සුබ දවලක් වේවා. සුබ දවසක් වේවා ජානු බොනික්කියට. අපිත් වාගේ ගින්දර හැඳව වහගෙන ඉන්නේ. අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. අනුරාධපුර පුල්ලයන් හන්දිය රංජිත් ප්‍රියංකර අයියා සලෝන් මායාකේ මායා ගුණසේකර නිපුන්දි. ඊට පස්සේ අනුරාධපුර සෙනරත් සුපෝයිකේ සෙනරත්න අයියා සන්දීප ඉනෝ කදුලා රිදින ශිකා හර්ෂිකා කෞෂිකා ඊෂා ගයත්‍රි මදවච මනරම් පාරේ ලක්ෂිකා ලක් මාලි අදරේ නැත් මම බදුල කැටවල සමන්ත සලෝනිගේ සමන්ත මල්ලිකේ ශාන් හිරුතරු ස්ටෝසිකේ අම්මා නෝන නිසන්සලා දුවල දෙන ලොකු දුව තරුන්දී පොඩි දුව එරන්දී එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ
දහවලක් ගින්දර අතියන්ත දේශන ස්ටඩියෝ එක අපි සදර මහගන පිරත් ලස්සන සිදුවක් දෙන්න අපි බුසු බුසු මල්ලිවත එකතු කරගන්න කියල තමයි කියන්නේ මේ සිදුවට එකතු කරගන්න. හයි චාන සුදුමණික අපිටත් ලස්සන සිදු ගොඩක් ඕනේ ඇඩියපරල් වාදුව. නිශාන්ත ආදරෙයි හොඳේ උම්ම කියලා තියෙනවා. මාත ආදරෙයි හොඳේ.

0: ඉංජිනේරුවෙක්විදිට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණය අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනරිතහනේ වෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
5: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න අනියමයි නොරක සංයන්නේ
6: මන්තරම් රැ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
7: කින්දර හැන්දෑව
8: brought to you by
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: සුබ සඳ වකවසු තුනයි විනාඩි දෙකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් නිත්නිව් සමඟ මම තරංක. සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 372 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. සිය දෙවැනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම සියලු දෙනා ලකුණු 193ක් රැස් කළා. ඔවුන් පළමුවෙනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්. ශ්‍රී ලංකා පළමුවෙනිමට රැස් කළ සියලු දෙනා දැවි ලකුණු 284ක් පමණයි. ඒ අනුව සංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 371ක් ඉදිරියෙන් පසුබනවා. තරගයේ සිව්වන තිනිය අදයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පැවැත්වෙන්නේ ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මිලඟ නිත් නිවුස් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Kindara Handava.
4: Brought to you by...
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
10: FM 95.

0: ZFM Kinder Händeva Vichanu.
1: Sobat Händeva, kau setengah ini nadi hayai. Awak yang gimana gian tim apa? මේ පැය දිතින් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කියලා ගන්න මේ පැතර එන්න මතක් කරන දේවල් ගොඩක් තියෙනවා දැන් මම මේ තව ටික ගිම්මන් කියන්න එහෙනම් මුලින්ම WhatsApp messages පැතරමයි යන්න හදනේ හයි අපි වත්තේක මද අම්මිගේ බර්ත්ඩේ එක සීයි මල්ලි මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා හන්සි මැසේජ් එකක් කියලා දෙනවා නසුපිරි කියලා තියෙනවා thank you

유. 암미가 나무랑이 몰라네. 해봐이 한식이 암미. 오야트 수범 수범 니독 니로기 수범판들이 아크에 와키엘라 내 팀이 캐피 거다 카드링 미시카르 가망 메헨 신도라 데크트 카르 가낭 하리다 모카 모카 칼리터는 찬디 아까 키엘라 디에나와 ගෑනු අපිට 64 මායන් තියනවලු. පිරිමින්ගේ මායන් ඒකට යටයිලු. ඔය කිව්වට පිරිමින්ට තියන මායන් අපිටත් වඩා. ඉතින් පිරිමිත් එක එක මායම් දාලා ගෑනු අයව රවට්ට ගන්නවලු. ඉතින් ඔයා අපිට ලස්සන සින්දුවක් දෙන්න ගින්දරි ආදරේ උම්මා. මටත් උම්මා එකක් දෙන්න. ඔය ලස්සන ජම්බු මූණෙන්. කලතර චන්දියක් කමසේජ් කරලා තියෙන්නේ ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කියලා. මන්නම් ඔය මායන් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඕ. හැබැයි මං අහලා තියෙනවා පිරිමි ළමයින්ට තියෙනවලු මායන් 120 ගානක්ද කොහෙද? ආ මං ඔයාලට හෙට කියනවා පිරිමියාට තියෙන මායම් මොනවද කියලා. ඔන්න බලන්නකෝ මං හොයාගෙන එනවා කොහෙන් කරි. සුබ දවසක් චානු සුදු මැණික අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ අශ්වකමී සේපාලි දේවි නිලු නදීකා මුදිතා ඊට පස්සේ හර්ෂා මැණිකේ රමණී ශ්‍රියානි සුජීවා යසන්ති ඊට පස්සේ ජයනා හේමා චමිලා ඇතුළු කෙල්ලෝ සෙට් එකම ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිට උම එකක් ඕනි ගින්දර සුදු මැණිකේ ආදරේ ඒ දුන්නේ මගේ කෙල්ල ටික ඔක්කොටම හරිද හයි හයි ජනවා කි කොහොමද වරි ලස්සන සින්දක් දෙන පිළියඳර කහපල හේලිත ෆෑෂන් ගේ සෙට් එක සමන්ති මානල් කුමාරිය අනුපම ප්‍රියදර්ශිනී රූපා ජය ශානි ආචාන්දි නිශාන්දි සුනීතා නිලුකා උම මැනික මට උම දෙකක් කෝණි අපේ මානල් අක්කට උම එකක් දෙන්නලු ආදරේ සුද බෝලිට උම හරිද දැන් මං උම දෙකක්ද දෙන්න ඕනි උම තුනක්ද දෙන්න ඕනි නැත්නම් උම එකක්ද දෙන්න ඕනි ඔක්කොටම උම දෙකක් දෙන්නම් හරි චතු එතකට මේක වැලිමඩ අයිකේ රස් ෆුඩ් ප්‍රඩක්ස් එකේ කොල්ලෝ සෙට් එක මොයාව හගෙන ඉනවා කියලා තියෙනවා කොල්ලෝ සෙට් එක හැමදාම වහන්න ඕනි හරිද හයි ගින්දරි අපි තව තමයි අහන්නේ ටර්කි වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න මම සමන් ආදරේ සමන් අයියා ගොඩම ගොඩාරියක් එකතු කරගන්න මේ හැන සින්දුවට හයි චනු නංගී මම කලවණි පුෂ්පාකා මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නයි ඔයාමයි නෙතර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා එකතු කරගන්න මේ හැන සින්දුවට චික පහේ කණුවේ අපි පුංචි බණ මැසේජ් කළා තියෙනවා ඔවත් එකතු කරගන්න හයි චනු ගින්දරි අපි හම්බන්තට රසම රස කලදදල් කරේ මම ශානක ආනන්ද නිලන්ත මහීමා ශ්‍රීමා රන්දිමා උමයි කකෝනි ගින්දරි බයි මහන්සියානේ එතනින් පස්සේ ජනවා කී මම පාරවී මම ලස්සන සින්දුවකට එකතු කරගන්න ලස්සන සොංගස් ගොඩකට එකතු කරගන්නකෝ ආදරේ කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුව කොටම හයි හයි ජනු බෝලේ අපිත් ඉන්නවා කියලා කවුද මේ මැසේජ් එකේවලා තියෙන්නේ සුදර්ශනී අක්කා දොළ දෙන සඳසී ගිහන් ගා මේ වෙලාවේ නැතර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දාක් දෙන යටි අන්තර මහවිලින් ආදරේ කැලේ මාත ආදරේ හොඳද හයි ජනු වහගනින් ලස්සන සින්දාක් දෙන හස්බන්ඩ් අනුෂ්ක ලොකු දුව දහම් දම්සදී චූටි දුව බිලේෂි බිලේෂි නෙමේ බිශේලි එකතු කරගෙන යකල මුලෙන් දිලිනි ඊයේ කිව්වේ නැතිනම් තාද කිව්වනේ ඒ හින්දා මාතාදරේ හරිද අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානු අපි අලව්වේ කේම් ෂගමන්ට් එකේ මනෝරි කුමාරි ඊට පස්සේ නිලන්ති හර්ෂණී එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කුමාරි අක්කට දිග්ග උම එකක් ඕනි කියලා තියෙනවා කුමාරි අක්කා ඇත්තද කියන්නේ රිකි ලගස්කඩ සලෝන් දිනේශ්‍රී මයිල පිටිය සලෝන් දිනේශ්‍රී හැමදාම මා වහන කට්ටියගේ අපේ ශාම විජේසිංහ අක්කගේ චූටි දෝනිගේ අද බර්ත්ඩේ එක තියෙනවා කියලා කිව්වා

හවසතුනයි විනාඩි 15යි. දැන් මේක වෙලාව බැලුවහම මට පේන්නේ 15යි 15යි කියලා. හොඳ වෙලාවක්. මේ සින්දුවට කට්ටි එකතු කරගන්න කලින් මතක් කරනවා. සමනින් අපි ඕන කෙනෙක් ජීවිතේ ඉදිරි අනාගතය වෙනුවෙන් යම් යම් ඉතුරුම් කරනවනේ නේද? එතනදී අපි හිතනවා ලොකු ගානක් හම්බ කරලා ලොකු ගානක් එකතු කරලා ගිහින් ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න ඕනි කියලා. හද පොලියක් එන විදිහට ඔයාට කවදා හරි දවසක ලොකු ගානක් අතට ගන්න හොඳ ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න තරම් කොහෙ හොය හිටියානම් වැඩ හරියනම තැන ගැන තමයි මේ කියන්න හදන්නේ. මොකද ෆික්ස් ඩිපොසිට් එකක් දානවා කියලා කියන්නේ ළමයි ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවද සහ ඔයාට හොඳ ප්‍රතිලාභ හොඳ පොලියක් ලැබෙනවද? මෙන්න මේ දේවල් ගැනත් හිතන්න ඕනි. ඔව්, එහෙම තැනක් තියෙනවා.

පොලියක් ලබා දෙන සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට ස්ථාවර සම්පති යෝජනා කිහිපයක් තියෙනවා. එක මාස 3ටද, මාස 6ටද, අවුරුද්දටද, එහෙම නැත්නම් කෙටි කාලීන විදිහට, දිගු කාලීන විදිහටද වගේ ආයෝජනය ආරම්භ කරන්න ඕනි. ඒක ඔයාට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් RDB බැංකුවට ගිහිල්ලා. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. යමු අපි මෙන්න මේ ටිකක් මතක් කරගන්නට අග්ගාලා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන කියලා ඉන්නම් ඔයාට. මුලින්ම ආයුර්වේද ඖෂධ ගැන කිව්වහම ඕන කෙනෙක්ට මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදන ගණනාවක් අතරින් ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ, ෂුගර් තියෙන කෙනෙක් නම් සෙවනගල මධුමේහහරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ දවස්වල මේ හිටපු හැටියේ දේශගුණයේ කාලගුණයේ වෙනස් වෙනකොට කැස්ස ප්‍රතික්ෂාව, උණ, ඇඟපත වේදනාව, මෙන්න මේ වගේ දේවල් ඇති වෙනවනේ නේද? ඉතින් ඒකට දිව්‍යම ඖෂධයක් නිෂ්පාදනය වෙනවා. ඒ සෙවනගල මධුකා කැස්සට පැනිය. ලිවයිකේ තෙල් පැටි ලිව. බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කෑම අප්‍රියයි, බඩ පිපෙනව, බඩ කැක්කුම්, බඩ ආචීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල සමෝධකම් තියෙනවා. ඒ වගේම සෙවනගල ශ්‍රී ආදේවිහ ඔයිල් තියෙනවා, සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය තියෙනවා. ඒ වගේම සෙවනගල හන්දි රාජ්‍ය තෛලය තියෙනවා. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඉතින් මේ හැමදේම නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම අපේ උරුම යහත ලිස්වාස රකා බිමානේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 33 540 ෆෙම් සය ගැන කිව්වහම ගැනු ළමයි තමයි ඉතින් මේ ගැන වැඩියෙන්ම දැනගන්න ඕනි. එහෙමයි කියලා පිරිමි ළමයි දැනගන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. ඔයාගේ පාටනට හරි දිස්සියවත් පෑඩ් පැකට් එකක් අරගෙන එන්න කියලා කිව්වොත්, අම්මා වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, කාට වුණත් ගෙනල්ලා දෙන්න කියලා කිව්වොත් පිරිමි ළමයිනුත් දැනගෙන ඉන්න ඕනි එයාට ගැළපෙන්නේ ෆෙම් සය කියලා. මොකද ඒක ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් සහ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. එසෙල සහය සෝසහතිකද සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. ඉතින් ඔයාගේ අමාරු දවස් කියලා, පීරියඩ්ස් දවස් කියලා ඔයා ආසාවෙන් කරපු දේවල් අතහැරගන්නේ නැතුව, මග අරගන්නේ නැතුව ෆෙම්ස් අය ඔයාගේ ළඟින් තියාගන්න. දිවෙන් පුරා තියෙන ඔන්නෑම සුපිරි වෙල්සලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි අදත් ගින්දර හැන්දෑව වහගෙන ඉන්නේ දෙන්නක ලස්සන සින්දුවක්. හබිසුමු දුව චොඩිකී දිනදු පුදා පූජා දුව. අම්මා තාත්තා නංගි අතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. දේවතුරෙන් චන්දියක්ක මැසේජ් කළා තියෙන චන්දියක්ක, ඔයාව එකතු කරගන්න මම මේ හන සින්දුවට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න, අපි තාම අහගෙන ඉන්නේ. කවුද මේ මැසේජ් එකේ වල තියෙන්නේ? ඉංගිරියවත්ත චලිගම සන්සලා ෆැෂන් එකේ රංජිත් නිසන්සලා රන්දි තවින් සා යසිස්මා කට්ටියම එකතු කරගන්න. මම සනෝල් නංගි චනුලි කිරියම්ම එක නෙත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. එදිරින් පස්සේ චානුවක් අපිත් අවහගෙන ඉන්නේ. වගේ කටහඬ හෙනකොට මැසේජ් එකක් දාන්න නැතෝ ඉන්න බෑනේ. අමයි අම්මයි අයියයි ඔයාව අහගෙන ඉන්නවා. උඹ එකක් දෙන්නකෝ. අකුරැස්සේ අනිති මලින්සා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේ තෙල් බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සමා තෙල් බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර්. LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හවස 3යි විනාඩි 23යි.
4: Daily drive එකකට smart choice එකක් BYD Sealand 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealand 5 smart drive smart savings. +1 1 2 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
9: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.80 අමතන්න.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: අම්මේ රම්බුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
12: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
11: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
13: Kills නැවුම් බවයි අඩුම වෙලයි.
14: ඌවේ කොල්ලකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
15: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
14: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM, NetFM.
16: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු.

Habis itu nak Mira RBC, hai hai. Hai, my Janu. So, tu mana kau yang ada? Awa. Godak bela deng. Mage apel mala, adre vastu khate, mage sudu nangia. Bokudra niwati re devi da fashion ki ape deepti akka, taraha vela hitiye mam message kiyana parakuna kiyala. Inos, Anusha, Lalita, Manil, Amandi, Nadishamis, Chandrika, Krishanta. Dahai kanu mangali fashion ke kollo kello tikai mage komendu gedi apel mala. Ata umma sudrona, fel shoot teka nagala loke vade yamu umma didi kela tahala tiyana. Yamu, yamu, yamu. Hi Janu, oya mahagini inne lassara sindak denna. Husband Anushka, loka duwa daham dam sudhi, chuti duwa Michelle. Mummy message kiwa it was mate athu umma khake wala tiyana kattiya meka thu karaganna api wat ekathu karaganna ko api amila pitiyen me welawen angila denna isiri chamodi dennama natana gaman inne walage sindu daagena kella dennama ekathu karaganna it was mallila denna ena sajithai pubudui gaini thamai message kewala tiyana amma dushari kawat ekathu karaganna kiyala tiyenawa hari ara natana kella dennata natanna thama sindu tikak denna man thawa innawane wela. Hi Janu Boli, abhi khadwa tu tushar aluminium me khe kolla seteka. So the kolla indunil chumma dekha koni. Mama Anurra. Mang hanne, aime firmina mai okkum dekha dekha illanne. Ekha khmadi da. Ha? Ekha hi denne. Mand bae dekha denna. So the kolla. Ati ne da adha teka ak. Heta anitteka. Hani da. ಕಗಲಿ ಶಿರೋಮಿಯ ಕಮಸೇಜ ಕಕ್ಕೆಲ ತಿನಾನೆ ಜಾನು ಮನಿ ಕಮದತ್ ಒಯಾವತ್ ಮಟ್ಟ ಒಯಾವತ್ ದೆನ್ನ ಸುದ್ದಿ ಉಮ್ಮೆಕ ಕೋತೆಕ್ಕ ಸಿಂಧು ಆಗ ದೆನ್ನ ಕೇಳ ತಿನ ಒಯಾ ಹರಿವ ಲಸ್ಸನ ಆಯಾಗೆ ಫೋಟೋ ಏಕ ಕಗೆವಲ ದೆನ ಶಿರೋಮಿಯ ಅಕ್ಕ ಒಯಾ ಸುದ್ದಿ ಅಕ್ಕ ಆಗೆ ನಂಗೆ ಓಮ ಮಂಬಲಂಚಟ ಮೆಮಿನಿಯಂ ವಿಲ ದಾಮಿಕಾ ಅಕ್ಕ ಅಭಿವಾದ ಲಸ್ಸನ ಸಿಂಧು ಅಗಡೆ ಕತ್ತು ಕರಿಗಾನ್ನ ಹಸ್ಬೆಂಡ್ ವಸಂತ ದರ್ವ ಮಿನಿ ದುಮೆತ್ ಸರ ಅಮ್ಮ ತಾತ ವಗೆ ಮನೆ ತಹರ ಹೆಮೋಮ ವಿಶೇಷ ಆವ ಎಕತು ಕರಿಗಾನ್ವ ಅದ ಮನಾ ತಿಯನ ಇಂದಿ ಅಪ ಕನ್ನ ಅದತ್ ಕಂದ ಮುದುನ ಮುದನ ಹಂದಿಯ ಠಾವೋತ್ ಇಂದಿ ಅಪ ಕನ್ನ ಪುಲುವಾಂ ಕಟ್ಟಿಯ ಯನ್ನೋನಿ ಹರಿದ ಮಠತ್ ಎಕ್ಕ ಗಿಹಿಲ್ಲ ಇಂದಿ ಅಪ ಪಹಕ್ ದಹಯಕ್ ವೆಡಿಪುರ ಕನ್ನೋನಿ ಏಕತು ಕಹಿಂದ ಮಡ ಮೇ ದವಸ ರೆಡ್ ಬಡಗಿನಿ ಹದೆನ್ ನತ್ತೆ ಮೊಗದ ಕಟ್ಟಿಯ ಮಡತ್ ಎಕ್ಕ ಇಂದಿ ಅಪ ಕನವನೆ ಹಾರಿ ಏಗನ ಮದ ಕರಾಡ್ ಬಾ ಸೇಮ್ ಇನ್ ಮೇಗನದ್ ಮಂಗ ವಾಡಿ ಕಿಯನವಾ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ಬೌದ್ಧ ಚಿಕಿತ್ಸಕ ವೈದ್ಯ ಮದ್ದಸ್ಥಾನ ಏಗನ ಮೇ ತಮೈ ತಿಂಗ್ ಬೆಲ್ಲೆ ಕೊಂದೆ ವೇದನಾ ವತ್ತಲು ಮೊನಿಯಂ ಹರಿ ಸ್ನಾಯು ರೋಗ ಆಕ್ತಿಯನವನ ಆಥ್ರೈಟಿಸ್ ಸೆಟ್ ಪುಲ ಸಂಧಿ ರೋಗ ವೇನ ಪುಲ ಮಾಂಶ ಪೇಶಿ ವೇದನಾ ನಹರಗತ ಗಸಿ ಮೇ ಹಮದೇಮ ಹರಿಮ ಕೆಟಿ ಕಾಲಿ ಗಿಂಗ್ ಸುವ ಕನ್ನ ಲಂಕಾವೇ ಅಂಕೆ ಕೆ ಬೌದ್ಧ ಚಿಕಿತ್ಸಕ ಪ್ರತಿಕಾರ ವೈದ್ಯ ಮದ್ದಸ್ಥಾನ ಜಾಲಿ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ಹೊರನ ಸಹ ಕೊಚ್ಚಾವೇ ಮನು ಶಾಖಾತಿನ ವಗೇಮ ದರುವನ್ ವೆನ್ ವೆಂಗ್ ಪ್ರತಿಕಾರ ಗನ್ನ ඒ කියන්නේ ආබාධිත දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන් එකගෙන යන්න ඕනේ ඇක්ටිව් ප්ලස් ආරම්භ කළා තියෙනවා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හොරණ. ඒ වගේම පැරලයිස් රෝගීන් වෙනුවෙන් තියන්නේ හොරණ සහ බණ්ඩාර්ගම ශාඛා. ඉතින් පැරලයිස් වෙලා ඉන්න කෙනෙක් නම් හැමදාම ඇඳක් මත පුටුවක් මත රෝද පුටුවක් මත ඉන්නවයි කියලා හිතුවා නම් මං ඔයාලට කියනවා නෑ එහෙම වෙන්නේ නෑ ඔයාට. ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න. පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් නිතාවටම සුව කරනවා මෙතන. හොරණ සහ බණ්ඩාර්ගම තියෙන ශාඛාවලට යන්න. ඒ වගේම තමයි මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි විශේෂම දේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරම නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්. හරිම ඉක්මනට රෝග සුව කර ගන්නත් පුළුවන්කම තියෙනවා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන්. ඒ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් හැමදේමත් දෙනවා සහ රෝගීන් සියයකට එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න යන්න කලින් දින වේලාව වෙන් කර ගන්න කෝල් කරන්න 02 26 76 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77 77

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
1: හවස 3:41.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: තැන කාටම මේල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
8: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
9: අනේ මන්ද
8: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
9: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
10: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
11: NetFM 4 වටේ.
12: ලෙගේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී එක අහන්න NetFM ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕනි කියලා ආවට ගියාට වාගේ සල්ලි ටික අරගෙන අර එහෙම එහෙ ගිහිල්ලා තැම්පත් කරලා එක එක ස්ථාවර තැන්පතු එක එක තැන්වල ගිහිල්ලා ආරම්භ කරලා අන්තිමට සල්ලි ටිකක් නැති කරගන්න හදන්න එපා. ඔයාගේ සල්ලි වලට හොඳ ආරක්ෂාවක් තියෙන, ඊට පස්සේ හොඳ පොලියක් ලැබෙන අන්න එහෙම තැනක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. මොකද ඉතින් අපි මේ හැමදේම කරන්නේ අපේ ජීවිතේ ඉදිරි අනාගතය වෙනුවෙන්. ඉතින් ඉතිරි අනාගතය වෙනුවෙන් මුදල් ඉතුරු කරන එක, මුදල් ආයෝජනය කරන එක සිද්ධ කරනවා වගේම ඒක හරිම අනාගතයට ගොඩක් වැදගත් වෙන විදිහට කරන්න ඕනි. එහෙමනම් ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරනකොට ඔයා හරියට දැනගන්න ඕනි ඔයාට හම්බ වෙන ප්‍රතිලාභය කොහොමද, ඔයාගේ මුදලට ලැබෙන ආරක්ෂාව කොහොමද. මේ හැමදේම හරියටම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ දැන් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුව හරහා. ඉතින් RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොටත් දිවයින පුරාවටම RDB බැංකුව ශාඛා 272ක ජාලයක් තියෙනවා. ඉතින් ඔයාට ළඟම තියෙන RDB බැංකුවට යන්න, ගිහිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න. දැන් ඔයාට ස්ථාවර තැන්පතුව සඳහා මාස 3යිද, මාස 6යිද, අවුරුද්දක්ද, එහෙම නැත්නම් කෙටි කාලීනව, දිගු කාලීනවද ඔයා ආයෝජනය කරන්නේ, ඒ ඔක්කොම ටික ස්ථාවර ඒ සම්බන්ධව RDB බැංකුව හරහා කතා බහ කරලා ඔයාට ඒ යෝජනා ඔයාට අවශ්‍ය කරන යෝජනා ක්‍රම, ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඔයාට ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාත් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. එදිරින් පස්සේ මතක් කරන්න ඕනි ඔයාට මෙන්න මේ ගැන. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන මම ඔයාට කියන්න. ආයුර්වේද ඖෂධ කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක් ටග්ගාල මතක් කරන, ඕන කෙනෙක් ටග්ගාල දැන් දන්න හොඳම තැන තමයි 100% හරිම ප්‍රතිඵල අරගෙන ඉන්න තැන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ෂුගර් තියෙනවා නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව, කැස්ස, උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා. ලිවකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව, බය වෙන්න එපා. කොහොමත් බය වෙන්න ඕනේ නැහැ. දැන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙනවා කියන්නේ පොඩ්ඩක්වත් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, කැම ප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ ආචීර්ණය 100% සෙවනගල ස්වාභාවික සෙවනගල අසමෝදකම ඔයාට දැන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා ගෙදර ගෙනල්ලා තියාගත්ත කියලා කිසි පාඩුවක් නැහැ. ඒ නිසා ඔයාත් ගෙදර ගෙනල්ලා තියාගන්න මේ දේවල්. මේ සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම වේරුම 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. 0747 3140 0747 3140 දැන් ඉතින් තරගයක් තමයි තියෙන්නේ. ඉක්මනට මෙන්න මේ කටි එකතු කරගන්න. සුබ දවසක් ජනුමණික. අපි දෙන්නටත් ලස්සන සින්දුවක් දෙන්න. පැය 24ම net අහනවා. ඔයා හැම තමයි ගොඩාක් ලස්සන. ආදරේ හරිද? අපි අඹ මල්ලේ නමෝනි නෑ නෑනේ. ආදරේ හොදේ කියලා තියෙනවා. නම කියන්නේ නෑ, නම කියන්නේ නෑ. ඊට පස්සේ හයි හයි විජේ බාපුර බර්ටි හොලංගමුව දමයන්ති දිනක්ෂී ඊට පස්සේ ලක්ෂාන් ලස්සන සින්දුවක් ඕනි හැමදාම net අහනවා කියලා තියෙනවා. ජය වේවා. යටි අන්තර පරිසල ඇලහැර අජිත් චමින්ද ජයවර්ධන යමද තොඳ සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. එදිනින් පස්සේ හැමදාම වගේ බොරලස්කම දිනත විමුක්ති හා ශ්‍රේම චන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සර චන්ද්‍රයා ඉන්නවා. ඔයාවත් එකතු කරේ ගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් කලතර පනාවිරිය චාමරයියා තනුෂක්කා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දිනවා. මේ හැන සින්දුවරම එකතු කරගන්නම්. ඊට පස්සේ පැලම්පිටිය කැලුම මැසේජ් කරලා තියෙනවා. මමද වහගෙන ඉන්නේ ජානු. ඔමයි කක් දෙන්න පුළුවන්ද මට දාගෙන්? මට බෑ, ලැජ්ජයි. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජානු කී කියලා මැසේජ් එකක් කියලා දිනවා. නමක් නෑ, නමක් නැහැ, නමක් නැති වුණාට මම එකතු කරගන්නම්. එතනින් පස්සේ තව කවුරු හරි ඉන්නවද කියලා ඉක්මනට ඉක්මනට පොඩ්ඩක් ඉන්න උඩට ගිහින් බලන්න. සුමදු මල්කි ඇන් විනිතා වැඩ කරන කට්ටිය කොහොම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් කළා තියෙනවා. එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. කොහොමද උම්ම එකක්? ඔයා නෝටි ජානු. මේ ලක්මාල් ගුටි කන්නේ පවගෙන් හරිද?

එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මමත් යන්න තමයි හදන්නේ. කියන්න බෑ ආයෙන්න පුළුවන් රෑ හතට වගේ. එහෙනම් පරිස්සමට ඉන්න, දිගටම නැතෙක් ඉන්න. එහෙනම් කොල්ලෝ හපි ගියා මං ඔයාගේ ජනු.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්.බී. රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
1: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
12: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
13: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
14: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7746.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
16: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
17: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
16: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
19: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නිියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම තරංග. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළම් පෙත්සම් ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා නීති සංගමේ භාණ්ඩාගාරික TMS පසිඳු සිල්වා සහ එම සංගමේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම් පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත වී එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. මේ අතර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීති සංගමය විසින් එම පෙත්සම තුලින් ඉල්ලීමක් කර තිබෙනවා. අදාළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. මිලඟනෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: අඩුවියදුමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
5: Baru bang!

सुबह से नया वाक हवस हाथराई बिनाड़ी हाथाई वेलाव अभी हाथरवाटे वड़े पटांगन हाथा ने अधितिंग अंगहारुवाद दावस बैरेडी को कुमी वर करला हवस औरों के बल्लू बल्टे अन्न लास्ट दिवस आने द ओमा वहाँगिरी इन्ना वाना बिंदु है हद से एकोला हाय अनुपा हाय अनुपा हाय अनुपा हाय नंबर के तीन नवा अद आप रेडी का क्वेडी पूरा व्हाट्सएप के मैसेज कराने पुलवान दावसक कॉल का गन आइडिया का तीन नवा ना कॉल करने का टीटा देखा है पनस पहाई तीस तुनाई हैट तुने नंबर के तीन नवा बस आप ही मेवला वे हाथर बटे आगे नहीं ना मिन्न में काटिए इन्हें आप इतने केर पासे बसे के आने का मां मिन्न में बसे के आप यह आगे नहीं ने ट्रांसपोर्ट के वेन्न पुलवां किधर वेन्न पुलवां अडे वेन्न पुलवां और को ही आगे नहीं टियात कॉल का दिल में पत्र मत करना मत करना निपा देखा ही पनस पहाई तीस तुना है टकुना नंबे के तीन नवा हर इड पासे नेतेफेम ऑफिशियल फेसबुक पेज के पत्र वा अनिवार्य यानवा ने सामान्य फोन काफिशियल फेसबुक पेज के पत्र मुनादीन अपडेट्स मे हमदेम बालन दीन पास वास्ट कमेंट कनीफेम ऑफिशियल फेसबुक पेज के पत्र वॉल पोस्ट के टे कमेंट का तिया नाम तक करने पा थोड़ी जोली पोस्ट का दाला तीन ने तीन सा अनिवार्य एकात मतक करने का मम हवसा हतरे इन दला हाईवे ने कांग हवसा रो आप एडिप्रो माधुरी करने का टीवे के तो करेगी सिंदूरी का कहानी तमाई तीन ने वैडे पटांगा ने कोटा मम्पोटा व्हाट्सएप के टे ගියා මේ වෙලාවේ කවුද මට මැසේජ් කරලා තියෙන්නේ කියලා මොකද හවස හතර වෙන්න කලින් ඉඳලම මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා ඒ කට්ටියව මතක් කරලාම සින්දුවකට ගියා නම් හොඳයි කියලා මට හිතුණා ශාන්ත ටේලර්ස් එකේ සෙට් එක නිදහස් මාවතේ කෑගල් ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා තිනවා ඒ වගේම හයි කොහමද සාපිත් ඔන්න හතර වටේ අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න හස්බන් දනුෂ්කවයි ලොකු දුව දම්සදි චූටි දුව බිෂේලිවයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා යක්කල මුල්ලෙන් දිලිනි මැසේජ් කරලා තිනවා thank you ඒ වගේම good evening asa boy මම තංගල්ලේ නප් ලස්සන සින්දුවකට උදාර විදිහට මාවත් එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් thank you ජය වේවා right okay මේ සෙට් එක එකතු කරගෙන එදා ඊට පස්සේ අද කාලේ හැම කාලෙම හිට් වෙලා තියෙන ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට් වෙලා තියෙන ලස්සනම සින්දු ටිකක් හවස 6 වෙනකන් අහන්න ඔය හතර වටේ පැත්තරෙන් නමතක් කරන්න එපා මේක වගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Asa

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්.බි. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බි. රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හවස 4 විනාඩි 16යි දැන්.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්.

0: විතරමයි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: නතරයියේ පෙරලි කරන NLB Mega Power තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
4: ඩම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
6: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් ඉන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් ඉන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3250. එහෙම නැත්නම් ගන්න 0774 390 3250.
7: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
8: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
7: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
9: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා පී කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරක සංයන්නේ.
10: මන්තාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

හවස 4 විනාඩි 24 වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් දැන් මේ වෙලාවේ ගෙදරට වෙලා මාව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ නේද ඊට පස්සේ වැඩ කරන ගමන් වුණත් මේ වෙලාවේ මට මැසේජ් කරපු සෙට් එක සෑහෙන්න ඉන්නවා ඉතින් ඒ නිසා ඒ කට්ටියව මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ හයි කොහොමද සා මම කලවාණෙන් පුෂ්පා අද නම් ගොඩක් වෙලා ඉඳලා මම මැසේජ් කරලා තියෙන්නේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි ඔයාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් තැන්කියු ඒ වගේම සලොන් දිනේශ්‍රියගේ සෙට් එකවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන සංදීපනී නුවන්තිකාවයි ශාමවයි ලාස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා මම අනිවාර්යෙන් එකතු කරගන්නම් ඒ වගේම අසමමත් මේ වෙලාවම අවහගෙන ඉන්නපා දුවෝ ලීනවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා සුලෝ මැසේජ් කරලා තිනවා thank you darling මං ඔයාව ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ Facebook එක පැත්තට යන්නත් ඕන අද wall post එකට comment කරපු කට්ටියත් ඉන්නවනේ නේ ඊට පස්සේ කට්ටියව මතක් කරන්නත් ඕන හැබැයි මං ඔයාලට පොඩ්ඩක් වෙලාව දෙන්නම් තව පොඩි වෙලාවක් ඔයා ගිහිල්ලා net fm official Facebook page එකෙන් wall post එකට comment එකක් තියන්න අමතක කරන්න එපා හරිද NLB ජයලොතරයි යගෙන එතකම් මං ඔයාලට කියන්නම් කොනේ සාමාන්‍යයෙන් ජීවිතේ මහන්සි වෙලා වැඩ කරනවා වගේම තමයි අපි පොඩ්ඩක් අපේ වාසනාවත් තුරගා බලන්න ඕන නේද? ඔයාගේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට දවසේ වැඩිම ජයග්‍රහයි අවස්ථාවන් හිමි කර දෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් දවසේ වැඩිම වාසනාවන්ත අවස්ථාවන් හිමි කර දෙන NLB ජය ලොතරැයි අරගෙන ඔයාගේ වාසනාවන්ත ඉලක්කම් ටික මුල ඉඳලා අගට ගැලපුණා. ඊට පස්සේ අග ඉඳලා මුලට ගැලපුණත් ඔයාට ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගිත් වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන් ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඊට අමතරව දැන් ඔන්න මේ සුපුරුදු තෑගි ටික ගැනනේ මම ඔයාලට මතක් කරේ. එතකොට වා ඔය යමින් යමින් ගමන් බලන්න පාරේ ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම හිටියොත් NLB ජය ලොතරැයි අරගන්න. මොකද මේක ඔයාලට සාමාන්‍ය වෙනදට හම්බ වෙන සුපුරුදු තෑගි වලට අමතරව දැන් අලුත්ම අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තිනු. ඒ තමයි සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉරිද දවසේ සිදු කරන විශේෂ දිනුම් බැදීමෙන් දැන් ඔයාලට අමතරව තවත් රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. එනිසා ඉදින් වැඩියෙන් NLB ජය ලොතරැයි අරගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ සද්දෙරම හතර වටේ තමයි අහගෙන ඉන්නේ. ලාස්ටි කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා හොරණින් වෙනුෂ මැසේජ් එකක් දාලා තිනවා. Thank you වෙනු. මම ආව ගොඩක් ආදරෙන් ඊළඟට ලාස්ටි කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. එතකොට සතිය පටන් ගන්නකොටම දැන් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අසා මේ සිකුරාදා වෙන්නේ TFM DJ Night Face to Face Rack Show එකේ මොකද වෙන්නේ කියලා. මේ සතිය මුකුත් වෙන්නේ නැහැ සුපුරුදු විදියටම ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් රියල් වැඩෝ දෙන්නේ කෙනවා. මේ සිකුරාදා DJ Night එකට අපි එතකොට ලෑස්ති කරගෙන තියෙනවා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කය. එකිනෙකට වෙනස් දිස්ත්‍රික්ක දෙකක් නේ නේද? සුපිරි වැඩෝ දෙන්නේ කෙනෙක් ඉතින් ඒ නිසා අපි වෝල් පෝස්ට් එකක් දාලා තිනවන FM official Facebook page එකේ මේ සිකුරාදාවේ කවුද ඉන්නේ කියලා. ඔයාගේ වැඩිපුරම මනාපේ තියෙන දිස්ත්‍රික්කයට කමෙන්ට් එකක් දාන්නත් හැකියාව තියෙනවා. ඉස්සරහට වැඩි විස්තර කියන්න. හවස 4 විනාඩි 27 වෙලාව හවසරු යහන්න නියම සින්දු ටිකක් එක්ක මේ පැත්තෙන් මම ඔයා මැසේජ් එකක් දානකම් බලාගෙන ඉන්නවා 0711 95 95 95ට. තගල මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: හවස 4 විනාඩි 35යි දැන්
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්ත කියලා හේතු ගොඩයි විශේෂ හේතු දෙකයි එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු තුනක් හෝ කිලෝමීටර් ලක්ෂ දෙකක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
4: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
8: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
9: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
11: ඩවුන්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15%ක් පමණ සියලුම ඩවුන්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
13: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
14: හොට්ස්පොට් අයියේ
13: ඩේටා නෑ අනේ
14: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
15: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
16: neither ready for this war squash the battle Hitler's Nazi Congress comes to an end
17: together on a day of profound joy a soaring hope
18: the day a planet stops for a game
19: netfm Algo Town
3: brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturugiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
20: මුරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක් ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22
11: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0112173888 අමතන්න
19: NetFM Algo Town
21: Hadaravate
22: Hadaravate
3: brought to you by
23: Nawa Enlin calcium vitamin C D zinc magnesium athulu posha padarthay 11kin Enlin sima bidalanna
24: meka thama vistare danna ona pattare
25: NLB Jaya jathikalotrai mandalaya
26: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97

හවස හතරයි විනාඩි 43යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මැසේජ් කරපු සෙට් එකක් මතක් කරලා තවාට කියන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි සුබසන්ධ්‍යාවක් වේවාසා. අපි මේ වෙලාවේ සද්දරම හතර වටේ අහගෙන ඉන්නේ කියලා නිසංසලා මැසේජ් එකක් දාලා තිනවා. Thank you නිසංසලා. මම ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනි මැසේජ් එකක් දාලා දිනවා. සාපිත් මේ වෙලාවේ ඔහාව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔකේ අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ යොමාලි මැසේජ් කරලා තිනවා සායියේ. අපිත් මේ වෙලාවෙ ඉතින් ඔයාව තමයි අහගෙන ඉන්නේ. උදාරයිනි තින් නේද? පවුල කට්ටියවත් එකතු කරගෙන ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යමු කියලා තියෙනවා. ඔයා කියන දේක් තමයි ඉතින්. හරි. ඊට පස්සේ දිල්කි මැසේජ් එකක් දාලා තිනවා. Thank you දිල්කි. මම ඔයාව ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේක එකතු කරගන්නම්. සින්දුවකට යන්න නෙමෙයි මම මේ කියන්නේ. දැන් පාර තොටේ ගමන බිමනක් යන්න, වැඩට යන්න, ඊට පස්සේ හදිසියකට පොඩි අයගේ ස්කෝලෙට යන්න, ඊට පස්සේ හන්දියට යන්න, ටවුන් එකට යන්න, ගෑස් එක ගෙවුරනම් පොඩ්ඩක් ටවුන් එකට ගිහිල්ලා හස්බන්ඩ් නැති වෙලාවට ටක් ගාලා ගෑස් එක අරන් එන්න නේද? ගෙදරට පොඩි ස්කූටර් එකක් වගේ පොඩි බයික් එකක් තිබ්බනම් සෑහෙන්න වටිනවනේ. ඒ නිසා මම මේ මතක් කරන්න හදන්නේ. දැන් වාහනයක් ගෙදර තියෙනවා නම් හරිද? ඒක මාර වටිනවනේ. කොච්චර නම් දේවල් කරගන්න පුළුවන්ද? හරිම ලේසිද? හොඳම උදාහරණය තමයි හිතන්නකෝ, ආ වැඩට යනවා කියලා. ආරේ බස් එකේ හරි, එමන් නැත්නම් ට්‍රේන් එකේ හරි, නැත්නම් ටුක් එකක් දාගෙන හරි යනවා කියලා කියන්නේ. එකක් තමයි අමතර වියදමක්. හරිද? අනිත් කාරණාව තමයි බස් වල, කෝච්චි වල යනකොට තෙරපිලා කරලා වැඩට යනකොට ඉතින් හොඳපණ ගිහිල්ලානේ. ෆ්‍රෙෂ් විදියට වැඩට යන්න තියෙනවනම් කොච්චර වටිනවද? ඒකට පොඩි තමන්ගේම කියලා බයික් එකක් එහෙම තියෙනවනම් ආයෙත්ින් බය වෙන්න දෙයක් නැහැ. වෙලාවත් ඉතුරුයි, මහන්සියකුත් නැහැ, ටක් ගාලා යන්නත් පුළුවන් නේද? ගොඩක් වෙලාවට දැන් බයික් එකක් ගන්න වාහනයකට යන්න එහෙම ගොඩක් අය ටිකක් අදිමදි කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ දවස්වල වාහන සෑහෙන්න ගණන්. හරිද? ලීස් එකක් දාලා ගන්නවා නම් එහෙම ඩවුන් පේමන්ට් එක සෑහෙන්න ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඊළඟ කාරණාව තමයි වාහනයක් අරගත්තට පස්සේ පෙට්‍රල් ප්‍රශ්නේ නේද? වාහනේ ගත්තට වඩා සෑහෙන ලොකු වියදමක් යනවා තෙල් වලට. හැබැයි ඒ වුණාට ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදියට එන කෙඩි රයිස් කියලා කියන්නේ මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් අරන් ආපු වාහනේ. ඒ කියන්නේ කෙඩි රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හරහා හඳුන්වා දෙන කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ මං අර මුලින් කිව්ව ප්‍රශ්න තුනටම තියෙන හොඳම උත්තරේ. පළවෙනිම දේ තමයි දැන් කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කලින්ටත් වඩා සෑහෙන අඩු මුදලකට වාට අරගන්න අවස්ථාව තියෙනවා. රුපියල් 599,000යි. ඒ කියන්නේ ඉතින් ඇඟට දැනෙන්නවත් නැහැ මේ දවස්වල. මොකද බයික් එකක් හරි මොකක් හරි වාහනයක් ගන්න ගියාම ඔයිට වඩා සෑහෙන්න ලොකු ගාණක් වාට වියදම් කරන්න වෙනවා. හැබැයි උනාට කෙඩි රයිස් බයික් එක දැන් වාට රුපියල් 599,000කට ගන්න පුළුවන්. ඒක හතුවා හිතන්නකෝ, ලීස් එකක් දාලා ගන්නවා කියලා හිතන්නේවත් නැති තරම් පොඩි ගාණක් දීලා ඔයාට බයික් එක අරන් එන්න පුළුවන්. ඩවුන් පේමන්ට් එකේම ලොකු ගාණක් ගෙවන්න ඕන කියන කතා කිසි දෙයක් අදාළ නැහැ. ආරිම පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අරන් එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට බයික් එක ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල මේ බයික් එක ගැන වැඩිපුරම කතා වෙන්න හේතුව තමයි මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා. සරලවම කියනවා නම් පෙට්‍රල් වියදමක් යන්නෙම නැති තරම්. ඉතින් ඒ නිසා දැන් ජපානයට, ටොයෝටා ඉන්දියාවට, ටාටා ජර්මනියට, බෙන්ස් වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට දැන් අපිටත් අපේම කියලා කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි කෙඩි රයිස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් පොඩි බයික් එකක් ගන්න පුළුවන් විදිහට වාට අවස්ථා ගොඩාක් දීලා, ඊට පස්සේ ඩිස්කවුන්ට් ගොඩක් දීලා, සහන ගොඩාක් දීලා එන බයික් එකක් තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. 0773 523 535 කතා කරලා වාට කෙඩි රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? ලංකාව පුරාම විදුණු සේවා ජාලය, අලෙවි නියෝජිතයන් සහ වාට අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න පුළුවන් නිසා හරිම ලේසි පහසුයි. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් ලංකාව වටේම මේ දවස්වල අපි විශේෂයෙන්ම මතක් කරන කාරණාවක් තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එනවනේ නේද? දැන් ඔයා සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් එහෙම හදන කෙනෙක් නම් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක කියලා කියන්නේ ඔයාගේ ගමට, එහෙම නැත්නම් ඔයාගේ නගරයට ළඟම ලොකේෂන් එකට ආවට පස්සේ ඔයාට ගිහිල්ලා ලංකා ටයිල්ස් විශේෂඥයින් හමු වෙලා ඔයාගේ ගෙදරට, ඊට පස්සේ අලින්දේට, ඊට පස්සේ කාමරවලට, ඊට පස්සේ ඔයාගේ බාත්รูම් එකට අවශ්‍ය කරන ටයිල් සහ බාත් ව්‍යවපාංග ගැළපෙන විදිහට තෝරලා ඔයාට අවශ්‍ය විදිහට හිතාගන්න බැරි තරම් අඩු මුදලකට ඔයාට ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ මේක ඔයාට හරිම කලාතුරකින් හම්බ වෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා ඔයාගේ ළඟම ලොකේෂන් එකට ආවට පස්සේ ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා
විස්තර ටිකක් හොයලා බලුවට පාඩු වෙන්නේ නැහැ. දැන් අද අගෝස්තු මාසේ 18 වෙනිදානේ. අද දවසේදී ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එන්නේ කහටගස් දිගලිය සහ ඒ වගේම දැන් මේ වෙද්දී හවස්වරුවේ හොරෝපතාන පැත්තේ තමයි ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියෙන්නේ. හෙට අගෝස්තු මාසේ 19 වෙනිදා ත්‍රිකුණාමලයේ සහ හවස්වරුවේ කන්තලේ කියන නගරවලට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එන්නේ. ඒ නිසා ලංකා ටයිල්ස් විශේෂඥයින් හම්බ වෙලා වාගේ නිවසේ ආලින්දේර නිදන කාමරේට නාන කාමරේට හරියටම ගැලපෙන ටයිල්ස් හා වාතය උපංග සුවිශේෂී මිල ගණන් යටතේ ලබා ගන්න හැකියාව තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නව ආතෙන්. තග්ගාල ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ මේ දවස්වල ඉතින් උඩ බැලුවොත් මොනවද තියෙන්නේ? සරුංගල් තමයි නේද? ඒ කියන්නේ මේ දවස්වල අපි කියනවා අර දැන් අර ඉස්කෝලේ යන කාලේ වගේ නම් ඉතින් අගෝස්තු මාසය කියලා කියන්නේ කෙලින්ම ඉතින් සරුංගල්ම තමයි. උදේ පටන් ගත්තාම හවස වෙනකම්ම කරන්නේ සරුංගල් යවන එක තමයි නේද? ඉතින් ඒ නිසාම තමයි මම මේ ඔය ඌව පැත්තේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට මතක් කරන්නේ. ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක සංවිධානය කරන ඌ අහස නේක වර්ණයෙන් හැඩවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය ඔන්න අගෝස්තු මාසේ 22 වෙනිදා හවස 3 ඉඳලා වැලිමඩ අඹගස්තෝ මහජන ක්‍රීඩාංගණයේ තියෙනවා. ඉතින් එතකොට මීට සමගාමීව ෆුඩ් ෆෙස්ටිවල්, ඊට පස්සේ හොලි ෆෙස්ටිවල්, ඒ වගේම ඩීජේ කොන්සර්ට් ඇතුළු රසපිරුණු සෞ රසක් වාට අත්විඳින්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ජයග්‍රාහකයන්ට විශේෂ වටිනා තෑගි ලබා දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා. මේ වෙනුවෙන් මාධ්‍ය සවිය ලබා දෙන්නේ net fm අපි. ඉතින් ඒ නිසා උවහසේ එකම සරුංගල් සැනකෙළියක් බලා ගන්න අගෝස්තු මාසේ 22 වෙනිදා හවස 3 වෙද්දී වැලිමඩ අඹගස්තෝව මහජන ක්‍රීඩාංගණයේ පැත්තට එන්නත් අමතක කරන්න එපා.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: ताम्रो वासर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल्पवतिते सुव पहसुएं न्युत सोफा हेटन मदहसे सिट सियलुम ताम्रो प्रदर्शना गारवली
2: श्री लंका वे प्रथम वतावट राइनो रूफिंग विदिन हंदुन्वा देन राइनो प्रिमिय जल प्रतिरोधी मतुपिट आरक्षने सहित रूफिंग शीट Rhino roofing within Nandun Vadina, Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal, Tahatunai Anuhayamatan.
3: ඔබකල සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112135.02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස් ටික දිගාර ගන්න බැගුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
9: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0116 856 956.
10: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: විතරාගී මුනි ගුණ ගැන ලෝසත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: 101.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
3: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: සුබසන්නව කවස පහයි විනාඩියකයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 අනුරුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පතට එරෙහිව සමගි ජනබලවේගයේද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. 22 අනුරුකම් ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් එහි ව්‍යවස්ථානුකූලභාවය සහ පවතින ගැටලු පිළිබඳ අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ එම පෙත්සම ගොනු කළ බවයි සමගි ජනබලවේගයේ නිවේදනය කළේ. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීති සංගමයේද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
4: Baru Bang

0: ප්‍රශ්නය නැතපෙම් හතර වටේ හතර වටේ හතර වටේ
1: හවස පහයි විනාඩි 11යි වෙලාව හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ හවස වරුවේ ආසම සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් WhatsApp එක මැත්තර මම පොඩ්ඩ යන්න හදන්නේ සුබ සන්දේවක් වේවාසා අපි හෝකන්දර විජේසිංහ එක්ක චන්දසිරීට පස්සේ සුදර්ශන ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කවුද මේ ඉන්නේ වෙනද වගේ මදත් ඔයාව හගිරින් ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා කුරුණෑගල ඉඳුල්ගොඩින් තරංග දිසානායක මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ගුඩ් ආෆ්ටර්නූන් අසා මම ඔයාව හගිනින් ඉන්නවා රත්නපුලෙන් උදාරි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. Thank you උදාරි. මම ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. අසයි අපිත් මේ වෙලාවේ හතර වටේ තමයි අහගෙන ඉන්නේ. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවර මාවත් එකතු කරගන්න කියලා යටියන්තොට පීපල්ස් බැංක් එක ළඟ වීල් පාක් එකේ කොල්ලෝ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. Thank you ඔයාලා කට්ටියම මම ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. මං කියන්නේ වීල් පාක් එකට වෙලා ඉන්න ගමන් උනත් ළඟපාත ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවනම් හරිද ටිකට් කවුන්ටර් එකක් තියෙනවනම් ඔයා යන්න ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න. ඔයා දවසේ 6 ගිහිල්ලා මහන්සි වෙලා හම්බ කරනවා වගේම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න සමහර වෙලාවට අද ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන් නේ. ඒ නිසා ළඟ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා නම් ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම ඉන්නවා නම් ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න. විශේෂයෙන්ම යටියන්තොට කියලා කියන්නේ අපේ වාසනාවන්ත කොල්ලෝ කෙල්ලෝ ඉන්න පැත්ත. ගියාට පස්සේ ඔයාට NLB ජය ලොතරැයි අරගත්තාම බය වෙන්න දෙයක් නැහැ. මේකේ ඇවිල්ලා දිනුම් අවස්ථා වැඩිම ප්‍රමාණයක් හම්බ වෙන ලොතරැයියනේ. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට NLB ජය ලොතරැයි අරගෙන එන්නෙම ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරවන්න. මොකද අංක ටික මුලේ ඉඳලා අගට ගැලපුණත් ඊට පස්සේ අග ඉඳලා මුලට ගැලපුණත් ඔයාට ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑග ඉස්සහ සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්නත් හැකියාව තියෙන්නේ NLB ජය ලොතරැයියෙන් තමයි. තියෙනසා ඔය ඉන්න ගමන් යමින් ගමන් ටිකට් විකුණන තැනක් එහෙම දැක්කොත් හරිද ලොතරැයි කූඩුවක් දැක්කොත් ඔයා ගිහිල්ලා අනිවාර්යෙන් NLB ජය ලොතරැයි අරගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි. ඔයාට මේ මතක් කිරීම. හවස 5 විනාඩි 13යි අපි සින්දුවක් අහන්න හදන්නේ. සින්දුවක් අහලා මේ පැතරෙමු. මැසේජ් එකක් දාලා තියන්න.
0: Terebate.

0: ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
1: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ හෙට ගෙදර නවතින්න වෙයි වගේ
3: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
2: අම්මට ඒකත් ඇහුණා
3: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි බොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි බොරලස්කම හන්දියට විනාඩි 5යි පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
5: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
7: Daily Drive එකකට Smart Choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 Smart Drive Smart Savings 0.112125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කර
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited

0: තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
2: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
6: හදරවටේ
4: brought to you by
7: Nova Enlin calcium vitamin C D zinc magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Enlin සීම බෙදලන්න.
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
9: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
10: අඩුවියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.

හවසමහයි විනාඩි 30යි වෙලාව. අද පොඩ්ඩක් වැඩිපුර කට්ටියව මතක් කරන දවසක් නේද? ඉතින් ඒ නිසා චාමර ස්ටෝස්ගේ සෙට් එකව අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. කළුතර පනාබිටි ඉඳලා චාමර තනුෂා මේ වෙලාවේ සද්දරම හතර වටේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. Thank you ජය වේවායි වගේම අයියේ සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා දහම්ස මැසේජ් එකක් දාලා තිනවා. විදූෂාවයි ඒ වගේම පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම අසාවාගේ කොණ්ඩේ ලස්සනයි කියලා තිනවා. හා Thank you. හරිද? නිවන්තිරියේ දේවින්‍යා ෆැෂන් එකේ දීප්ති, නෝෂ්තවයි, ඊට පස්සේ ලලිතවයි, අනුෂවයි, මානෙල්වයි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. Thank you. අනිවාර්යෙන් ඔයාලා සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ මාකොල ගල්පත්තහන්දීන් ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තිනවා. Thank you ප්‍රියන්ත. ඒ වගේම අසා මාතින්නෝ මේ වෙලාවේ කියලා මහේෂි මැසේජ් එකක් දාලා තිනවා. යටියන්තොටින්. ඒ වගේම මඩපාත ලක්ෂ්මන් ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you ජය වේවා. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ කෑගල්ලෙන් ඔයා වහගෙන ඉන්නවා කියලා ලක්ෂ්මී දිසානායක මැසේජ් එකක් දාලා තිනවා. Thank you ලක්ෂ්මී. මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ආට මැසේජ් එකක් දාලා හවස හැට කලින් මේ පැත්තෙන් සින්දුවක් ඉල්ල ගන්න පුළුවන්.

0: අඩේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 011-125-125
4: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
5: ඔබව ඉදිරියෙන් තබන SLP Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානෙන් පෙතුම් ලබයි. SLP Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
6: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
7: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
10: මාරයිනි.
2: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 011-2-125-125 අමතන්න
11: වීතරාගී මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
12: නෙත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

වෙලාව හවස පහයි විනාඩි 48යි අපිට යන්න වෙලාවත් කිට්ටු වෙලා තියෙන හැබැයි යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා සාමාන්‍යයෙන් දැන් හවස වැඩහැරලා ගෙදර යන කෙනෙක් නම් බස් එකේ ඊට පස්සේ ට්‍රේන් එකේ පොඩ්ඩක් තෙරපිලා ඊට පස්සේ තද වෙලා ගල්ලා ගිහිල්ලා හරි අමාරුවෙන් ඇඟේ පතේ අමාරුවෙන් ගෙදර යනකොට අනන්තවත් හිතනවා ඇතිනේ නේද? පොඩි බයික් එකක් තිබ්බනම් ටක් ගාලා ගෙදර යන්න තිබ්බ ටිකක් නිදහසේ ඉක්මනට හුලම් පාරක් වැදීගෙන යන්න තිබ්බනේ. ඔයගේ දේවල් කල්පනා කරනවා නේද? රයිට්. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්නේ. දැන් රුපියල් 599,000කට ඔයාලට හිතා ගන්නවා බැරි තරම් වාසි ගොඩක් එක්ක කෙඩිලයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකක් ගන්න chance එක තියෙනවා. හරිද? හිතන්නකෝ ඔයා නිකන් හරි ලීස් එකක් දාලා කියලා වාහනේ ගන්නෙ. ඔයා දන්නවද රවුන්ඩ් පේමන්ට් එක හරින්ම පොඩි ගාණක් දීලා ඔයාට බයික් එක ගෙදර යන්න chance එක තියෙනවා. අන්තික හොඳම දේ තමයි මේකට ඇවිල්ලා මේ අර පෙට්‍රල් වලට ලොකු වියදමක් යන්නෙත් නෑනේ. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඒ තරම් විශ්වාසයෙන් කට්ටිය බයික් එක අරගන්නේ. මොකද මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම කතා බහ වෙන වැඩිම ඉල්ලුමක් තියෙන බයික් එක තමයි කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ජපානයේට ටොයෝටා, ඉන්දියාවට ටාටා, ජර්මනියට බෙන්ස් වගේ ලංකාවේ අපිට කතා කරන්න පුළුවන් ආඩම්බරෙන් කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එක තමයි කෙඩිරයිස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට කතා කරලා ඔයාලට මේ බයික් එක පිළිබඳව වැඩි විස්තර දැනගෙන බයික් එකක් අරගන්න. මොකද හැමදාම බස්වල තෙරපිලා මිරිකිලා යන්න ඕනේ නැනේ නේද? අපිත් බයික් එක කවදාරි යන්න ඕන කියලා අයිඩියා එකක් තියෙන කෙනෙක්ට 0773 523 535 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? අසයි යන්න කලින් අපිවත් මතක් කරලා යන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? හැලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එකේ වගේම මටත් ලසන් සින්දුවක් දෙන්න කියලා මන්දාර මැසේජ් කරලා තියෙනවා. අයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. තැන්කියු මයුමි. ඒ වගේම සින්දුවකට අපිවත් එකතු කරගන්න අයියේ කියලා මට ෂර්මි මැසේජ් කරලා තිනවා. මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ජයන්ත ජයකොඩි, තැන්කියු ජය වේවා. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන මම අදට ආගේ මගේ බොරින් නැති විනි ඩ්‍රයිව් එක හතර වටෙන් යනවා. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස හතරට. එතකම් පරිස්සමින් ඉන්න. ගිලන්න ජය වේවා. මම DJ අසා. ගුඩ් නයිට්.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
3: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
4: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13.22.
7: Home Blaster.

0: ආසන ඇක්ටිවේට් කරගන්න.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01162 863 366 716 3672.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
4: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩි රයිස්. වසර පහක වගකීමක්. කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
7: අම්මේ රඹුටන්
8: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
8: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 30% වට්ටමක්. Prima Kottumi Noodles ග්‍රෑම් 400ක් සඳහා 25% වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම්
1: සුරය නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
8: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
9: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
10: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
11: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
1: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
7: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: සුබ සැන්දෑවක් අවසහයයි විනාඩි 32යි.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මම් කතා

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0767-716-7872.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝවන් අද 2026 අගෝස්තු 18 අඟහරුවාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහබුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල විපක්ෂයේ විරෝධතා මැදේ 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට. පාර්ශව කිහිපයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට එන අලුත් පනතට කැබිනට් අනුමැතිය. පළමු රන්දෝලිය තවත් නොබෝ වේලාවකින් වීදි සංචාරයේ. මහනුවර සදහැවතුන්ගෙන් පිරියයි. රුසියාවේ මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්.
3: Net News, the truth people trust.
4: පසුගිය කාලයේ පුරා මෙරට සමාජයේ වැඩි වශයෙන්ම සංවාදයට ලක් වූ 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අතර මෙරට සංගීත ශිස්ත්‍රයේ යතිවර සලකුණ වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී වදාලා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් කළ සියලු සිදුවීම්වල සත්‍ය අනාවරණය මෙතැන් සිට. විසිදවන අණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර් මහතා විසින් එම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විපක්ෂයේ විරෝධතා මැදයි.
5: අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා,
6: ගරු කතානායකතුමනි, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
7: ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතදී.
5: දෙවෙනිවර කියවීම කවදාද?
6: Tomorrow. කතානායකතුමනි, අධිකරණ සංවිධාන සංශෝධන නැවත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
7: 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
5: දෙවෙනිවර කියවීම කවදාද?
6: 60.
4: පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පූර් ප්‍රදර්ශනය කරමින් සිය අසුන් වලින් නැගිට පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතාවේ නිරත වුණා. එහිදී සභානායක අමාත්‍ය විමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.
5: ගරු කතානායකතුමනි, අපි බලාගෙන ඉන්නවා මේවා කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියලා. අද දවසම ඉන්න ඕන. නිශාන්තමලා, ගරු කතානායකතුමනි, මේකට ඇත්තටම විරුද්ධ නම් මේ සතියේම මේව අල්ලන් ඉන්න ඕන.
6: ගරු
4: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එහිදී අදහස් දැක්වූ අතර විපක්ෂ නායකවරයා සහ සභා නායකවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
8: ගරු කතානායකතුමනි, මයික් එකක් නැහැ, කැමරාවක්
6: නැහැ. මයික් එක
8: හරි බොහොම සුදුයි. ගරු
9: මාෂෝ ඔනරබල් ෆයිනල්
8: නියෝජක
9: කතානායක පොයින්ට් වෝඩ් ඔනරබල් ලීඩ් ඔනරබල්
8: අධිකරණයේ ස්වාධීනත්වයට මේ ඉල්ල කරන මරු පහරට විරුද්ධව අපි නැගී සිටිනවා. අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම
5: ඔනරබල් ලංකාවේ වැඩිම
9: ඔනරබල් ලීඩ් හවුස්
5: ලංකාවේ නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා ඔයාවක අල්ලගෙන ඉන්න ඕන අවුරුදු ගානක්. හරිද? ඒ නිසා හැබැයි දවසම ඉන්න ඕන. කො කො කො අල්ලන් ඉන්නේ.
8: ඕකේ.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා එහිදී මෙවන් අදහසක් පළ කළා.
8: ගරු
0: ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින ඉදිරිපත් කරපු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ යෝජනාවේ බලපෑමේ වගන්තිය නැහැ. මේ යම් පනතක් ඉදිරිපත් කරනකොට බලපෑමේ වගන්තිය තියෙන්න ඕනේ. අධිකරණ සංවිධාන පනත ඔබතුමා බලන්න. අධිකරණ සංවිධාන පනත සංශෝධනයේ බලපෑමේ වගන්තිය විස්තර කරලා තියෙනවා මොකද්ද බලපෑම කියලා. හැබැයි මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතත් එකත් පනතක්. ඒකෙත් බලපෑම කුමක්ද කියලා විස්තර කරන්න ඕනේ. මේක හිස්. ඒක අඩුපාඩුවක්, ඌනතාවයක්. ඒ අඩුපාඩුව හදන්න.
10: ඕකේ, නෝටඩ්. දැසිර ජයසේකර මන්ත්‍රීවරයා අධේ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.
6: ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අජිත් පෙරමැත්තමා මතු කරපු කාරණේට තවත් මේකේ තියෙන වැරද්දක් මම පෙන්නලා දෙන්නද? දැන් මේකේ බොහොම පැහැදිලිව තියෙනවා. 75 වෙනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. Can you go through the constitution please? 75 75 වෙනවා බොහොම පැහැදිලිව. අතීතයේ බලපාන නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව අපිට නීතිවාදීන් පුළුවන්. නමුත් මෙතනදී ඒකේ ආ කොටස ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ගම් කොටසකෝ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යම වූ නීතිය පැනවීමට. එතකොට ඊට පස්සේ ආපහු බලන්න ඕනේ ඒක 120 ශේෂාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය සම්බන්ධව. මේක දීර්ඝනාමයේ විස්තර කරන මෙති බලත් කෙටුම් පතක්. මේක පැහැදිලිව මේ සම්බන්ධව දීර්ඝනාමයේ ඇත්තටම කරු කතානායකතුමනි වර්තමානයේට බලපාන්න ඕන නම් මේ බලත් කෙටුම් පතේ සනාම් වෙන්න ඕනේ. මෙයා වුණයින් පස්සේ වර්තමාන ශේෂාධිකරණ විනිශ්චයකාරුන්ට සහ අනිත් අයට මේක බලපානවද නැද්ද කියලා. නැත්තම් මේක වෙන්නේ ඉතිහාසයේ බලපාන පරිදි මේ අපි බලත් සම්බන්ධයක් වෙන්නේ. ඒක කරන්න බෑ කරු කතානායකතුමනි.
10: පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් අද දිනේම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතරින් පළමු පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින්. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික TMS පසඳු සිල්වා සහ එම සංගමේ සහකාර ලේකම්වරයා විසින්. පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම් පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් අනුමත වී ඒ ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. එම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විදුසුරු මඩුලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසද ශ්‍රී ලංකා නීති සංගමය විසින් එම් පෙත්සම තුලින් ඉල්ලීමක් කර තිබෙනවා. අදාළ පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව සමගි ජන බලවේගයේ සර්වජන බලය විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක සහ ෆ්‍රී ලෝයර් සංවිධානයේද පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නවනීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කැටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම පනත් කැටුම් පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින්. අද පැවති කැබිනට් තිරන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
11: 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත එකී කරුණට අදාළව මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස තාක්ෂණික විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. එකී විශේෂ කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ත්‍රස්තවාදී රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා 2026 8 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීලා තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශය ලැබිලා තියෙනවා. එකී පනත් කෙටුම්පත රාජ්‍ය ගැසට් පත්‍රයේ පළ කරන්නත් ඉනනතරුව අනුමැති සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතුම ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩල අනුමත කළා.
10: ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල් පෙරහැර මංගල්‍යයේ පළමු කුබල් පෙරහැර තවත් නොබ වේලාවකින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පවතින සූදානම් පිළිබඳ තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රැඳී සිටින net news නියෝජිත කමල් සුරවීරකෙන්.
12: සුභ සන්ධ්‍යාවක් වේවා. මාගේ රැඳි සිටින්නේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර තව සුළු මොහොතකින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙන විට සියලුම කටයුතු සම්පාදනය කළා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න මහනුවර නගරයේ මේ වෙන විට අති විශාල ජනතාවගෙන් තිරි ඉතිරි ගොස් තිබෙනවා. කුඩා දරුවන් සමග තමයි විශාල වශයෙන් මේ ජනතාව මහනුවර නගරයට පැමිණ සිටින්නේ. මේ පෙරහැර අද දිනයේ ආරම්භ වෙන්නේ පසුරු 6 පසු විනාඩි 52 ට නැගිනේර දිසා මුඛ යෙදෙන සුබ මොහොතින් තමයි නාට පත්තිනි විෂ්ණු කතරගම සිව්මහා දේවාල පෙරහැර රැගත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වැවපාර ඔස්සේ දළදා වීදිය DSC නායක වීදිය පන්සල පාර ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය යටිනොර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් තෙවදීම අද සිදු වෙන්නේ පෙරහැර නැරඹීම සඳහා පරිශීලන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කළා තියෙනවා විශේෂිත ආරක්ෂිත වැඩසටහනක් කියලා මේ වන විට යම් කිසි ආකාරකින් පෙරහැර ගමන් මාර්ගයට රථවාහන පැමිණීමට අවස්ථාව නැහැ විකල්ප මාර්ග හරහා රථවාහන දාවෙන වෙනවා පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ මේ ආකාරයෙන් තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන්නේ මම කමල් සුරවීර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට net news වෙනුවෙන්
10: සිංහල සුභාවිත ගීත ශිස්ත්‍රයේ යතිවර සලකුණු ලෙස ගෞරවාදරයට පත් අතිපූජ්‍ය රඹුකණ සිද්ධාර්ථ හිමියන් අද පස්වරුවේ අපවත් වී වදාළා. ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියති. දහම සහ කලාව අතර මනා සුසංගෝගයක් ගොඩනැගූ රඹුකණ සිද්ධාර්ථ හිමියන් සිංහල ගීත සාහිත්‍යයේ යතිවර ගී පරපුරේ ප්‍රමුඛතම සලකුණක් ලෙස හැඳින්විය හැකි. උන්වහන්සේ විසින් රචිත ගීත අතර පිහිටක් නැති සද්ධර්ම මකරන්ද බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති හිමි සනරාමර සෙනෙහස පුදා පිපෙනා මලකට ආදී ගීත ගණනාවක් ඇතුළත්. භික්ෂුවකගේ පන්හිඳෙන් ගිහි සමාජයේ හදගැස්ම හඳුනාගෙන රඹුකණ සිද්ධාර්ථ හිමියන් ඒට දහම් සිසිලස මුසුකල පූර්වත්වය මෙරට සෑම පුරවැසියෙකුගේම සදාකාලික මතකයක් වනු ඇති. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ සඳකල නැමැති පුරාවස්තුවක් සොරකම් කළ සිය පුත්‍රයා එම චෝදනාවෙන් බේරා ගැනීම සඳහා බලය අයුතු ලෙස ක්‍රියාවේ යොදවා දූෂණය නැමැති වරද සිදු කළේ යයි අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා අපමත මුදාහර ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අල්ලස් කොම්සම් මගින් අතරංගෝට ගත් සැක්කාර හිටපු අමාත්‍යවරයා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරග මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එහිදී අල්ලස් කොම්සම් නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ස්වාමීනි මෙම සැක්කරුගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මෙම සැක්කරුගේ ආධාරකරුවන් පිරිසක් සමග ඓතිහාසික සඳගල නැමැති පුරාවස්තු සොරකම් කර තිබෙනවා. පසුව මේ සිද්ධිය පිළිබඳ මහනුවර කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළා. පසුව මෙම සැක්කරු හිටපු අමාත්‍යවරයා 2022 වසරේ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් කටයුතු කළ රත්නායක මහනුවර අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ දිසානායක සහ පල්ලකලේ පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත තම නිල නිවසට කැඳවා මෙම අපරාධ සම්බන්ධයෙන් විමසා තිබෙනවා. ඒ අනුව සැක්කරුවන් අධිකරණයේ ඉදිරිපත් කර එක් පුද්ගලයෙකුට රුපියල් 1500 බැගින් දඩ නියම කර එම නඩු කටයුත්ත අවසන් කරනවා යනුවෙන් අල්ලස් කොමිසම පවසනවා. යනු මෙම චෝදනාව සම්බන්ධයෙන් සිය පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල එම වරදින් බේරා ගැනීම සඳහා සිය බලය අයතුල සියොදවා ගැනීම තුළින් මෙම සැක්කාර හිටපු අමාත්‍යවරයා දූෂණය නැමැති වරදක් සිදු කර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම සැක්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මෙම සැක්කරුට එරෙහිව නඩු 13ක් පවතිනවා. සැකර සහෝගේ පවුලේ සමාජිකින් 81 වතාවක් අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශ දී තිබෙනවා. මේ තුලින් පැහැදිලි වනවා මෙම සැකරු අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගහරින පුද්ගලයෙකු නොවන බවට. ඒ අනුව සැකරු අපමත මුදාහරණ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්රය මෙම සැකරු රිමාන්ඩ් බාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වූ නොමැති බැවින් ඔහු අපමත මුදාහරණ බව නියම කළා. ඒ අනුව සැක්කරු රුපියල් 110 බැගින් වූ ශරීරප දෙකක් මත මුදා හැරීමට නියකොළ මහේස්ත්‍රාත්වරයා සැක්කරුගේ විදෙස්ගමන් බලපත්‍රයේ අධිකරණයට බාර දෙන ලෙසත් නියම කළා. ඒ අනුව මෙම නිලධාරීන් රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර 600කට ආසන සංඛ්‍යාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මොස්කව් නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන් ඩ්‍රෝන 180කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීමට හැකි වූ බවයි. පසුගිය වසර දෙකක කාලය තුල මොස්කව් නගරය වෙත එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාව මේ වන බවද වාර්තා වනවා. මේ අතර මෙම ප්‍රහාර සඳහා යොදාගත් සියලුම ඩ්‍රෝන බ්‍රිතාන්‍ය රජය විසින් යුක්‍රේනයට ලබා දුන්නේවා බවට රුසියාව චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටද රුසියාව අනුතුරු අඟවා තිබෙනවා. නෙත් නිවුස් නිමාප නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: නෙත් නිවුස් රාව ප්‍රතිරාව
14: අයිබෝවන් මම ඉසුරු වතුකෝරල මම මගේම ඕන් ප්‍රඩක්ෂන් හවස් එකක් කරගෙන යනවා. ඒකේ නම AIA ප්‍රඩක්ෂන් හවස්. ඉතින් මම දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් මේ වගේම පෞද්ගලික රෝහල් බොහොමයකටම මම මගේ සේවය සපයනවා. මේන්ලි මම ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි, ෆොටෝ බූත්, මල්ටි වීඩියෝ ප්‍රොඩක්ෂන්ස්, ලයිව් ස්ට්‍රීමින් වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් මම ගමනෙම තමයි වැඩිපුර ඉතින් ගමනෙම තමයි විවේකේ බොහොම අඩුයි. විශේෂ දෙයක් කියන්න ඕනේ මම ෆ්‍රී ටයිම් එක කොහොම හරි හොයාගෙන ලෝකවාසියා කියලා මගේම YouTube channel එකකුත් කරගෙන යනවා. ඉතින් මට එක තැනකට වෙලා රට තොටේ ලෝකේ වෙන දේවල් ওই news අහන්න බලන්න වෙලාවක් සෙට් වෙන්නෙම නැහැ. ගොඩක් ඉතින් වාහනේ travel කරනකොට තමයි news අහන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මම විශ්වාසවන්තභාවයෙන් අහන්නේ net news විතරමයි. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා news හරිම පැහැදිලි. ඒ වගේම ඉදිරිපත් කරන විදිහටත් මම ගොඩක් කැමතියි. ඉතින් net news ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
13: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප FM 95 FM 94.8 FM Divine Pura Divine Pura

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඩෙලි ්‍රයිව එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD Sealion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealion 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් සේවිංස් බිදුව එකයිකයි දෙකයි එකසේ විසි පහයි එකසේ විසි පහට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: කඩේත් ලොකු කරලා නේද?
6: නැතුව සර්, LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
8: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
7: අතික්‍රමණ
8: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
7: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760980980
8: අතික්‍රමණ
7: සාංසාරික සීමා ඉක්මවා යාමට
9: FM 95.8 Net FM Divaina Pura

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ රාත්‍රියක් රහතයි වෙනා.

மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே மந்தாரம் ரே.

0: මොරලස්කම වෙන වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
4: හොට්ස්පොට්? ඇයි ඒ?
3: ඩේටා නෑ යන්නේ.
4: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
5: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
6: Gather on a day of profound joy and soaring hope.
7: The day a planet stops for a game.
8: Net FM. Algo Town.
9: Brought to you by
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
10: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
8: FM. Now

රැහතා ඒ වෙනඩි විසිද්ද කායි. ජීවිතය කියන්නේ අපි කැමති මිනිස්සු හැමෝම අපිළඟ සදාකාලිකෝම ඉන්න ලැබෙන ගමනක් නෙමෙයි. සමහරු අපේ ජීවිතයට සතුට අරගෙන එනවා, සමහරු අපේ ඇස්සලට කඳුළු අරගෙන එනවා, ඒත් අවසානයේ හැමෝම අපිට පාඩමක් කියලා දීලා යනවා. එනිසා මිනිස්සු වෙනස් වුණත් කාලය වෙනස් වුණත් එක දෙයක් අමතක කරන්න එපා. ඒ ජීවිතයේ කවුරු නැති වුණත් ඔයාට ඔයාව නැති කරගන්න එපා කියන එක. ඒ ආදරේ හොරණින් යොපු ආපු ලලනිගේ. ඇත්ත නේද? ජීවිතයට මිනිස්සු එනවා යනවා. හැබැයි ඉතින් ඒ කවුරු ආවා ගියත්, කවුරු ජීවිතේ නතර වුණත්, අපිව දාලා ගියත්, මේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනි ඔයා ඔයාගේ අත් දෙක අල්ලගෙන. සමහර වෙලාවට කෙනෙක් කියයි, අපි දෙන්න මේ නගරේ මුණ ගැහුණා, ඒ හින්දම මට මේ නගරේ අතාරින්න බෑ කියලා. ඔයාටත් එහෙම හිතිලා ඇති. හැබැයි හිතන්නවත් නැති වෙලාවක ඒ හේතුවම මේ හැම දෙම අතහැරලා පාඩුවේ කිසිම දෙයක් නොවන වගේ ඉන්න හේතුවක් වෙන්නේ නැද්ද? මං හිතන්නේ එහෙම ආදරයක් හිතේ හිර කරගෙන ඉන්න කෙනෙකුත් ඇති. එහෙනම් අන්නේ ආදරේ අරගෙන එන්න බලන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: රහතයි විනාඩි 31යි.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 0111 437 1250.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: ඌවේ කොල්ලකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
5: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
6: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය, Net FM, Net FM.

මෙන්න මෙහෙම ආදරයක් මට හම්බුණා. රහතයි විනාඩි 33ක් වෙනකොට අයෂා යාගේ ආදරය අරගෙන මන්දාරම් රාත්‍රියට මෙන්න මෙහෙම දෙයක් කියනවා. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ හැමදාම ළඟින් ඉන්න නෙමෙයි. අපි වැටෙන හැම වෙලාවකම නැගිටින්න. මම මෙතන කියන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඒ නිසා ඔයා මාව කොහොම හිතුවත් කමක් නැහැ. ඔයාට මාව මතක තිබුණත් කමක් නැහැ. එහෙම නොවුනත් කමක් නැහැ. මට ඕන එකම දේ ඔයාට මාව ඕන වෙන දවසක මම නැති කෙනෙක් වෙලා නොයින එක. ඉතින් ඔයාට ඔයාගේ ලෝකෙම නැති වුණත් ඔයාට මාව ඕනේ කියලා හිතන දවසක එදාටත් මං ඔයා ළඟ ඉඳී. ජීවිතේ කාලෙන් කාලෙට හමුවීම් වෙන්වීම් හැමදේම සිද්ධ වෙනවා. ඒක මේ ලෝකෙ හැටි. අන්නේ හින්දන කියන්නේ අපි හමුවීම වෙන්වීම ලෝකෙ හැටි කියලා. ඉතින් එහෙම අපිට හම්බ වෙන හැම කෙනාම අපි ළඟ ඉන්න මොනිදා. අපිට එහෙම හම්බෙන හැම කෙනාම ජීවිතේ අපිට අයිති වෙන්න මොනිදා. කවුරු හරි කිව්වොත් ඔව් මට නම් ඕනි, එයා මට හම්බුණා නම් එයා මට අයිති වෙන්නම කියලා මම කියනවා නැහැ. එහෙම කෙනෙක් අපේ ජීවිතයට හම්බුණොත් ඒ හම්බ වෙන කෙනා අපිට අයිති වෙන්නම ඕනේ නැහැ. හැබැයි අර කිව්වා වගේ කවදම හරි දවසක එයාට මාව ආයෙමත් ඕනි වෙන දවසටත් මට ඕනි ඕමං ඉන්නවා කියලා කියන්න.

සුබම අන්දරම් රැයක් ජනුවක්කේ. හැමෝට පාදරය කරලා හැමෝගෙම හිත් සනසලා අන්තිමේදී මට මාව නැති කරගන්න බැහැ. කෙනෙක් මාව තේරුම් නොගත්තොත් මම මාව තේරුම් ගන්න ඕනි. කෙනෙක් මාව අතහැරියත් මම මාව අත්හැර නොදමා මගේ හිතට තුරුලක් වෙන්න ඕනි. මොකද ජීවිතය පුරාවටම මගේ ළඟ ඉන්න ඕනි කෙනා අන්තිමේදී මමමයි. ඒ හොරණින් ලලනි, දන්නවද ආදරේ අයිති වෙන්නම ඕනි නෑ මං හිතන්නේ. මොකද ගොඩක් ආදර කතා පැලෙන්න ආදරේ තිබ්බට වෙන්නුනා. ඒත් අදටත් එදාටත් වඩා ආදරේ යාලා. එක සංසාර ලැබීම එක්කෙන ගනුදෙනුවක්. කවුද මේ? බණ්ඩාරවෙල සාගරි. අන්න එකනේ සරුටත් ඉන්දර් වගේ කෙනෙක් හම්බුනේ. එයා යනවා කියලා දැනගෙනත් ඉන්දර්ට පුළුවන් වුණා. හැමදාමත් එයා ගියත් එයාට ආදරේ කරන්න. සුබ මන්දාරම් රාජ්‍යයක් ජානු. ආදරය කරන තරමටම අපිට ආදරය ලැබෙන්නේ නෑ. අපි ආදරය හිතේ හංගගෙන විඳවනවා. පපුවේ කුහර මැත්තේ හිර කරන් ආදරේ ආදරේ කියනවා. මේක මායාවක් ජානු. මායාකාර ලෝකයට ගෙනත් අතරපු ආදරයක්. තරංග හර්ෂණී මාදිපලි. මං ආසයි ඒ මායාකාර ලෝකේ පොඩි වෙලාවකට තනි වෙන්න. හැබැයි ඒ මායාකාර ලෝකේ ඇතුලේ ඔයාට අමුතු අමුතු අමුතු දේවල් විඳින්න වෙනවා කියන එක අමතක කරන්න එපා. හැබැයි මොන දේ විඳත් ආදරයට ආදරේ කරන්න. කවදම හරි දවසක ඔයාටත් හම්බෙයි සරුවට ඉන්දර් හම්බුනා වගේ ඔයාටම ආදරේ කරන ඉන්දර් කෙනෙක්.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: මොරලස් කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස් කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 1322.
4: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

පුංචි ප්‍රශ්නයක් අහන්නද? ජීවිතේ ආදරය ඇතුලේ වැඩියෙන්ම රිද්දන්නේ අපි වැඩියෙන්ම ආදරය කරන කෙනාට කියලා කිව්වොත් ඒක ඇත්තද? එහෙමත් නැත්නම් අපි වැඩියෙන්ම ආදරය කරන කෙනා ආදරය ඇතුලේදී අපිට වැඩියෙන් ඕනවටත් වඩා රිද්දනවා කියලා කිව්වොත් ඔයක පිළිගන්නවද? පිළිගන්නම වෙනවා. මොකද අපි පුළුවන් තරම් ආදරය කරන මිනිස්සු හරි ලස්සනට අපිට යාලව එපා වෙනකම්ම රිද්දනවා. එක වෙලාවකට මට හිතෙනවා එහෙම රිද්දන්න අපි ඉඩ දෙන්න ඕනේ. මොකද එතකොට තමයි ඒ රිදීම ඇතුලේ අපි ඉවසලා බැරිම තැන අර අපිට කරන්න බැරිම වෙච්ච දේවල් කරන්න තීරණයක් ගන්න. මෙන්න මෙහෙම කියලා තියෙනවා කෙනෙක්, ජීවිතේ සමහර අවස්ථාවල අපි හේනෙන්වත් නොහිතන අපි වැඩිපුරම විශ්වාස කරපු අපි කාලෙකදී ආදරය කරපු සමහර මිනිස්සු අපිට රිද්දනවා. සේරම වැරදි අපේ පැත්තට දාලා අපිට අපිවත් එපා කරන්න උත්සාහ කරනවා. අපේ දුර්වලකම් ප්‍රයෝජනයට අරන් අපිව රිද්දන්න මහන්සියක් ගන්නවා. එකතකට එයාල හැම කරන එක හොඳයි, සෑහෙන්න හොඳයි. මොකද ඒවයින් වෙන්නේ අපිට කරගන්න බැරි වෙච්ච දේවල් කරගන්න ලේසි වෙන එක. අත්හරින්න ශක්තියක් නැතුව තිබුණු දෙයට අත්හරින්න ශක්තියක් ලැබෙන එක. එයා සමහර විට කියන්නේ අපි කතා කරන්න නැතුව ඉමු, අපි හම්බෙන්න නැතුව ඉමු කියලා. එතකොට කොච්චර වට රිදුනද? හැබැයි එහෙම රිදිලා අර කතාවට කියන්නේ ඉවසලා බැරිම තැනත් ඉවසලා අවසානෙට ඒ ඉවසීමට තිත තියනවා කියලා. අන්න ඒ වගේ දෙයක් නේද වෙලා තියන්නේ. කමක් නැහැ, මං කියවනේ කවදම හරි දවසක රිදිලා ඒ රිදුන හැම තැනක්ම සුවපත් වෙන්න හරි ලස්සන ආදරයක් ඉක්මනටම යට ලැබෙනවා. අපි බලාගෙන ඉමු. ඒ අතරේ මන්දාරම් රාත්‍රිය අහගෙන කොළඹ ඉඳලා නුවර යන ගමන් ඉන්න ආදරවන්තයෝ ටිකක් ඉන්නවා. සුනිල්, රාම්සි, ශමින්ද, රවි පරිස්සමට යන්න ඕනි මන්දාරම් රාත්‍රිය තහන ගමන් මේ සින්දුවටම ආදරෙන් එකතු කරගන්නම්. සුබ මන්දාරම් රාත්‍රියක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රම්බුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ රාත්‍රියක් රැටයි දැන්.

ശുഭമന്ദരം രാത്രിയാക് രാധായി വിനാദിയാട്ടായി ඔයාගේ ආදරය ගැන කතා කරගෙන යනකොට දන්නව නැතුව එක පැයක් ගෙවිලා ගිහිල්ලා තවලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ මගේ ආදරණීය අවසාන පැය. මේ පැයේදීත් ඔයාගේ ආදරය ගැන කියන්න. අඩපුලුවන් WhatsApp එකෙන් ඔයාගේ ආදරේ අකුරු කරන්න. 0795 95 95 95. අන්න එහෙම ආදරේ අකුරු කරපු කට්ටියක් ඉන්නවා. අපි බලමුද කවුද කියලා. සුබමන්දාරම් රැක් වේ ආදරණීය චානු. සුපුරුදු තරංග නැති වුණත් ඔයා මේ වැඩේ ලස්සනට කරගෙන යනවා. ඒකනේ මම පටන් ගන්නකොටම කිව්වේ සමහර වෙලාවට ආදරේදීත් අර පුරුදු නැති දේවල් කරන්න වෙනවා කියලා. මාව දන්න ඔයා දන්නවනේ ආදරේ කරලා මට පුරුද්දක් නැහැ කියලා. එහෙනම් ඉතින් ඒ පුරුදු නැති වැඩෙත් මෙහෙම කරමු. ස්තුතියි. මම නම් චානු කියන්නේ ආදරේ කරනකොට ආදරේ බැඳීම් වගේම වෙන්වීම් ගැනත් හිතේ තියාගෙනම ආදරේ කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. මම මොකද එහෙම කියන්නේ, අද වෙනකොට ආදරේ කරන අය වගේම ආදරේ වෙන්වීම් මහා පරිමාණයෙන් සිද්ධ වෙන නිසා. ඒ වගේම ජීවිතේ ලැබපු අත්දැකීම් ඔස්සේ හිතද්දී මට එහෙම හිතෙනවා, ඒ ආදරේ විඳීම මත සිද්ධ වෙන සිතැවුල් වේදනාවන් දරා ගැනීම් බැරිව විවිධ මානසික පීඩාවන් ඔස්සේ පසුතැවිලි වෙන අය වැඩි නිසා. ආදරේ එක්කම වෙන්වීම ගැන වගේම අන්‍යෝන්‍ය අවබෝධය ඇතුව ආදරය කිරීම තමයි හොඳම. මම නිකවරටියේ චම්පික ලලිත් පෙරේරා. දවල් අරුවට කොච්චරනම් සීරියස් වෙනවද නේද? රෑ වෙනකොට මෙච්චරට මැයි මේ? ඒකනේ ආදරේ කියන්නේ නේ. අපි බලමු තව කෙනෙක්ගේ ආදරයක්. කවුද මේ ආදරේ? කාගෙද මේ ආදරේ? අම්මෝ, හරිම ලොකු ආදරයක්. ආදරණීය චානු, ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. ආදරේ කියන්නේම මේ ලෝකෙ ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම ආදරේ කියන්නේ මැරෙන කෙනෙක්ට පණ දෙන්න පුළුවන්, පණ තියෙන කෙනෙක් මරන්න පුළුවන් හැඟීමකට. මේ අපේ රමණී සුමේධක්කගේ ආදරේ. මම මෙහෙම දෙයක් කියන්න දාට. කෙනෙක් ඔයාට ආදරේ නම් ඔයා වෙනුවෙන් ලෝකෙ වෙනස් කරන්න ඕනේ නැහැ. ඔයාගේ පුංචි පුංචි දේවල් මතක තියාගෙන ඔයාගේ නිහඬකම තේරුම් ගන්න එක, ඔයාට සතුටු වෙන්න හේතුවක් වෙන එක, ඔයාගේ සතුට තියාගන්න එයා උත්සාහ කරන එක, අන්න එක තමයි ආදරේ කියලා කියන්නේ. අර සමහර වෙලාවට සමහර මිනිස්සු අපේ ජීවිතයට හරි අහම්බෙන් හම්බෙනවනේ. ඒත් එහෙම අහම්බෙන් හම්බෙන සමහර මිනිස්සු හිතාගන්නවත් බැරි විදිහට අර පාරේ යන බස් එකකින් කෝච්චියකින් බැහැල යනවා වගේ අපේ ජීවිතවලින් බැහැල යනවා. අන්න එතකොට අපිට හිතෙනවා ආයෙනම් කවදාවත් ආදරේ කරන්න ඕනේ නැහැ කියලා. මං ඔයාට කියනවා ආදරේ කරන්න, ආදරේ කරන එක නතර කරන්න එපා. හැබැයි ඒ ආදරේ අස්සේ තියෙන ඔයාගේ හිත කෑලි කෑලි වලට කැඩිලා යන්න දෙන්නේ නැතුව හරි පරිස්සමට පරිස්සම් කරගන්න.

0: Param Re with Taranga.
1: රාත්‍රිය අටයි වෙනාඩි 10යි.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: කොළොන්නේ මංගලිකා හත්මසේදී මගේ මහත්තයා පපුවේ හැක්කුම ආවා. එහෙම ECG ගත්තා. ඔක්කොම පරීක්ෂණ දෙක කරා. කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ හෙඩ් එකේ කමල බන්ද ડોක්ටර් ගිහින් අත්සරයක් ගත්තා. ඊට පස්සේ ඩයග්නොස්ටික් කරා. හොඳටම හොඳයි කියලා කිව්වා. ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නේනවා.
1: කතා කරන්න 0777-300-940. මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකුත් ඕන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.

Rajya Chai, Vinadiya Chai. Subu Mandaram Rakweva Jalu Manika. Vessat Temunu Paspaaradike, Hemmin Piyana Gala. Me Aratabu Suddu Paata Doratuen. Atilvena Mohuta Taram Sanaseemak, Tawat Koyinda. Velyayan Hamayana Sisilal Sulagat. Pollatu Atarin Penena, Neel Kandu Atiyat. අපිට මතක් කරන්නේ ආදරෙන් පිරුණු ඒ හුරු පුරුදු මහගෙදර උණුසුම. සුදු පැහැ දොරටු ඇරදමා මඟ බලන net සගලට සිහිලල් සුලගක් වී එන්න. පස්සෙකින් පෙනෙන කොළ පැහැ වෙල් යායත් සීතල අහසත් අපේ ආදරේ අසිරිය නිහඬවම විඳිනවා. වෙල් යායේ අසිරිය මැදින් සීතල හුලගක් ගලන ඇල තිබූ මේ පුංචි දොරටුව ළඟ තාමත් මම මග බලනවා ඔබේ ආදරණීය පැනීම ගැන. දීපිකාගේ ආදරය ඩුබයි වලින්. එතනින් පස්සේ මම යන්න හදන්නේ තවත් ආදරයකට. බලමු මේ ආදරය කාගෙද කියලා. ආදරණීය මන්දාරම් රැයක්. මන්දාරම් රැයට අමුත්තෙක් වුණාට net FM එකේ ඔයාගේ හඬ අපිට හුරුයි. ආදරෙත් ඒ වගේ තමා. එයාව දකින්න නැතුව, ඒ හඬ අහන්නේ නැතුව දවස ගෙවා ගන්න බැරුව හිටිය මම පැය දින සති මාස මේ ගෙවන්නේ. ඒත් එයා මගේ හිතේ හිටපු තැනම පරිස්සමට ඉන්නවා. මේ ආදරේ චමරිගේ. එහෙම තමයි ඉතින් නේද? සමහර වෙලාවට අච්චර කාලයක් බලන් ඉන්න ඕනි, මෙච්චර කාලයක් බලන් ඉන්න ඕනි. හැබැයි ඒ පළවෙනි දවසේ හම්බුන වෙලාවේ දැනෙච්ච සුවඳ, ඒ ආදරේ, ඒ කිසිම දෙයක් මං හිතන්නේ නැහැ ජීවිතේට ඇත්ත ආදරයක් ඇතුලේ අමතක වෙනවා කියලා. ඔයාට ආදරය කරන කෙනාව අඳුනගන්න ලොකු ලොකු වචන වුණේ නැහැ. ඔයාගේ හඬේ වෙනසක් අහලා මොකද උනේ කියලා අහන කෙනා ඔයා නිහඬ වුණාම ඒ නිහඬකම තේරුම් ගත්ත කෙනා සමහර විට ඒ තමයි සංසාරේ ඔයාව හොයාගෙන ආන ආදරේ.

0: සුබරාත්‍රිය ආග්‍රෑටයි වෙනට 32යි.
1: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.80 අමතන්න.
4: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
5: ඌවේ කොල්ලොකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
6: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රැසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
5: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM, NetFM.
7: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් 5 දවල් 1 ඉඳන් දවස් 4 වෙනකල්
9: ගින්දර හැන්දෑව විඥානු.

0: රාත්‍රි 8යි විනාඩි 46. ආදරේ හොයාගෙන යනකොට මන්දාරම් රාත්‍රියට ගොඩවෙච්ච තවත් ලස්සන ආදරයක් තියෙනවා. සුබ මන්දාරම් රැක් වේවා ජානෝ. තරංග නැයද? ඒකනේ මං කිව්වේ. සමහර පුරුදු දේවල් ඇස්සේ නොපුරුදු දේවල් කරන්න වෙනවා කියලා. ආදරේ කියන්නේම පුදුම හැඟීමක්. ඔයා දන්නවද? අපි වෙන් වෙලා අවුරුදු 20ක්. ඒ ආදරේ හිමිකාරි වෙන්න මට බැරි වුණා. අදටත් කතා කරලා හොඳින්ද කියලා අහන දුක බෙදා ගන්න පුළුවන් හිතවතෙක් වෙලා අදටත් මාත් එක්ක ඉන්නවා. අපි දෙන්නව අපේම ලෝක දෙකක ආදරය විඳිනවා. ඉතින් ආදරයට නිර්වචන මොකටද? මේ ආදරේ නුව රහස යටින්න මදෝගේ. අන්න එහෙම තමයි ආදරේ. මේ සින්දු අහන්නකෝ, එතකොට වඩාත් තේරෙයි අන්න ඒ වගේ ආදර කතා තියෙනවා කියලා. සින්දුවට යන්න කලින් ඔයාලට මම මෙන්න මේකත් කියන්නම්කෝ. ආදරය කියන්නේ හැමදාම එකට ඉන්න එකම නෙමෙයි. එකිනෙකාගේ හීනවලට ඉඩ දෙලා අමාරු දවස්වලත් අත් නොහැර මම ඔයා එක්ක ඉන්නවා කියලා හිතට දැනෙන්න කරන දේ තමයි ආදරය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා හැමදාම ආදරේ ආදරේ කියලා ඔයා එයා ළඟවත් එයාගේ පස්සෙන්වත් ඉන්න ඕනේ නැහැ. ඒ ආදරේ හැමදාටම හිතේ තිබ්බම ඇති.
1: මල් වැටුණු රතු පාට රැලි ගවුම අපේ බාලේ සිහි වෙයි නගේ.

මටත් හමුණා ලස්සනම ලස්සන ආදරයක්. දවල්ට වැඩ නිසා බිසි, රෑට මහන්සි නිසා නිදි. ඒ ආදරය හරි සරලයි. කෝල් එකක් ගන්න වෙලාවක් නැති, මැසේජ් එකක් දාන්න වෙලාවක් නැති. ඒත් හිතේ කොන්නක හරි පරිස්සමෙන් හැමදාම රඳවා තබාගෙන ඉන්න ඒ ආදරය හරි සරලයි. හමුවීමකුත් නැති, වෙන්වීමකුත් නැති. දුරින් ඉඳන් එකිනෙකා දෙස බලා ඉන්න, එකිනෙකා වෙනුවෙන් හිතින් ජීවත් වෙන ඒ ආදරය හරිම සරලයි. මේ ආදරේ සිංගප්පූරුවේ සමිතගේ අවසාන මොහොතේ හරි අහන්න ලැබීමත් සතුටක් කියලා තියෙනවා. අවසාන මොහොතේ හරි ඒ ආදරය මට කියන්න ලැබීමත් සතුටක්. මම දැන් ඉන්නේ හරිම සැහැල්ලුවෙන්. මම දැන් ගෙවන්නේ මගේ ජීවිතයේ සොඳුරුම මතක හිමි පාසල් සමය. කවුද මේ? අර ඉස්කෝලේ කාලේ ආදරේට චුට්ටක් යමුද? අතෙන්වත් අල්ලන්න බැරි චුට්ටක් බස් එකේ යනවා නම් විතරක් ළඟින් ඉඳගෙන යන. එහෙම නැත්නම් එයා ඉස්කෝලේ ඉවර වෙලා යනකොට එයාගේ පස්සෙන් ගෙවල් පාර යන අන්න එහෙම ආදර කතාවක්ද මේ? හරි ලස්සනයි ආදරේ. හැබැයි අනිත් දේවල් හරියට කරගන්න ගමන්ම තමයි ඒ ආදරේ නම් විඳින්න ඕනි. රාධා ක්‍රිෂ්ණ ආදරේ කළාට ක්‍රිෂ්ණ විවාහ වෙන්නේ රුක්මණී එක්ක. මාත් රාධා තරමටම ක්‍රිෂ්ණට ආදරේ කළාට ඔහුත් විවාහ වුණේ රුක්මණී සමග. ඉතින් විරහව හිමි වුණේ රාධාවක් මාත්. මං හිතනවා වෙලාවකට ආදරේ ඇතුලේ විරහව කියන්නේ හරි සුන්දර දෙයක්. හැබැයි ඉතින් ඒක හරි විදිහට දරාගෙන ආදරේ කරනවා නම් මොකද ඉතින් හිමි වෙන හමු වෙන හැම කෙනාම හිමි වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා සමහරුන්ට විරහව දරා ගන්නම වෙනවා. හදදාස්සයකට හිමියුණු නම් දෙකෙන් ආදරයක් නෑ. ආදරේ තියෙන්නේ හදවත්වල විතරමයි. මේ නම් බලංගද පෙට්ටිගල ශ්‍රේණියක්කා.

0: රජ යටඒ වෙනරි පනස්තනයි.
1: කැස්සය ආදරේ හඟන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වාම හංගන්න නෙමේ නැති කල්ලම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ
3: හැමෝ මහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු තුනක් හෝ කිලෝමීටර් ලක්ෂ දෙකක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
4: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
5: අලු තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්, බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
7: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
8: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
9: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
10: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
11: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
12: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
8: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
7: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

රාත්‍රි 8ට විනාඩි 56යි. හැමදාමත් ළඟින් ඉන්නම් කියපුවායි තමයි ඉක්මනටම දාලා යන්නේ. එහෙම කියන්නේ ගයාන්. හැබැයි ඉතින් මටත් එහෙම කියන්න කියලාත් හිතනවා. මොකද මටත් දැන් යන්න වෙලාව හරි. අදට මන්දාරම් රාත්‍රිය නිමා කරලා මම යනවා. කොච්චර පුරුදු වුණත් පුරුදුකම අස්සේ පුංචි පුංචි නොපුරුදු දේවල් කරන්න වෙනවා කියලා මං කිව්වනේ. අන්න එහෙම ආදරේ කියන නොපුරුදු දේ ඔයත් එක්ක කතා කරන්න මට පුළුවන් වුණා. එහෙනම් ඉතින් අපි ආයෙමත් හෙට හම්බ වෙමු පුරුදු විදිහටම පුරුදු වෙලාවේ ඔයාගේ මගේ ආදරෙන්. එතකම් පරිස්සමට ආදරෙන් ඉන්න ඕනේ. ගිහින් එන්නම්. සුබ මන්දාරම් රාත්‍රියක්. මංචානෝ.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: යටිහිතේ භාෂාවක් තියෙනවා.
3: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
2: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
3: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
2: ඉටු වෙනවාමයි.
3: ඉටු වෙනවාමයි.
4: Alpha Studio with Kasuni and Lehansa.
3: සතියේ දවස්වල උදේ 6ට.
2: උදේ 6ට.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෆම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අද නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධහරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පට්ටාන සුරක්ෂා සභාව සහ පට්ටාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාධු සාධු සාධු.

විචිත්ත මතිගම්භීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා

0: ආතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං.
1: සද්ධර්මශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත වූ සදැහැති පින්වත්නි, අද නෙත් FM ධර්ම දක්ෂිනා දේශනා මාලාවෙහි මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මම මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායෙහි කන්දක වග්ගයේ භික්කුණී සංයුත්තේ වජිරා සූත්‍රයට අදාළ එක්තරා උතුම් ගාථා රත්නයකුයි. මෙම ගාථා රත්නයේ තේරුම අපි මුලින්ම විමසා බලමු. කේනායන් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ, කුවං සත්තෝ සමුප්පන්නෝ, කුවං සත්තෝ නිරුජ්ජති. පින්වත්නි, වජිරා කියලා භික්ෂුණියක් වාසය කළා සැවැත්නුවර. මේ සැවැත්නුවර වාසය කරන ලද ඒ වජිරා භික්ෂුණිය දිනක් අලුයමම පාත්‍රා සිවුරුගෙන සැවැත්නුවරට පිණ්ඩපාතේ වැඩම කළා. සැවැත්නුවරට පිණ්ඩපාතේ වැඩම කරපු වජිරා භික්ෂුණිය එහි පිඬුසිඟා වැඩලා පිණ්ඩපාතේ වළඳලා දහවල පිණ්ඩපාතෙන් වැළකුණා. ඒ කියන්නේ එකල භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මේ සිල් පදවලට පුදුම ගරුත්වයක් ලබා දුන්නා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂාපදයක් පැනෙව්වා නම් ඒ ශික්ෂාපදය දිවි හිමියෙන් ආරක්ෂා කළා. උදෑසන පිණ්ඩපාතේ වළඳලා නැවත ඒ පිණ්ඩපාතයෙන් වළකිනෝ. පිණ්ඩපාත පටික්ඛන්තා, පිණ්ඩපාතයෙන් ප්‍රතික්ෂේප කරනෝ වළකිනෝ. එතෙන්දී ඉර අවරට ගියාම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ආහාර ගන්නේ නැහැ. ඒකට කියනවා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සාමණේරයන්ට තියෙන සිකපදය. උපසම්පදා භික්ෂුන් වහන්සේලා නම් විකාලේ ඛාදනීයං වා භෝජනීයං වා ඛාදෙය්‍ය වා බුඤ්ජෙය්‍ය වා පාචිත්‍යං කියන ඇවත සිකපදයක් කඩවීමක් සිද්ධ වෙනවා. දැන් ඒව පිළිබඳව බොහොම ගරුත්වයෙන් සලකපු මේ වජිරා භික්ෂුණිය දහවල පිණ්ඩපාතයෙන් වළකිනවා. පින්වත්නි, මොකක්ද මේ පිණ්ඩපාතයෙන් වළකින වෙලාව? ඉර අවරට ගියාම. සමහර අය 12 කියලා සලකනවා. ඒක වැරදි. සමහර දිනවලට 12යි කාල වෙනකනුත් ඉර මුදුනේ තියෙනවා. ඒ කියන්නේ මධ්‍යහන වෙලාව 12යි කාල වෙන්න පුළුවන්. සමහර දවස්වලට 11:45ටත් ඉර අවරට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මධ්‍යහනේ 11:45ටත් තිබෙනවා. පින්වත්නි, අන්න ඒ ඉර මුදුන් වෙන වෙලාව බලලා එතනින් පස්සේ ඉර අවරට ගියාම ආහාර වළඳන්නේ නැහැ. ඒක තමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විනය ශික්ෂාපදේ. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු මේ ශික්ෂාපද පිළිබඳව භික්ෂුන් වහන්සේලා, මහා සංඝරත්නේ භික්ෂුණීන් වහන්සේලා මේ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් රකින්නෝ. මොකද්ද ඒකට හේතුව? මේ ශික්ෂාපද නිවැරදිව රැකපු කෙනාට තමයි ඊළඟ පියවරවල් වලට යන්නට පුළුවන්කම තියෙන්නේ. යමෙක් ශික්ෂාපද භේදනය කරනවා නම් අන්න ඒ කෙනාට සීලය නැති වෙනවා. ඒ සීලය සමාධියට බලපාන නිසා සමාධිය නැති වෙනවා, චිත්ත සමාධිය. සමාධිය ප්‍රඥාවට බලපාන නිසා ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව විමුක්තියට බලපාන නිසා විමුක්තිය හෙවත් නිවන, විමුක්ති මාර්ගය ආදී නැති වෙනවා. එහෙමනම් සීලයට ගරු කළ යුත්තේ ඇයි? මේ සීලය තමයි අපට අවසානේ විමුක්තිය දක්වා යන්නට පාර කැපෙන්නේ. එහෙමනම් පින්වත්නි, දැන් අපි සලකා බලන්න ඕනේ ඒ දවස ඒ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මෙන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද ආරක්ෂා කිරීමේ වැදගත්කම මොකක්ද කියලා. මේ පින්වතුන් අහලා තිබෙනවා, පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ 20,000ක් අවුරුදු සිල් රැකපු භික්ෂුවක් වාසය කළා. ඒ භික්ෂුව දවසක් ගඟකින් එතෙර වෙනකොට ඒ ගඟ අසබඩ තිබිච්ච කුඹුක් ගහක අත්තක් අල්ලනවා. කුඹුක් ගහේ පත්‍රයක් උන්වහන්සේගේ අතින් කැඩෙනවා. ඒක ඇවතක්, එහෙම නැත්නම් ශික්ෂාපද භේදනය වීමක්. ඒ ඇවත ඒ සිල්පද බිඳීම උන්වහන්සේගේ අපවත් වන මොහොතේ උන්වහන්සේ අපවත් වෙන වෙලාවේ උන්වහන්සේට සිහිපත් වෙනවා. යම්කිසි කෙනෙකුට මරණාසන්න වෙලාවේ අකුසලය ධර්මයක් ඉදිරිපත් වුණොතින් ඒක දුර්වල ප්‍රතිසන්දියකට නැත්නම් අහේතුක ප්‍රතිසන්දියකට හේතු වෙනවා. ඒ අනුසාරයෙන් උන්වහන්සේ ගිහිල්ලා නාග ලෝකේ, ඒ කියන්නේ තිරිසන් ලෝකයට අයත් නාග ලෝකේ නාගයෙකු ලෙස ප්‍රතිසන්දි ලබනවා. නම වෙන්නේ ඒරකපත්ත. ඒරකපත්ත කියන්නේ කුඹුක්කොළ. කුඹුක්කොළේ නාගයා ලෙසම නමක් වැටෙනවා. පින්වන්දි බලන්න, මේ සත්වෙයින්ට, මේ මිනිස්සෙයින්ට තමන්ගේ ආත්ම භාවය දුගතියට යන්න පවා හේතු වෙන්න මේ සීලය භේදනය වීම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. බලපාන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් තේරුම් ගන්න, අවුරුදු 20,000ක් සිල් රැකපු භික්ෂුවකට එක සිල්පදයක් බිඳිලා එහෙම සිද්ධ වුණා නම් වත්මනේ ඉන්න අවුරුදු 80ක් වැනි ආයුෂයේ තියෙන අපිට මොනවානම් වෙන්න පුළුවන්ද කියන කාරණාව අපි මනාකොට දැනගත යුතුයි. හොඳයි, මේ වජිරා භික්ෂුණිය පිළිබඳ කතාවේදී උන්වහන්සේ බොහෝම හොඳට සිල් රැකපු භික්ෂුණියක්. වජිරා භික්ෂුණිය දවල් කාලේ පිණ්ඩපාතේ වළඳලා, ඒ කියන්නේ ඉර අවරට යන්න කලින් පිණ්ඩපාතේ වළඳලා පිණ්ඩපාතයෙන් වැළකිලා උන්වහන්සේ වැඩම කළා අන්ධවනයේට. මේ අන්ධවනයේට වැඩම කරලා අන්ධවනයේ භාවනා කටයුතු කරගෙන දහවල් කාලේ වාසය කරන්න තමයි වැඩම කළේ. ඒසා කියනවා, යේන අන්ධවනං තේනුපසංකමි දිවා විහාරාය. යම් තැනකද මේ අන්ධවනයේ තියෙන්නේ, එතෙන්ට වැඩම කළා දිවා විහාරාය. දිවා විහාරාය කියලා කියන්නේ මොකද? දවල් කාලේ වාසය කරන්න, භාවනා කරමින් කටයුතු කාලය ගත කරන්න. දැන් මෙහෙම වැඩපු වජිරා භික්ෂුණිය එතන තිබිච්ච ගසක් මුල, නැන අන්ධවනයේ තිබිච්ච එක්තරා ගසක් මුල වාඩි වෙලා එතන භාවනා කටයුතු ආරම්භ කළා. පින්වත්නි, මේ වජිරා භික්ෂුණිය භාවනා කරනව දැකලා පාපී මාරයාට සිතුවිල්ලක් පහළ වෙනවා. මොකද්ද? මේ වජිරා භික්ෂුණිය බය කරන්න ඕන. භයං චම්බිතත්තං ලෝමහංසං උප්පාදේතු කාමෝ. බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති කරන්න කැමැත්තක් ඇති වුණා. කාටද? පාපී මාරයාට, වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට. මේ මාරයා එහෙම කල්පනා කරලා වජිරා භික්ෂුණිය ඉන්න තැනට ඇවිදilla ප්‍රශ්නයක් විමසනවා. මේ වජිරා භික්ෂුණියගෙන් අහපු ප්‍රශ්නය තමයි මං අද ධර්මදේශනාවේ මාතෘකා ස්ථානයේ තබා ගන්න යෙදුනේ. මොකද්ද ප්‍රශ්නය? කේනායම් පකතෝ සත්තෝ. පින්වත්නි, මේකේ සිංහල අර්ථය ගන්නකොට එන්නේ අයං සත්තෝ කේන පකතෝ. මේ සත්වයෝ කවුරුන් විසින්නම් ප්‍රකෘත කරන ලද්දේද, සාධන ලද්දේද? කේනායං පකතෝ සත්තෝ, අයං සත්තෝ කේන පකතෝ. මේ සත්වයෝ කවුරුන්ද නිර්මාණය කළේ කියලා ඇහුවා. දෙවනි ගාථා පාඨයේ කුවං සත්තස්ස කාරකෝ. මේ සත්වයින්ගේ කාරකයා කවුරුන්ද? කුවං සත්තස්ස කාරකෝ. මේ සත්වයින් කරන්නේ කවුද? එමුනා මේ සත්වයෝ ඇති කරන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඊළඟට කියනවා කුවං සත්තෝ සමුප්පන්නෝ. කවුරුන්ද, නැනම් කුමකින්ද මේ සත්වයෝ හටගන්නේ කියලා ඊළඟ ප්‍රශ්නේ ඇහුවා. කුවං සත්තෝ සමුප්පන්නෝ. ඊළඟ කාරණය කුවං සත්තෝ නිරුජ්ජති. කුමකින්ද මේ සත්වයෝ නිරුද්ධ වන්නේ කියලා ප්‍රශ්නය විමසුවා. දැන් බලන්න පින්වත්නි, මේ ප්‍රශ්න හතර, කේනායන් පකතෝ සත්තෝ, මේ සත්වයෝ කවුරුන්ද හදන්නේ, කුවං සත්තස්ස කාරකෝ, මේ සත්වයන්ගේ කාරකයා කවුද, කුවං සත්තෝ සමුප්පන්නෝ, මේ සත්වයෝ කුමකින් හටගන්නේද, කුවං සත්තෝ නිරුජ්ජති, මේ සත්වයෝ කුමකින් නිරුද්ධ වන්නේද කියලා ප්‍රශ්නය විමසුවා. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ වජිරා භික්ෂුණිය ඉන්න තැන හිටියා නම්, ඒ කියන්නේ මේ වජිරා භික්ෂුණිය ඉන්න තැන ඔබ ඉඳලා ඔබගෙන් මාරයා මේ ප්‍රශ්නේ ඇහුවා නම්, ඒ දන්නේ නැහැ මේ අහන්නේ මාරයා කියලා. මොකද වජිරා භික්ෂුණිය ඉස්සරහට ඇවිල්ලා කියන්නේ නැහැ මේ මම මාරයා, මම තමයි මේ ප්‍රශ්න අහන්නේ කියලා කියන්නේ. මාරයා සැඟවිලා මේ ප්‍රශ්නේ විමසනවා. එතකොට කල්පනා කරලා බලන්න පින්වත්නි, දැන් අපෙන් මේ ප්‍රශ්නේ අහුවනම් ඇත්තටම අපි මේකට බය වෙනවද? මේ භය විය යුතු කාරණාවක් මේකේ තියෙනවද? අන්න එතකොට මේකේ අර්ථය නොදන්න කෙනෙකුට මේකේ භය ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව? දැන් අපි හිතමු ඔන්න පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක දරුවෙක් සිංහල බෞද්ධ දරුවෙක්. ඒ වයසේම තව දරුවෙක් ඉන්නවා. එයා නොසිංහල අබෞද්ධ දරුවෙක්. අපි හිතමු සිංහල වුණත් අබෞද්ධ දරුවෙක්. හොඳයි. දැන් එතකොට ඔන්න දැන් අපි ගත්ත උදාහරණ දෙක එක්කෙනෙක් ගන්නවා සිංහල බෞද්ධ දරුවෙක් අනිත් එක්කෙනා සිංහල බෞද්ධ නොවන දරුවෙක් කියලා අපි ගමු. දැන් මේ දෙන්නගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ දෙන්නගෙන් අහන්නේ එකම ප්‍රශ්නේ මොකද්ද? පුතේ ඔය දරුවන්ගේ නිර්මාපකයා කවුද? එමුනම් ඔය දෙන්න හැදුවේ කවුද? ඔය දෙන්න කවුද බිහි කළේ කියලා අහනවා. එතකොට එක දරුවෙක් කියනවා සිංහල බෞද්ධ දරුවා කියනවා අපේ අම්මයි තාත්තයි තමයි මාව බිහි කළේ. එතකොට අනිත් දරුවා කියනවා එමුනම් අන්‍යාගමික දරුවා කියනවා සර්ව බලධාරීක විසින් තමයි මාව මැව්වේ. බලන්න දැන් දෙන්නගේ ලැබෙන උත්තර දෙකක්. හොඳට කල්පනාවෙන් මේක විමසා අහන්න. මේක මේ කිසි කෙනෙකුට චෝදනාවක් කරන එකක් නෙමෙයි, සාමාන්‍ය ස්වභාවය. සිංහල බෞද්ධ දරුවගෙන් ඇහුවන් එයාගේ උත්තරේ තමයි අපේ අම්මා තාත්තා තමයි මාව බිහි කළේ. එතකොට අබෞද්ධ දරුවගෙන් ඇහපු ගමන් කියනවා සර්ව බලධාරීක විසින් තමයි මාව මැව්වේ. ඔන්න උත්තර දෙක. දැන් අපි බලමු මේ වජිරා භික්ෂුණිය මේකට දීපු පිළිතුර. මොකද වජිරා භික්ෂුණියගෙන් ඇහුවෙත් ඔය ප්‍රශ්නෙමයි. කේනායම් පකතෝ සත්තු, මේ සත්වයෝ එන ඔබව ඔබ ඇතුළු කොට වූ මේ සත්වයෝ කවුද නිර්මාණය කළේ? මේ සත්වයන්ගේ නිර්මාපකයා කවුද? කුමකින්ද මේ සත්වය උපදින්නේ? කුමකින්ද මේ සත්වය නිරුද්ධ වෙන්නේ කියන ප්‍රණය තමයි එතනත් ඇහුවේ. දැන් බලමු වජිරා භික්ෂුණිය මේකට දුන්නු පිළිතුර. කින්නු සත්තෝති පච්චේසි මාරදිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නෛධ සත්තුප ලබ්බති. කින්නු සත්තෝති පච්චේසි, කෙසේනම් සත්වයෙක් කියලා පනවන්නද? මාරදිට්ටි ගතන්නුතේ, එහෙම කිව්වොත් ඒක මාරයාගේ දෘෂ්ටි ගැනීම. සුද්ධ සංඛාර පුඤ්ජෝයන් අයන් මෙහි සුද්ධ සංඛාර පුඤ්ජෝ, සුද්ධ වූ සංස්කාර පොදියක් විතරයි තියෙන්නේ. න ඉධ සත්තුප ලබ්බති, මෙහි සත්වයෙක් නම් ලැබෙන්නේ නැහැ කියලා වජිරා භික්ෂුණිය පාපී මාරයාට පිළිතුරු දුන්නා. පින්වත්නි දැන් බලන්න ඕන මේ පිළිතුරේ තියෙන හරය මොකද්ද කියලා. එතකොට තමයි ප්‍රශ්නේ තියෙන ගැඹුර තේරෙන්නේ. ප්‍රශ්නය භය උපදවන සුළු එකක් කියලා. එහෙමනම් මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඇහුවාම අහන කෙනාට භය උපදිනවා කියලා තේරෙන්නේ අන්න එතකොට. හොඳයි. එහෙමනම් දැන් අපි මෙච්චර වෙලා කතා කළේ සූත්‍රයේ මතුපිට හරය. දැන් අපි සූත්‍රයේ මතුපිට හරයෙන් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ඇතුළත අරය, ඒ කියන්නේ ඇතුළත තියෙනා වූ සම්පූර්ණ පිළිතුර, එහෙමනම් මේකේ තියෙන සම්පූර්ණ ගැඹුර මොකද්ද කියලා විමසලා බලමු. පින්වත්නි මෙතෙන්දි මේ සංඛාර කියලා පදයක් අපිට මුණ ගැහුණා. සුද්ධ සංඛාර පුඤ්ජෝයං, සුද්ධ වූ සංස්කාර පොදියකි මෙය. මෙය කියලා සඳහන් කරන්නේ මේ සත්වයා සත්වයා කියලා තියෙන තැන තිබෙන්නේ සුද්ධ වූ සංස්කාර පොදියක් කියන වචනේ.

සංකාර, ආනිංජාපි සංකාර. ඊළඟට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, හෙවත් මනෝ සංකාර. එතනත් තුනක් තියෙනවා. ඊළඟට තියෙනවා සංකත සංකාර. සංකත සංකාර කියන්නේ හේතුන් නිසා සකස් වුණු ඵල ධර්ම. ඊළඟට රැස්වන ධර්ම අභිසංකාර. එන මේකේ අර්ථ ගණනාවක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, හේවත් මනෝ සංකාර. ඊළඟට අභිසංකාර සහ සංකත සංකාර කියලා ගණනාවක් තියෙනවා. හැබැයි මේ ගාථාවේ අර්ථය නම්, මේ ගාථාවේ දක්වන ලද අර්ථය නම් ඔය සංකත සංකාර කියන අදහසයි උතෙන්ට අරගෙන තියෙන්නේ. හොඳයි, දැන් විමසා බලමු මේ සංකත සංකාර කියන්නේ මොකද්ද කියලා. සංකත සංකාර කියන්නේ පින්වත්නි, හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයෝ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම කීපයක් තියෙනවා. මොනවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් තිබෙනවා. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයෝ, හේතුන් නිසා හටගන්න ඵල ධර්මයෝ තියෙනවා ප්‍රධාන වශයෙන් පින්වත්නි පහක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ පහට කියනවා පංචස්කන්ධය කියලා කියනවා. මොනවද කියන්නේ පංචස්කන්ධය කියලා කියනවා. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට පොදුවේ බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා පංචස්කන්ධය. මේ පංචස්කන්ධය කොහෙද තියෙන්නේ? ඔබත් මමත් අපි සියලු දෙනා ළඟම තියෙනවා මේ පංචස්කන්ධය. ඒ කියන්නේ රූපවලින් හැදිච්ච ඇඟක් ඔබටත් මටත් තියෙනවා. මොනවද මේ රූප? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ඒ වගේම චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද, හදේ වත්තු ප්‍රසාද, ඉත්තේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, ජරතා, අනිච්චතා, සන්තති, උපචය, කාය විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති, ඒ වගේම අවකාශ රූපේවත් පරිච්ඡේද රූපය කියලා රූප 20, මේ රූප 28ට කියනවා පින්වත්නි රූප ගොඩ නිසා රූපස්කන්ධය කියලා කියනවා. එහෙනම් ස්කන්ධ කියන්නේ යම් ධර්මයක ගොඩකට කියන නම, සමූහයකට කියන නම. දැන් ඔන්න යම් ධර්මයක් ගත්ත රූප, උදාහරණයක් වශයෙන් ගත්ත මොකද්ද? රූප. රූප ගොඩට කියනවා රූපස්කන්ධය. වේදනා ගොඩ වේදනාස්කන්ධය. සංඥා ගොඩ සංඥාස්කන්ධය. ඊළඟට වේදනා සංඥා දෙක හැරුණකොට ඉතුරු චෛතසික ගොඩට කියනවා සංඛාරස්කන්ධය. ඊළඟට විඥානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සිත් 89. හොඳයි, දැන් එහෙනම් මේ මම කියාගන්න තැන, එමනනම් මගේ දරුවා, මගේ සැමියා, මගේ බිරිඳ කියාගන්න තැන හැම තැනකම තියෙන්නේ ඔන්න ඔය පංචස්කන්ධය. දැන් ඔබට පැහැදිලි, රූපමය ඇඟක් තියෙනවා, රූපවලින් හැදිලා තියෙනවා. ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ නාම ධර්ම ටිකක් තියෙනවා. කොහොමද ඒව ගන්නේ? දැන් අපි විඥාන කියලා කියන්නේ පින්වන්දි අපිට හටගන්න සිත්. මොනවද? චක්කු විඥාන ඇසේ හටගන්නවා, සෝත විඥාන කනේ හටගන්නවා, ගාන විඥාන නැහැයි, ජීවහා විඥාන දිවේ, කාය විඥාන කයේ, ඊළඟට මනෝ ධාතු හා මනෝ විඥාන ධාතු කියලා දෙකක් හදේ වත්තු ඇසුරේ උපදිනවා. හදේ වත්තු ප්‍රසාද රූපේ ඇසුරේ උපදිනවා. දැන් මෙහෙම බැලුවාම අපිට සිත් හටගන්නවා මේ කය ඇසුරු කොටගෙන. ඒ හටගන්න සිත් තනියම හටගන්නේ නැහැ, සිත් ඇතුලේ චෛතසිකයෝ තියෙනවා. සිත් ඇතුලේ මොනවද තියෙන්නේ? චෛතසිකයෝ තියෙනවා. අන්නේ චෛතසිකයෝ ටික තමයි වේදනා සංඥා සංකාර කියලා අපි කිව්වේ, භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා දුන්නේ. එහෙනම් දැන් තේරුම් ගන්න මේ සත්වයා පුද්ගලයා, එමනනම් මම, මගේ දරුවා ආදී වශයෙන් කියන හැම තැනකම තියෙන්නේ ඔන්න ඔය පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධයක් තියෙන තැනකට අපි රැවටෙනව මොකක් කියලාද? මගේ දරුවා, එමනනම් මම, එමනනම් මගේ බිරිඳ, මගේ සැමියා කියලා රැවටෙනවා. දැන් මේ රැවටීම අපිට අපිව සසරේ ගෙනියන්නට හේතු වෙනවා. දැන් මම උදාහරණ කතාවක් කියන්නම්. හොඳයි, මගේ අතේ මේ වෙලාවේ තියෙනවා පැම්බඳුනක්. මේ පැම්බඳුන අරගෙන මම මෙහෙම අතේ තියාගෙන මම කියනවා, හොඳයි මගේ අතේ යකෙක් ඉන්නවා බලන්න කියලා. දැන් මගේ අතට මම ගත්ත පැම්බඳුන. පැම්බඳුන අරගෙන ඔබට කියනවා මගේ අතේ දැන් යකෙක් ඉන්නවා බලන්න කියලා. ඔබ කියනවා මොකද්ද? නෑ ස්වාමින් වහන්සේ, මෙතන යකෙක් ඇත්තේ නැහැ, මෙතන තියෙන්නේ මොකක්ද? පැම්බඳුන.

0: තියෙන්නේ කියලා කියනවා. මෙතන යකෙක් ඇත්තේ නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් අර පැම් බඳුන පෙන්නලා මෙතන යකෙක් ඉන්නවා කියලා ඒක ඇත්තද? නෑ, ඒක බොරුවක්. ඒකට හේතුව මොකද්ද? නැති දෙයක් නේ කිව්වේ. නැති දෙයක් පෙන්නේ. ඒ වගේ කවුරු හරි කෙනෙක් මේ පංචස්කන්ධය පෙන්නලා මගේ දරුවා කියලා ඒකට කිව්වොත් ඒක හරිද? එතන තියෙන්නේ බොහොම දෝෂ සහිත කතාවක්, වැරදි කතාවක්. නමුත් පින්වත්නි, අපිට පේන්නේම කොහොමද? අපිට පේන්නේම මේ පංචස්කන්ධය මම කියලා රැවටෙනවා. ඊළඟට මගේ දරුවා කියලා පංචස්කන්ධයක් තියෙන තැනකට රැවටෙනවා. ඊළඟට මගේ බිරිඳ, මගේ සැමියා, මගේ මව, මගේ පියා, ගෙදර සුරතලයට ඇති කරන බල්ලා, පූසා. ඒතර අපි හැම තැනකම තියෙන පංචස්කන්ධය නොදක දකින්න වෙන එකක්. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. තියෙන්නේ වෙන එකක්, දකින්නේ තව එකක්. අන්න ඒ මුලාවට කියනවා සක්කාය දිට්ඨිය කියලා කියනවා. ඒ මුලාවට කියනවා සක්කාය දිට්ඨිය කියලා. පින්වත්නි, දැන් බලන්න, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා පුද්ගලයා කියන හැම තැනකම තියෙන්නේ පංචස්කන්ධයක්. අන්නේ පංචස්කන්ධයේ විනිවිද නොදැක්කොත්, ඒ පංචස්කන්ධය හරියට අවබෝධ නොකරගත්තොත්, අන්නේ පුද්ගලයාට නැවත සසරේ උපදින්න වෙනවා. විශේෂයෙන්ම සතර අපායට වැටෙන්න හැකියාව වැඩි. දැන් පින්වත්නි, සතර අපායට වැටුනොත් ඔබට දුක උපදිනවා නෙවෙයිද? ඔබට බය උපදිනවා නෙවෙයිද? එහෙනම් දැන් තේරුම් ගන්න, මෙන්න මේ මායා විසින් අසන ලද ප්‍රශ්නයේදී භය උපදවන කාරණාවක් තිබෙනවා. ඕක ඔබට තවම මං කියපු කාරණාව වැටහුනේ නැත්නම් මං ඔබට සරල උදාහරණයක් ගන්නවා. අපි හිතමු ඔබ යම් දවසක රාත්‍රී කාලේ පාළු පාරක ඇවිදගෙන යනවා. ඔබට පේනවා ඈතින් කෙසෙල් ගහක දල්ලක් දෙකට නැමිලා, එමුනම් බිඳිලා, ඒ ගහේ අත්ත කැඩිලා පල්ලෙහාට එල්ලිලා. ඔබට පේනවා මේ හුළඟට මේ අත්ත වැනෙනවා. හැබැයි ඔබට පේන්නේ ඒ කෙහෙල් ගහේ අත්ත වැනෙනවා නෙමෙයි, අපිට පේනවා නිකන් හඳ එළියට ලාවට පේනවා කවුරු හරි අපිට අත වනනවා වගේ. එතකොට ඒක දකින්න බොහෝ අයට එකපාරටම හිතෙනවා මට හොල්මනක් අත වනනවා කියලා. දැන් ඔහොම බය වෙච්ච අය නැද්ද? බය වෙලා තොইল නටපු අය ඉන්නවා. අන්තිමට බැලුවාම එතන ඇති හොල්මනක් නෑ, තිබිලා තියෙන්නේ මොකද්ද? කෙසෙල් ගහක අත්තක් නැමිලා හුළඟට වැනිලා. දැන් කවුරු හරි කෙනෙක් ඒ කෙනේ බය වෙලා ඉන්න වෙලාවේ, ඒකට බය වෙලා බය බිහිරන්ත වෙලා ඉන්න වෙලාවේ, අපි හිතමු ටෝච් එකක්, එහෙමනම් ආලෝක ධාරාවක් එතනට එල්ල කරනවා. එල්ල කරපු ගමන් දකිනවා මෙතන ඇති හොල්මනක් නෑ, මේ තියෙන්නේ කෙහෙල් දල්ලක්. හුළඟට තමයි මේක වැනෙන්නේ, දිලිසෙන්නේ මේ හඳ එළියට. හරියට පේන්නේ නෑ. ඒ නිසා තමයි බය වෙන්නේ. එතකොට දැන් බලන්න, ඇත් අරමුණෙහි ඇත්ත හරියට අවබෝධ නොකරගත්ත නිසා තමයි අපිට මොකක්ද උනේ? අර භය උපදින්නේ. භය කියලා කියන්නේ පින්වත්නි, අරමුණට අකමැති බව. මොකද්ද? අරමුණට අකමැති බව ඇති වෙනව මොකෙන්ද? අන්න අර අපි කියපු, ඒ කියන්නේ අරමුණ නිවැරදිව අවබෝධ නොකර ගැනීම කියන හේතුව නිසා. දැන් එහෙනම් අරමුණ නිවැරදිව අවබෝධ කරගන්න නම් මොකද්ද වෙන්න ඕන? අර එතෙන්දී අපි කිව්වනේ ආලෝක කදම්බයක් එතෙන්ට එල්ල කළාම කෙහෙල් දැල්ල දැක්ක හරියට කියලා. ඒ වගේ ප්‍රඥාව නැමැති ආලෝකය යවලා අල්ල ගන්න ඕන මොකද්ද? මේ මම කියා ගන්නා වූ තැන තිබෙන්නා වූ පංචස්කන්ධ ධර්මයෝ අල්ලා ගන්න ඕනේ. ඒකට කියන විදර්ශනාව කියලා. දැන් ලංකාවේ තිබෙන වර්තමානයේ තියෙන එක අසාමාන්‍ය තත්ත්වයක් තමයි, නිවන් දකින්න බොහෝ අයට උනන්දුව තිබුණට මේ අභිධර්මයේ ඉගෙනගෙන ඔය කියන විදියට නාම රූප ධර්මයන්, එවනම් පංචස්කන්ධය අවබෝධ කරගන්නට තියෙන උනන්දුව බොහෝ අයගේ අඩුයි, සහ ඒ සඳහා නිවැරදි ගුරු ඇසුරක්, නිවැරදි මඟ පෙන්වීම කියන එක බොහොම අඩු වෙලා තියෙනවා වර්තමාන වෙනකොට. පින්වත්නි, දැන් අපිට මෙන්න මේ විදර්ශනාව කියන කාරණාව පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. ඔය නාම රූප ධර්මයන්, එහෙම නම් පංචස්කන්ධ ධර්මයන් හරි හැටි තේරුම් ගන්නට ඉස්සෙල්ලම අපි බලමු, එහෙමනම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ තිබෙන යථා ස්වરૂපය මොකක්ද? ඒ තමයි රූප. රූප කිව්වහම රූප 28ක් තියෙනවා කියලා මම කිව්වනේ. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික 52ක් තියෙනවා. විඥාන කිව්වහම සිත් 89ක් තියෙනවා. මෙන්න මේ ධර්ම ටික, මේ ධර්ම ටිකේ සියල්ලගේම එකතුවට තමයි කියන්නේ පංචස්කන්ධ ධර්මයෝ කියලා කියන්නේ. ඊළඟට පින්වන්දි මේ පංචස්කන්ධ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්ම කියලා තව දෙකක් ඉගෙන කොටස් දෙකකට දෙකක් තියෙනවා. අපි දැන් ඉගෙන ගන්න ඕන පංචස්කන්ධය මොකද්ද, පංච උපාදානස්කන්ධය මොකද්ද, උපාදාන කියන්නේ මොකද්ද කියන කාරණා ටික ඉගෙන ගන්නත් ඕනේ. ඇත්තම මේ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ තමයි ඒවා ඇසුරෙන් විදර්ශනාව කරනවා කියන එක පහසු වෙන්නේ. මාර මුලින් කිව්වා වගේම ලංකාවේ තියෙන ගැටලුව තමයි විදර්ශනාවට පාදක වෙච්ච මේ ධර්මඥානය බොහෝ දෙනා තුල නොමැතිවීම. අපි එහෙමනම් ස්කන්ධ කියන්නේ මොනවද කියලා ඉගෙන ගනිමු. යම් ධර්මයක සමූහයකට, ඒ කියන්නේ යම් ධර්මයක ගොඩකට කියනවා ස්කන්ධ කියලා. යම් ධර්මයක සමූහයකට ස්කන්ධයයි කියනු ලැබේ. ඊළඟට දැන් මේ ස්කන්ධ කතාව දැනගත්තාම ඒ සඳහා උදාහරණ ගත්තොත් රූප 28 රූපස්කන්ධය කියලා කියනවා. ඊළඟට එක සිතක තියෙන්නේ එක වේදනා චෛතසිකයයි. හැබැයි සිත් 10ක් ගත්තොත්, සිත් 100ක් ගත්තොත් වේදනා චෛතසික 100ක් වෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද, වේදනා ස්කන්ධය කියලා කියනවා. එක සිතක තියෙන්නේ සංඥා චෛතසික එකයි. එතකොට සිත් 1000ක් නම් සංඥා චෛතසික 1000යි. ඒක කියනවා සංඥා ස්කන්ධය කියලා. චෛතසික ඔක්කොම 52ක් තියෙනවනේ පින්වන්දි. මේ චෛතසික 52න් වේදනාවට එකක් ගියාම, සංඥාවට එකක් ගියාම දෙකක් අයින් වෙනවා. ඒ දෙක හැරුණාම ඉතුරු චෛතසික 50ට කියනවා සංඛාරස්කන්ධය කියලා කියනවා. ඉතුරු චෛතසික 50ට කියනවා සංඛාරස්කන්ධය කියලා කියනවා. ඊළඟ විඥානස්කන්ධය කියලා කියන්නේ පින්වන්දි සිත් 89. මොකද්ද විඥානස්කන්ධය කියලා කියනවා සිත් 89. දැන් ඊළඟට මෙන්න මේ ස්කන්ධ කියන කතාවත් එක්කම උපාදානස්කන්ධ කියන කතාවත් තරමක් කතා කළ යුතු කතාවක්. පින්වත්නි, උපාදානස්කන්ධ කියලා කියන්නේ මොනවද? සමහර කෙනෙක් මේ උපාදානස්කන්ධ කියන වචනේ බොහොම වැරදියට වටහා දෙනවා ධර්මදේශනාවලදී. ඒ නිසා මේක අපි නිවැරදි කරන්න කල්පනා කළා. අපි හිතමු මේ උපාදාන කියලා වචනයක් තියෙනවා. උප ආදාන, දැඩිව අල්ලා ගැනීම. දැඩිව අල්ලා ගැනීම මොනවයින්ද? කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා උපාදාන හතරක් තියෙනවා. කාම උපාදානය කියනෝ පින්වන්දි කැමැත්තෙන් දැඩිව අල්ලා ගැනීම. අපි හිතමු තරුණයෙක්, තරුණියෙකුට කැමැත්තෙන්, ප්‍රේමයෙන්, රාගයෙන් දැඩිව අල්ලා ගන්න. දැඩිව අල්ලා ගන්න අතින් නෙමෙයි, හිතින් දැඩිව අල්ලා ගන්න. අන්න ඒකට කියනවා මොකද? කාම උපාදානය කියලා කියනවා. ඊළඟට දිට්ඨි උපාදානය කියලා කියන්නේ මොකද? යම් දෘෂ්ටියක් රැගෙන, යම් දෘෂ්ටියක් අරගෙන ඒ දෘෂ්ටිය දැඩිව අල්ලා ගන්නවා. යම් දෘෂ්ටියක් අරගෙන ඒ දෘෂ්ටිය දැඩිව අල්ලා ගන්නවා. ඒකට කියනවා දිට්ඨි උපාදානය කියලා කියනවා. ඊළඟට අත්තවාද උපාදානය. දැන් යම් දෘෂ්ටියක් කියලා කියන්නේ අපි හිතමු වැරදි දෘෂ්ටියක් ගන්නවා. දැන් අපි හිතමු සමහර කෙනෙක් හිතනවා බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මොකක් හරි වැරදි දෘෂ්ටියක් ගන්නවා. ඒ වැරදි දෘෂ්ටියේ බැසගෙන ඒකෙම নিমগ্ন වෙලා ඒක දැඩිව මල්ලා ගන්නවා. අන්න ඒ වගේ වට කියන මොකද? දිට්ටි උපාදාන කියලා කියනවා. ඊළඟට තව කෙනෙක් කියනවා අත්තවාද උපාදාන. අත්තවාද කියන්නේ ආත්මයක් ඇත, සත්වයේක්, පුද්ගලයේක් ආත්මයක් ඇත, නিত্য වූ ආත්මයක් ඇත කියලා ගන්නවා. මොකද්ද? ඒකට කියනවා අත්තවාද උපාදානය කියලා. ඊළඟට සීලබ්බත උපාදානය කියලා තව එකක් තියෙනවා. මොකද්ද ඒ සීලබ්බත උපාදානය කියන්නේ? අන්‍ය සීල වෘතයක්. ඒ කියන්නේ නිවන් දැකීමට, සසර දුකින් අත මිදීමට කියලා හිතාගෙන අජ වෘත, ඒ කියන්නේ එළුවෙක් වගේ ඉන්නවා, ගෝ වෘත, ගවයෙක් වගේ ඉන්නවා, කුක්කුට වෘත, බල්ලෙක් වගේ ඉන්නවා ආදි වශයෙන් මේ වෘත අනුගමනය කරනවා. අන්නේ ඒවා දැඩිව අල්ලා ගැනීමට කියනවා මොකද්ද? සීල වෘත කියලා කියනවා. මොකද්ද කියන්නේ? දැන් සීලබ්බත උපාදාන. එතකොට දැන් අපි උපාදාන හතරක් කතා කළා. උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගැනීම, කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා උපාදාන හතරක් තියෙනවා. දැන් උපාදාන ස්කන්ධ කියන්නේ මොකද්ද එතකොට? පින්වත්නි, යම් ස්කන්ධයක් කියලා කියන්නේ අපි හිතමු ගොඩක්. රූපස්කන්ධය උපාදානයට හිත ඇතිනම් අන්න ඒකට කියන මොකද්ද? රූප උපාදාන ස්කන්ධය. ඕක බෞද්ධ සමාජයේට ගොඩාක් කාලයක් වැරදියට උගන්වලා තිබුණා. මෙන්න මෙහෙම යම් ස්කන්ධයක් උපාදානෙන් අල්ලාගත් විට ඒව උපාදාන ස්කන්ධ වෙනවා කියලා උගන්ලා තිබුණා. ඒක වැරදි පිටින්වත්. යම් ස්කන්ධයක් උපාදානෙන් අල්ලාගත්තාම උපාදාන ස්කන්ධ වෙනවා කියන කතාව වැරදි. ඒක මම නිවැරදි කාරණාව කියලා දෙන්න. අපි හිතමු මෙහෙම. මගේ අතේ තියෙනවා වතුර බඳුනක්. නැනම් පැම් බඳුනක් තියෙනවා. ඒකේ තියෙනවා අපි හිතමු අවර්ණ ජලය. මොනවද තියෙන්නේ? අවර්ණ ජලය තියෙනවා. ඒ කියන්නේ ජලයේට වර්ණයක් නැහැනේ. අවර්ණ ජලය තියෙනවා. මේ මගේ මේ අතේ තියෙන අනික් අතේ අපි හිතමු නිල් පාට තින්ත ටික. මේ නිල් පාට තින්ත ටික අර වතුරේකට දැම්මහම මොකද වෙන්නේ? වතුරේක නිල් පාට වෙනවා. දැන් මට කියන්න බලන්න, මේ නිල් පාට වීමේ හැකියාව තිබුණේ නිල් පාටවලද වතුරේකේද? වතුරේකේ. නම් වතුරට නිල් දැම්මහම නිල් පාට වීමේ හැකියාව වතුරේකේ තියෙනවා. ඒකට කළු පාට දැම්මොත් කළු පාට වීමේ හැකියාව තියෙනවා. රතු පාට දැම්මොත් රතු පාට වීමේ හැකියාව තියෙනවා. අන්න එහෙනම් තේරුම් ගන්න, මේ වතුරට තියෙන හැකියාව මේ පැත්තේ තියෙන පාට දැම්මහම පාට වීමේ පාට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ පින්වත්නි, ස්කන්ධවල තියෙනවා උපාදානයට අහුවීමේ, උපාදානයට අරමුණු වීමේ, උපාදානයන් මගින් බැඳීමේ හැකියාව තිබෙනවා. අන්න ඒ උපාදානයන් මගින් අරමුණු වන ස්කන්ධ වලට කියනවා මොකද්ද? උපාදාන ස්කන්ධ. මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔබට මතක ඇති කච්චායන මහරහතන් වහන්සේ දවසක් පැම් පහසු වෙන්න සූදානම් වෙලා අඳනේ ඇඳගෙන ඉන්නකොට ඒ ගඟායිනින් යනව සෝරෙය්‍ය සිටුවරයා. මේ සෝරෙය්‍ය සිටුවරයා දකිනවා කච්චායන මහරහතන් වහන්සේගේ ලස්සන ඇඟ. කච්චායන කියන්නේ රත්තරන් වලනේ පිංවන්දි, රත්තරන් පාට ඇඟක් තිබුණේ උන්වහන්සේට. මේ ඇඟ දැකලා, මේ ඇඟ කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී රූප කලාප වලින් හැදිච්ච ඇඟ. මේ රූපමය කය දැකලා සෝරෙය්‍ය සිටුවරයා කාම උපාදානයක් ඇති කරගන්නවා, රාගසිතක් ඇති කරගන්නවා. මොකද්ද? කැමැත්තක් ඇති කරගන්නවා. අනේ මේ ඇඟ මගේ බිරිඳට තිබුණා නම් කියලා හිතනවා. කාම උපාදානය. මේ කාම උපාදානෙන් අල්ලගත්ත ස්කන්ධ ටිකට කියන මොකද්ද? උපාදාන ස්කන්ධ. දැන් උන මතක තියාගන්න ඕනේ, දැනට දැන් අපි තුමාර වතුරේකේ උදාහරණ ගත්තොත් වතුරේක තාම නිල් දාලා නැහැ. හැබැයි නිල් දැම්මොත් නිල් වීමේ හැකියාව වතුරේකේ තියෙනවා. ඒ වගේ ස්කන්ධ ටික තාම උපාදානේ වෙලා නැහැ. නැති වුණත් උපාදාන ස්කන්ධ මගින් අල්ලා ගැනීමේ හැකියාව, උපාදාන ස්කන්ධ මගින් අරමුණු කිරීමේ හැකියාව, උපාදාන ස්කන්ධයන් මගින් එහි බැඳීමේ හැකියාව තියෙනවා නම් අන්න ඒකට කියනවා මොකද්ද? උපාදාන ස්කන්ධ කියලා කියනවා. එහෙමනම් උපාදාන ස්කන්ධ කියලා කියන්නේ යම් ස්කන්ධයක් උපාදානයට හිත ඇතිද? ඒ කියන්නේ යම් ස්කන්ධයක් තියෙනවා, ඒ ස්කන්ධය දැනට උපාදානය වෙලා තියෙන්නේ නැහැ. ඒ උපාදානයට හිත ඇතිනම් අන්න ඒකට කියනවා මොකද්ද? උපාදාන ස්කන්ධ. තව වචනකින් කියනවනේ යම් ස්කන්ධයක් උපාදානය මගින් අරමුණු කළ හැකිද? යම් ස්කන්ධයක් උපාදානයන් මගින් අරමුණු කළ හැකිනම් ඒවට කියන උපාදාන ස්කන්ධ. අර කලින් කිව්ව වචනෙන් ගන්නත් පුළුවන් මොකද්ද? යම් ස්කන්ධයක් උපාදානයට හිත ඇතිද? ස්කන්ධ ටික මෙහෙම තියෙනවා, උපාදාන ටික වෙන පැත්තකින් තියෙනවා, ඒ උපාදානයන්ගෙන් අරමුණු කරගන්න පුළුවන් නම්. හොඳයි, පළමුව ගත්ත උදාහරණෙම අරගමු. රූප ටිකක් තියෙනවා මගේ ඇඟේ. එකනම් දැන් මේ වෙලාවේ බණ කියන මගේ ඇඟේ රූප ටිකක් තියෙනවා. ඉස්සරහින් උපාසක අම්ම කෙනෙක් ඉන්නවා. මේ උපාසක අම්මට ඇති කරගන්න මොකද්ද? කැමැත්තක් ඇති කරගන්නවා. කාම උපාදානයක් ඇති කරගන්න. ඇති කරගන්නේ මොකක් කරේද? මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ තියෙන රූප ටික දියා. කොහොමද ඇති කරගන්නේ? අපි තුම එක උපාසක අම්ම කෙනෙකුට හිතනවා මොකද්ද? අනේ මේ මගේ පුතා කියලා බොහෝම ආදරයක් ඇති කරගන්නවා. දැන් බුදුරජාන් වහන්සේටත් එහෙම මේ සලකපු අම්ම කෙනෙක් ඉඳලා තියෙනවා. මගේ පුතා කියලා පුත්‍ර සංඥාවෙන් සලකලා, කියන කැමැත්තෙන් බැඳිලා කාම උපාදානය ඇති කරගෙන. එහෙනම් මේ කාම උපාදානය ඇති කරගෙන තියෙන මොකක් කෙරෙහිද? මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ තියෙන රූප ටික. එහෙනම් ඒ රූප ටික අර උපාදානයට හිතති නිසා, මේ රූප ටික උපාදානයට හිතවත් නිසා, උපාදානෙන් අල්ලාගත හැකි නිසා අන්න ඒවට කියන මොකද්ද? උපාදාන ස්කන්ධ. එහෙනම් හොඳින් දැන් මතක තියාගන්න, ස්කන්ධ කියලා කිව්වේ යම් ධර්මයක සමූහයකට, ගොඩකට. රූප ගොඩ රූපස්කන්ධය. උපාදානස්කන්ධ කිව්වේ මොකද්ද? ඒ රූප ගොඩ කාගේ හෝ උපාදානයට හිතතිනං කාගේ හෝ උපාදානයකින් අරමුණු කළ හැකිනම් අන්න ඒවට කිව්වා උපාදාන ස්කන්ධ කියලා. දැන් එහෙනම් අර මම කිව්වේ වැරදි අර්ථකථනයක් තියෙනවා කියලා. උපාදාන මගින් අල්ලාගෙන ඇති ස්කන්ධ උපාදාන ස්කන්ධ කියලා. ඒක වැරදි. හේතුව මොකද්ද? උපාදාන මගින් අල්ලාගෙන ඉන්න ඕනේ. උපාදානයන්ට හිතතිනං අනාගතේ හෝ මේ උපාදානයන්ගෙන් අරමුණු වීමේ හැකියාව මේ තුල තියෙනවනะ. අර ජලබඳුනේ උපමාවම තමයි ගන්න ඕනේ. මොකද්ද? වතුර ටිකක් තියෙනවා. අවර්ණයි නිල් පාට දැම්මොත් නිල් පාට වීමේ හැකියාව මේකේ තියෙනවා. ඒ වගේ ස්කන්ධ ටිකක් තියෙනවා. උපාදානයන් මගින් අරමුණු කරගැනීමේ හැකියාව ඒකේ තියෙනවනะ. අන්නේවට කියන උපාදාන ස්කන්ධ කියලා. උපාදානයට හිත ඇති ස්කන්ධ. උපාදානේ වෙන්න පුළුවන් ස්කන්ධ. උපාදානේ වීමේ හැකියාව ඇති ස්කන්ධ. ඒවට කියන උපාදාන ස්කන්ධ. දැන් ඔය පහුගිය කාලේ ධර්මදේශනා අපි ආරම්භ කරන්නට කලින් සාමාන්‍ය සමහර ධර්මදේශකයන් වහන්සේලාත් කියලා තිබුණු කතාවක් තමයි රහතන් වහන්සේලාට උපාදාන ස්කන්ධ නැත කියලා. ඒක වැරදි. ඒක වැරදින් හේතුව මම කියන්නම්. දැන් උදාහරණයක් හිතන්න මෙහෙම. මේ කිරිවත්තුඩු අරියදස්සන ස්වාමීන් වහන්සේ මේ ධර්මාසනේ වාඩි වෙනවා. දැන් බණ කියනවා. වාඩි වෙන්නේ අපි හිතමු පෘතජන. අවසන් කරනකොට අවසන් කරන්නට කලින් අපි හිතමු රහත් වුණා කියලා. පුළුවන්ද බැරිද? පුළුවන්. ධර්මාසනයේ ඉඳගෙන ධර්මදේශනා කරන අතරතුර රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නෝනේ. රහත් වෙනවා. දැන් මගේ ඇඟේ තියෙන රූප වෙනස් වෙනවද? රූප මොකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒ රූප ටික එහෙමමයි. මේ රූප ටික මෙහෙම තියෙද්දි ඇඟ ඇතුලේ තියෙන සිත්වල තියෙන කෙලෙස් ටික විතරයි නැති වෙන්නේ. එහෙනම් මේ රූප ස්කන්ධය, මෙතන තියෙන රූප ස්කන්ධය බාහිර කෙනෙකුට මේ දෙස බලලා, දැන් රහත් උනත් ඒ රහතන් වහන්සේගේ ඇඟේ තියෙන රූප ටික කෙනෙකුට බාහිර ඉඳගෙන බලලා කාම උපාදානෙන් හෝ අත්තවාද උපාදානෙන් හෝ දිට්ඨි උපාදානෙන් හෝ සීලබ්බත උපාදානෙන් කියන සතර උපාදානයන්ගෙන් අල්ලගන්නට සුදුසුයි නම් එනම් රහතන් වහන්සේගේ ඇඟ තුලත් උපාදාන ස්කන්ධ තියෙනවා. රහතන් වහන්සේගේ ඇඟ රූප උපාදාන ස්කන්ධය. රහතන් වහන්සේගේ හටගන්න සිත් වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියලා බෙදන්න පුළුවන්. එහෙනම් රහතන් වහන්සේට පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. ඔය පටලවල තියෙන මෙන්න මේ කාරණාව මොකද්ද? රහතන් වහන්සේ විසින් බාහිර යමක් දැඩිවල්ලා ගන්නේ නැත. ඒකට හේතුව හරිනේ. රහතන් වහන්සේගේ හිත ක්ලේශයන්ගෙන් මිදිලා නිසා, සකල ක්ලේශ ප්‍රහාණය කරලා තියෙන නිසා උන්වහන්සේ යමක් දැඩිවල්ලා ගන්නේ නැහැ. එසා රහතන් වහන්සේ යමක් උපාදානය කරගන්නේ නැත. නමුත් රහතන් වහන්සේ තුල තියෙන ස්කන්ධ වෙනත් කෙනෙකුට උපාදානය කරගත හැක. වෙනත් කෙනෙකුට උපාදානය කරගන්න පුළුවන් නම් ඒකට කියන උපාදාන ස්කන්ධ. එහෙනම් රහතන් වහන්සේට උපාදාන ස්කන්ධ තියෙනවා. ඔන්න නැවත පටලව ගන්න නැතුව මේ කාරණා හොඳට අහන්න. මොකද මේ කාරණා ටිකක් සංකීර්ණයි, ගැඹුරුයි වගේ කියලා තේරෙන්න පුළුවන්. මම ඒකයි සරලව විස්තර කරන්නේ. දැන් රහතන් වහන්සේට රූප ටිකක් තියෙනවා. ඒක බාහිර පුද්ගලයෙකුට බලලා අනේ මේ රහතන් වහන්සේ කියලා ආදරය කරන්න පුළුවන් කාම උපාදානේ. එහෙනම් ඒ රූප ටික අර උපාදානයට හිතති නිසා, ඒ උපාදානයෙන් අරමුණු කළ හැකි නිසා එහෙනම් රහතන් වහන්සේට උපාදාන ස්කන්ධ තියෙනවා. හැබැයි රහතන් වහන්සේ විසින් බාහිර යමක් උපාදානය කරගන්නේ නැහැ. හේතුව තමයි රහතන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළා, උපේක්ෂාවට පත් වෙලා ඉනෝ, යමක් දැඩිවල්ලා ගන්නේ නැහැ. ඔන්න එහෙනම් ස්කන්ධ කියන කතාව දැන් හරි, උපාදාන ස්කන්ධ කතාව හරි, උපාදාන කියන වචනේත් හොඳයි දැන් ඔබ තේරුම් ගත්තා. මේ උපාදාන ස්කන්ධ පහක් තිබෙනවා කිව්වනේ. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පින්වත්නි, මේ ලෝකයේ පවතින පංචස්කන්ධ අතරින් පංච උපාදානස්කන්ධ බවට පත්වෙන, ඒ කියන්නේ පංචස්කන්ධය කියලා කිව්වත් පංච උපාදානස්කන්ධය කියලා කිව්වත් නිවැරදි වෙන ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ තමයි ලෞකික සිත් 81යි, ඒවා ඇතුලේ යෙදෙන චෛසික 52යි, රූප 28යි කියන මෙන්න මේ සියල්ල. ඊළඟට සමහර ස්කන්ධ තියෙනවා පින්වත්නි, ඒවා ස්කන්ධ විතරයි, ඒවා උපාදාන ස්කන්ධ වෙන්නේ නැති ඒවා ටිකක් තියෙනවා. මොනවද ඒ? තමයි ලෝකෝත්තර සිත් 8යි, ඒවා යෙදෙන චෛසික. මොනවද ලෝකෝත්තර සිත් 8? ලෝකෝත්තර සිත් 8 ඔය දැත්ත දන්නවා. මොනවද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. මෙන්න මේ මාර්ග සිත් ඵල සිත් 8 කියන සියල්ලම 8ක් තියෙනවනේ. සහ ඒවා යෙදෙන චෛසිකයෝ ඒවා ස්කන්ධ විතරයි. ඒවා ගොඩවල් විතරයි. ඒවා කිසි විටකත් උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ. ඒවා ස්කන්ධ තමයි. හැබැයි ඒවා උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ පින්වත්නි. එහෙමනම් තේරුම් ගන්න, ඇයි මේවට ස්කන්ධ විතරක් කියන්නේ උපාදාන ස්කන්ධ නොවෙන්නේ ඇයි? දැන් මම පොඩි උපමාවක් ගන්නම්. පින්වත්නි, ඉටිකොලයකට වතුර දැම්මොත් ඒක උරා ගන්නවද? උරා ගන්නෑ, බේරලා යනවා. ඊළඟට මේ මගේ අතේ තියෙනවා වගේ අපි හිතමු බෙඩ් ටිෂු එකක්. එහෙම නැත්නම් පේපර් ටිෂු එකක්, කඩදාසියක්. ඒක අරගෙන වතුර දැම්මොත් උරන ගන්නවද නැද්ද? උරා ගන්නවා. එහෙනම් කඩදාසියකට වතුර උරා ගත්තට ඉටිකොලයකට වතුර උරා ගන්නේ නැහැ. ඉටිකොලේට වතුර උරා ගන්න නැති එකේ හැකියාව ඒ බව තියෙන ඉටිකොලේනේ. ඒ වගේ අපි හිතමු මෙහෙම, ඔන්න ඔබට ඇති වෙන සෝවාන් මාර්ගසිත ඵලසිත, සකදාගාමි මාර්ගසිත ඵලසිත, අනාගාමි මාර්ගසිත ඵලසිත, අරිහත් මාර්ගසිත ඵලසිත. ඒක දිහා බාහිර කෙනෙකුට බලලා ඉරිසියා කරන්න පුළුවන්ද? ඒක දිහා බලලා කුහකකම් කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඒකට ආදරය කරන්න පුළුවන්ද? බැහැ. ඒකට හේතුව මොකද්ද? පින්වත්නි, ඉටිකොලේට වතුර දැම්මට රඳන්නේ නැත්තේ ඉටිකොලේ තියෙන වතුර නොරඳන ගතිය. ඒ වගේ සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරිහත් මාර්ගසිත, ඒ වගේම ඵලසිත හතර, මේවයි තියෙන එක ලක්ෂණයක්. උපාදානයන් රඳන්නේ නැහැ. උපාදානයන්ගෙන් අල්ලගන්න බෑ. උපාදානයන් ඒ අතරට, ඒ තුලට කාවදින්නේ නැහැ. ඒ මොකක් නිසාද? ඒව ලෝකෝත්තර නිසා. ඒ වගේම අති ශාන්ත, අති ප්‍රණීත, අති උත්තම නිසා. ලෝකෝත්තර ධර්මයෝ අති උතුම්ය, අති ශාන්තය, අති ප්‍රණීතය. ඒ නිසා මේවා උපාදාන ස්කන්ධ බවට පත් නොවේ. ඒ කියන්නේ කාගේවත් උපාදානයට හසු නොවේ. හැබැයි එතනින් ගියාම දැන් අපි හිතමුකෝ ලෝකෝත්තර සිත් 8යි චෛසිකයි ටිකයි හැරුණාම තව ටිකක් තියෙනවනේ. මොනවද? සිත් 89ක් තියෙනවා. සිත් 89ෙන් 8ක් අයින් වුණාම සිත් 81ක් ලෞකිකයි. ඒවා යදෙන චෛසික 52 ලෞකිකයි. රූප 28ම ලෞකිකයි. අන්න ඒවට කියන මොනවා කියලාද? ඒවට කියන ස්කන්ධද වන, උපාදාන ස්කන්ධද වන ධර්ම. ඕන දැන් හොඳට මම නැවත විස්තර කරනවා. සමහර ඒවා තියෙනවා ස්කන්ධත් වෙනවා, උපාදාන ස්කන්ධත් වෙනවා. සමහර ඒවා තියෙනවා ඒවා ස්කන්ධ විතරයි, උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ. ස්කන්ධ විතරක් වන උපාදාන ස්කන්ධ නොවන ඒවා තියෙන ලෝකෝත්තර මොනවාද? මාර්ගසිත හතරයි, ඵලසිත හතරයි, ඒවයි තියෙන චෛසිකයි. සමහර ඒවා තියෙනවා ස්කන්ධත් වෙනවා, උපාදාන ස්කන්ධත් වෙනවා. උදාහරණ තමයි මොකද්ද? ලෞකික සිත් 81යි, ඒවයි යදෙන චෛසික 52යි, රූප 28යි කියන ධර්ම ටික. ඊළඟට පින්වත්නි, නිර්වාණය කියලා තර ධර්මයක් තියෙනවා. මේ බලන්න, දැන් අපි හිතමු මේක විස්තර කරනවා. චිත්ත, චෛසික, රූප, නිබ්බාන කියලා හතරක්, පරමාර්ථ ධර්ම හතරක්. එතකොට චිත්ත කියන්නේ, චිත්ත කියන්නේ සිතට. එතකොට සිත් 89ම මොකද වෙන්නේ? සිත් 89ම බෙදුවා. දැන් සමහර ඒවා ස්කන්ධ විතරයි, සමහර ඒවා ස්කන්ධ වෙනවා, උපාදාන ස්කන්ධත් වෙනවා. සිත් 89ම දැන් බෙදලා ඉවරයි. චෛසික 52ත් බෙදුවා. රූප 28, රූප 28 ස්කන්ධත් වෙන, උපාදාන ස්කන්ධ වෙන පැත්තට වැටුණා, අයත් වුණා. එහෙමනම් දැන් නිර්වාණය කියලා පරමාර්ථ ධර්මයක් තියෙනවනේ. චිත්ත කතා කළා, චෛසික කතා කළා, රූප කතා කළා, නිර්වාණය කියලා එකක් තියෙනවා. මේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මයේ පිළිබඳව කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මෙය ස්කන්ධ විනිර්මුක්තයි. මේවා ස්කන්ධයන්ට අයිති වෙන්නේ නැහැ කියලා. දැන් එහෙමනම් මේකේ මේ බලන්න, වජිරා භික්ෂුණිය දීපු පිළිතුර තමයි කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ඨිගතන්නුතේ. සත්වයෙක් කියලා කෙසේ නම් පණවන්නේද? එහෙම පණවනවා නම් ඒක මාරයාගේ දෘෂ්ටි ගැනීමක්. සුද්ධ සංඛාර පුඤ්ජෝයං, අයං මෙහි සුද්ධ වූ සංස්කාර පුඤ්ජයක් පමණයි ඇත්තේ. මොකද්ද? හේතුන්ගෙන් සකස් වෙච්ච ඵලධර්ම පමණයි ඇත්තේ. න ඉද සත්තුප ලබ්බති, මෙහි සත්වයෙක් නම් ලැබෙන්නේ නැහැ. ඔන බලන්න, පාපී මාරයා ඇවිල්ලා අහනවා, හරිද, මේ සත්වය කවුද හැදුවේ? මේ සත්වය කුමකින්ද උපදින්නේ? කුමකින්ද හටගන්නේ? කුමකින්ද නැති වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. වජිරා භික්ෂුණිය දෙන පිළිතුර මොකද්ද? සත්වයෙක් කියලා කොහෙද ඉන්නේ? සත්වයෙක් කියලා කොහෙද පණවන්නේ? මෙතන සත්වයෙක් ලැබෙන්නේ නේ, සුද්ධ වූ සංස්කාර පොදියක් විතරයි තියෙන්නේ කියලා වජිරා භික්ෂුණිය මනාකොට මේකට පිළිතුරු දෙනවා. මනාකොට පිළිතුරු දෙනවා. ඒ කියන්නේ හරියට මෙහෙමයි, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නැති දෙයක් පෙන්නලා, අපි හිතමු දැන් අපි හිතමු ඔන්න කාට හරි කෙනෙකුට අපි හිතමු අපි හිතමු ඔන්න දැන් පරිගැනීමක් කරන්න ඕනකම තියෙනවා. දැන් පරිගැනීමට කරන්න මොකද්ද කරන්නේ? අපි හිතමු එක්තරා පොලිස් නිලධාරියෙක් තරුණයෙක්ගෙන් පරිගැනීමේ චේතනාවක් ඇවිල්ලා අපි හිතමු මේ තරුණයා ත්‍රිරෝද රථයක ගමන් කරමින් අහිංසක රැකියාවක් කරගෙන යනවා. පරිගැනීමක් කරන්න ඕන මොකද කරන්නේ? මේ මිනිස්සයා අල්ලලා ඉවරලා නැති චෝදනාවක් ඉදිරිපත් කරනවා. අපි හිතමු මොනවා හරි ද්‍රව්‍යයක් එයාගේ සාක්කුවට දාලා මෙන්න මෙතනින් හම්බුණා කියලා අල්ලලා ගන්නවා. අලල ගත්තොත් මොකද ඉන්නේ? එයා වැරදිකරුවා බවට පත් වෙලා හිරේ යන්නත් වෙනවා. දැන් බලන්න එයා දුකටපත් වුනේ මොකක් නිසාද? නැති දෙයක් ඇති කළ දුන්න නිසා. ඒ වගේ පාපී මායයක් ඇවිල්ලා නැති දෙයක් මතු කළා අහන මොකද්ද? මේ සත්වයෝ කවුද උපද්දවන්නේ? වජිරා භික්ෂුණී ඒකට අහුවෙන්නේ. වජිරා භික්ෂුණී කියන මොකද්ද? මේ සත්වයෝ කියලා කොහෙද ඉන්නේ? සත්වයෙක් කියලා පනවන්නේ කොහොමද? සුද්ධ සංකාර පුඤ්ජයක් විතරයි මෙතන තියෙන්නේ. මොකද්ද සුද්ධ සංස්කාර පුඤ්ජය කියලා කියන්නේ? හේතුන්ගෙන් නිසා හටගන්න ඵල ධර්ම පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට අන්න දැන් අපි බලන්න ඕනේ නේද? එහෙනම් මේ රූප කියන ඒවා හැදෙන්නේ මොන හේතුවෙන්ද? වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාම ධර්ම ටික උපදවන්නේ මොන ප්‍රත්‍යෙන්ද කියලා දැන් ප්‍රත්‍ය බලන්න ඕන. එතකොට තමයි අපිට තේරෙන්නේ මේක සුද්ධ වූ සංස්කාර පොදිය. පින්වන්දි ඔබෙත් මගෙත් ශරීරය හැදිලා තියෙන මොනවෙන්ද? කන බොන ආහාරයෙන්. භාගතුන් වහන්සේ ඒක ආහාර ප්‍රත්‍ය පဋාණ දේශනාවේ ආහාර ප්‍රත්‍ය දේශනා කරන කොහොමද? කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ කනබොන ආහාරය මේ කයට ආහාර ප්‍රත්‍යෙන් උපකාර වන්නේ. කනබොන ආහාරය කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය කියන්නේ මේ කනබොන ආහාරය කියන සරලාර්ථකතනේ දුන්නට නිවැරදි මාර්ථකතනේ එක නෙවෙයි. මොකද්ද කබලින්කාර ආහාරය කියන්නේ? පිටින් කබලින්කාර ආහාරය කියලා කියන මොකද්ද? ඕජාව අටවෙනි තැනට ඇති රූපකලාප නිපදවන ද්‍රව්‍ය. එහෙනම් මේ ශරීරය හැදිලා තියෙන මොනවෙන්ද? කනබොන ආහාරවලින්. භාගතුන් වහන්සේ දේශනා කරන කනබොන ආහාරවලින් නම් මේ කය හැදිලා තියෙන්නේ. ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. නයිද සත්තූප ලබ්බති. හේතුන් නිසා හටගන්න ඵල ධර්ම ටිකක් තියෙනවා. මොනවද? රූප ටිකක්. කනබොන ආහාරෙන් හැදිච්ච රූප ටිකක්. ඒ වගේම මේ ඇඟ ඇතුලේ හටගන්න සිත් ටික, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු ආදී මේ සිත් උපදින්නේ මොනවෙන්ද? ආරම්මන ප්‍රත්‍ය. රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. මොකද ඒ කීවේ? වර්ණ රූපය චක්කු විඤ්ඤාණ සිතටත් චෛතසිකයන්ටත් ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා කියන කාරණා. එහෙනම් මෙතෙන්දී තේරෙනවා අවසාන වශයෙන් බැලුවාම සුද්ධ වූ සංස්කාර පොදියක් පමණයි මෙහි ඇත්තේ. නයිද සත්තූප ලබ්බති, මෙහි සත්වයක් නම් ලැබෙන්නේ නැහැ කියලා. එහෙමනම් අද වජිරා සූත්‍රයේ ඇසුරෙන් තමයි අද ඔබට මේ ධර්ම කරුණු කියලා දෙන්න යෙදුනේ. වජිරා සූත්‍රයේදී මාරයා අහන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් වජිරා භික්ෂුණිය දුන්න පිළිතුරයි අද අපි මේ සාකච්ඡාවට බඳුන් කළේ. එෙහිදී අවසාන වශයෙන් නිගමනය වෙනවා ඔබටත් මටත් පංච උපාදානස්කන්ධයක් තිබෙනවා මිසක, එවනම් හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයන් රසක් තියෙනවා මිසක, එතන සත්වයෙක් පුද්ගලයෙක් දකින්ට ලැබෙන්නේ නැහැ. ඒ අනුව බලනකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය ගෙවි ගෙවි ගිහිල්ලා සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච දවසට සෝවාන් මාර්ගඵල උපදවා ගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් මේ උතුම් සද්ධර්ම දේශනාව පින්වත් ඔබ සියලු දෙනාටම ඒ සඳහාම උපනිශ්‍රය වේවා, හේතු උපකාරක ධර්ම බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව හමාර කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් පဋාණ ධර්මයේ පිහිටයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.
1: සාදුහු සාදුහු සාදුහු. අද නෙත් FM රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පဋාණ සුරක්ෂා සභාව සහ පට්ඨාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනකා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණිපුර පසළොස්වක පොහෝදා නෙත FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ නැත්නම් නන්දන මහපිරිවෙන් පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත් උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අතිපූජනීය කොළගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවර 11ට 10වල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසරු 2ට යුගාසන කවිබණ දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අතිපූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසරු 4ට ශ්වේත පූජා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජාව පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. ඉතින් ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන එන්න කියලා අපි තාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ආරාධනාව සමගින් අපි ඔබට සිහිපත් කරන්නට කැමති මීළඟ සුවිශේෂී පින් කටයුත්ත පිළිබඳව ඒ තමයි අතික්‍රමණ. අතික්‍රමණ කියලා කියන්නේ නිකම්ම ධර්මදේශනාවක් සහ වැඩසටහනක් නෙවෙයි, සාංසාරික සීමා ඉක්මවා යාමට ඔබට අභිධර්මයත් සිහියත් භාවනාවත් සහ ඒ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිස වෙනුවෙන් තමයි මේ උතුම් වූ පට්ඨහන ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. ඉතින් BMICH පරිශ්‍රයේදී තමයි අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට වැඩසටහන ආරම්භ කරන්නේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සහ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වෙනවා. ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්නට මෙන්න මේ ආකාරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අතික්‍රමණ කියලා ස්ථානක් තියලා ඔබේ නම, ගම සහ ප්‍රදේශය දිස්ත්‍රික්කය සඳහන් කරලා 0770-666-017 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0760-980-980 කියන දුරකථන අංකයට. 0760-980-980 තමයි දුරකථන අංකය. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ 1 වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචියේ වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කර ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ ට්‍රැවල්නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, එවගේම 0176-7173-872, 0176-7173-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල නුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

සිරිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක් සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

වීමටත්, වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත්, රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාදියෙන් සුවපත් වීමටත්, නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nettefem Ferit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

0: ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.
1: සබ්බ පාපස්ස අකරණං

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.